මෙලව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපි හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
0: කවදත් අලුත් කාක

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමණීය දරුවෙනි. ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිධානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම. යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද? ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිධානන් වහන්සේගේ වදන් අනුචාර කරන, අනුගමනය කරන, ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු, ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය. ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අනු එසේ නම් කුමක්ද? ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිධානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිධානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්මවිශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තම කම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිධානන් වහන්සේ තුල මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුරාණයේ අල්ලා දිව්‍යන් වහන්සේ අණ කරපු පළවෙනි අණ කිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අණ කිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. එනිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවාද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා, දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම් ඉන්නී අස්අලුක ඉල්මන් නාෆියා වරිස්කන් තයිබා වහමල මුතකබ්බල. ඕ දෙවියනියා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. එවගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. එනිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Alpha Studio with Kasumi and Lehansa.

0: Good morning, oyala hamotuma. Good morning, Kasuniaki.
1: Good morning, ude hayai vinadi hayai velava. Alpha Studio ekata andangaharu ada davasa. Agosto 4 wenida hamom guda kadarin piliganna velava. Itin kenekke henawa tarumalak. Kenekke kathawa tarumalak. Kenekke bæluma tarumalak. Kenek ඇස්තකින් ඉඟිබිඟි කරන එක තරුමල්. ඉතින් එහෙම මලක් ආතරෙන් පිළිගන්න කෙනෙක් ඔයත් එක්ක හිනා වෙනකොට ඒක මලක් නේද?
0: ඒක නෑනේ.
1: මල් පොකුරක් වෙන්න බැරිද?
0: පුළුවන්.
1: ඉතින් ඒව ආදරෙන් බාරගන්න. එතකොට කෙනෙක් ඔයත් එක්ක ආතරෙන් කතා කරනකොට වචන ටිකක් දෙනකොට ඒක මල් පොකුරක් වෙන්න බැරිද?
0: පුළුවන්නේ. සමහර විට කසුනියා කී එයාගේ මුළු දවසම රැඳිලා තියෙන්නේ අපි අර හිනාව මත. එයාලා කතා කරාම අපි ආදරෙන් ඒ වචන පිළිගන්න එක මත වෙන්න පුළුවන්.
1: ඉතින් අන්නේ මල් පොකුරු පිළිගන්න ආදරෙන් පිළිගන්න. එතකොට කෙනෙක් ඔයා දිහා බලනකොට ඒ මාර බැල්ම ඒක මල් පොකුරක් මලක්. ඉතින් අන්නේ බැල්ම පිළිගන්න. එතකොට ඔයාගේ දවසම ලස්සනයි, ඔයාටත් සුබයි. හරිම ලස්සන මාර ලස්සන මැසේජස් අපි උදේම දකිනවා නේද?
0: කොහොමද කසුනියා කී මම ඊයේ ආපු ප්‍රශ්නෙට ආපු ප්‍රතිචාර?
1: හම්මෝ අද උදේ ඉඳලා දැන් ඔයා එන්නත් කලින් ඉඳලා මම ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඕව බල. ඉතින් අනේ චුට්ටක් කල්පනා කර කර තමයි හිටියේ. බලන්නකො මේ ලස්සන ජීවිත කතා කියලා. අපි ඒවා බෙදාගමු. ඉතින් මේ හැම දෙයක්ම බෙදාගන්න තමයි ඔයාගේ මගේ මේ ලස්සන පවුල තියෙන්නේ. මේක හරිම ලස්සන පවුලක්. මතකද අර මම ලෙහස කිව්වා අපි අඳින්න ඕනේ ඇඳුම, අපි එතකොට යන්න ඕන විදිය, කතා කරන්න ඕන විදිය, අර කලර්ස් මැච් කරන විදිහෙම පවා කිව්වා. ඉතින් ඒ අපි නිසානේ නේද? දැන් සාමාන්‍යයෙන් අම්මා කියනවා, පුතා ඔය ඇඳුම නම් හරියන්නේ නැහැ. අයියෝ මොකක්ද අනේ ඔය ෂර්ට් එක හරියට අයින් කරලා නැහැ. එහෙම කියනවා. ආපෝ මුකෝය කුණ්ඩේ හරියට පීරලා නැහැනේ. අපිලිවලයි හදාගන්න එහෙම කියලා කියනවා. ඉතින් එහෙම කියන්නේ ඇයි?
0: අපි අම්මගේ බබාලා නිසානේ. අපිට මේ පිටගෙවල් වල ඉන්න කවුරුත් එහෙම ඇවිත් කියන්නේ
1: නැහැ. අන්න අපේ උනහම තමයි අපි එහෙම කියන්නේ. මොනා හරි අඩුපාඩුවක් හරි පෙන්නලා දෙන්නේ අපේ උනහම. මොනා හරි දෙයක් හදාගන්න කියලා කියන්නේ තමන්ගේ උනහම. ඉතින් ඒ නිසා මේක හරිම ලස්සන පවුලක්. ඉතින් ඒ පවුලට ඔයා හරි ආදරෙන් දැන් බැඳිලා නෙන්නේ. ඉතින් අපි දේවල් බෙදාගෙන හදාගෙන යමු. කැමතිද?
0: ගොඩාක් කැමති.
1: යේ! එහෙනම් අද දවස හරිම ලස්සන වේවා, සුබ වේවා, ජය වේවා. ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ හොඳම මෝර්නින් වයිබ් එක. ඒ වගේම ඔයාගේ හැකියාවන් මතක් කරගෙන මෙතනට දක්ෂතා තියෙන, හැකියා තියෙන ලස්සන තරු කැට ආවහම අපිත් බැබලෙනවනේ. ඉතින් ඒ රස්නේ අපිත් විඳගමු.

0: සමකාමී වයිබ් එකට ඔය කැමතිද ලෙහන්සා?
1: මන්න හරිම කැමති.
0: උදේ 6:00 විනාඩි 13යි අල්ෆා ස්ටුඩියෝ වෙලාව. ඉතින් දැන් අගෝස්තු මාසේ 4 වෙනි දවසටත් ඇවිල්ලා තියෙන්නේ හිතවතුනි. ඔන්න මතක් කරනවා විභාගේ ළඟයි පොඩ්ඩෙනි.
1: ඒ කියන්නේ ඒලෙවල් පොඩ්ඩන්ට වෙන්න ඕනේ.
0: ඒලෙවල් පොඩ්ඩන්ටයි ශිෂ්‍යත්ව පොඩ්ඩන්ටයි. ඒලෙවල් ඉතින් ගොඩාක් පොඩ්ඩොත් නෙමෙයිනේ. ඒගොල්ලන්ට අපි කියමු බාගි පොඩ්ඩ.
1: මේ විභාගෙන් පස්සේ ආලොක්ක වෙනවා.
0: ඔව්. ඉතින් ශිෂ්‍යත්ව පොඩ්ඩ ටික ඒ වගේම ඒලෙවල් අපේ ලොකු පොඩ්ඩ ටික හරි මාතරින් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් දැන් එයාලා ඉන්නේ ඒ වයිබ් එකේනේ, විභාග වයිබ් එකේ. හරි, අපිත් ඒක එහෙමෙන් විඳිනවා. ඉතින් අපිට දරුවෝ කතා කරනවා, ඒගොල්ලන්ගේ දේවල් බෙදා ගන්නවා, අම්මල තාත්තල අපිත් එක්ක දේවල් බෙදා ගන්නවා. දැන් මං ගොඩක් ඉස්කෝලවලට යනවනේ එක එක දේවල් වලට සහභාගී වෙන්න. ඉතින් එතකොට ඒ ගියාම තේරෙනවා අනේ ඇත්තටම ඉතින් හරිම බයෙන් තමයි සමහර ලෙහන්සගේ යාළුවෝ ඉන්නේ, අක්කලා ඒ වගේම නංගිලා මල්ලිලා. ඉතින් එහෙම මෙහෙමයි, දැන් අපි චූටි බයක් හැමදේකම තියාගන්න එක පොඩ්ඩක් හොඳයි. හැබැයි ඒක ඕනවට වඩා බය වෙන්නත් හොඳ නෑ. ඕනවට වඩා බය නැති වෙන්නත් හොඳ නෑ. මේ හැමදේකම පොඩි ගානක් තියෙනවා. ඉතින් ඒ හරි ගානේ ඉඳලා වැඩේ කරගත්තොත් එහෙම ගොඩම තමයි.
1: දැන් කසුනියක් කී උදේම පටන් ගත්තේ කිව්වා නේද කෙනෙක්ගේ හිනාවට හේතුවක් වෙන්න කියලා.
0: මං කිව්වනේ හිනාව කියලා කියන්නේ මලක් මල් පොකුරක්.
1: ඒකනේ. ඉතින් මමත් ඒකට තව ෂූටි දෙයක් එකතු කරන්න. කසුනියක් කී මම මේ ළඟදි දැක්කා ඉංග්ලිෂ් වලින්, ඒ කියන්නේ මහිතානේ ඕස්ට්‍රේලියාව වල වෙන්න ඕනේ, එයාලා කරලා තියෙන එක ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ එක මේ පිරිමි ළමෙක්, එයා දැන් සාර්ථකව එයාගේ බිස්නස් වැඩ කටයුතු එහෙම කරනවා. එයාට අවස්ථාවක් ලැබෙනවා වේදිකාව උඩට ගිහින් කතා කරන්න. ඉතින් එයා කියනවා, අද මම මොන්නම හරි තැනක මගේ ජීවිතේ ඉන්නවා නම් ඒකට ප්‍රධානතම හේතුව එදා මම වැටිලා ඉන්න වෙලාවේ මගේ හිත සැනසෙන්න ඒක වචනයක් කිව්ව මගේ ගුරුතුමිය කියලා. කසුනියක් කී අපිට ඒ වෙලාවේ හිතෙන්නේ නැති වුණාට එක වචනයකට පුළුවන් අපේ මුළු ජීවිතයක්ම වෙනස් කරන්න. මම දැක්කා තව YouTube එකේ සර් කෙනෙක් කියනවා එයාගේ ළමයින්ට එයා මේ එස ගොඩක්, ඒ කියන්නේ උපදෙස් දෙනවා ළමයින්ට එයාගේ ජීවිත එයාගේ වගේ අනිත් ළමයින්ගේ ජීවිත සාර්ථක කරගන්න. ඉතින් ඒ සර් කියනවා, ළමයි මම මේ අද මම වගේ මෙතන මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නැහැ, එදා ඒ සර් මට මෙහෙම කිව්වේ නැත්තම් කියලා. ඉතින් ගොඩාක් වෙලාවට ගුරුවරයෙක්ම වෙන්න ඕන නෑ, ඔයාගේ යාළුවෙක්, ඔයාට ආදරය කරන නෑදෑ කෙනෙක්, මේ ඕනම කෙනෙක්. ඒ හැමෝම ඔයාට දෙන්නේ එකම එක වචනයයි. ඒ වචනෙන් ඔයාට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න.
0: කොහොමද විට එකම එක අදහසක් වෙන්න පුළුවන්?
1: ඉතින් කොහොමද ඒක කියන්නකෝ? මට කියන්න ඕනුනේ ඔයාටත් පුළුවන් නම් කෙනෙක්ගේ හීනයක් පාට කරන්න එකම එක වචනකින් හරි හේතුවක් වෙන්න. මං හිතන්නේ අපි ඔක්කොම මිනිස්සු විදිහට අනෙතනදි ගොඩාක් සාර්ථකයි කියලා.
0: හරියටම හරි. දැන් අපි හිතුවේ නැති විදිහට දැන් මේ දවස්වල අපි ආපහු වැස්සට මුහුණ දෙනවනේ ලෙහන්ස. ඊයේ දැක්ක නේද? හිතුවේවත් නැහැ. සමහර මේ විස්තර ඇව්වහම හානේ මෙච්චර වැස්සද කියලා අපිට හිතන කොළඹ අපිට එහෙම හිතුණා. ඉතින් මේ ඔය බස්නාහිරනේ සබරගමුව මේ වයඹ පළාත්වලට ගොඩාක් වැස්ස තිබ්බ. බස්නාහිරත් සමහර පැතිවලට තිබුණා. ඉතින් තාමත් කියන්නේ අවදානම තියෙනවා කියලා, නායෑමේ අවදානම. ඉතින් අපි මේ දේවල් වලදී හරි පරිස්සම් වෙන්නත් ඕන. ඒකත් අපි මේ ගමම්ම කියන්න ඕන. ඉතින් එහෙම දේවල් වලදී වැස්සක තියුණත් පුංචියට උණුහුමක් දෙන්න පුළුවන් නම් ඒක අර ලෙහන්ස කිව්වා වගේ හරිම ලස්සන දෙයක්, මාර වටිනාකමක්. එතකොට හොඳටම පායනකොට ඉරි තලවල ගිය වෙලාවක වේලිල ගෙයලා තියෙන්නේ වතුර පොදක් පේන්නවත් නැහැ, එහෙම වෙලාවක වතුර බින්දුවක් හරි වෙන්න පුළුවන් නම් ඒක මාරම දෙයක් නේ රහස්සා.
1: ඔව් ඒ වගේම කසුණියක් කී අර ඉඩෝරේ ඉරි තලපු වෙලාවේ ඔයාට වතුර බිඳක් වුණු කෙනාව ඔයා කවදාක්වත් ඔයාගේ ලස්සන අර අපි කියන්නේ ඔයාගේ තියෙන පල වඩන ඔක්කොම හොඳම සමය අමතක කරන්න එපා.
0: ඒ දේවලුත් මතක තියාගෙන ඉස්සරහට යනකොට තමයි හැම දෙම අර මම කියන වචනේ ගැම්මක් වෙන්නේ ගැම්මක් වෙන්නේ. ඉතින් මැණික මැණික මේ කියන්නේ ඔයාට. හහ බලාගෙනයි හොඳේ.

0: හාහා බලා කෙනයි අද වැඩකොටක් කරන්න තියෙන දවසක් නේද?
1: ඕනේ.
0: ඉතින් ඉස්කෝලේ ගියාම වැට වැටේ වැඩකොටක් තියෙනවා. දැන් මේ වෙලාව කියන්නේ හරිම කාර්ය බහුල වෙලාවක් මම හැමදාම කියනවා වගේ. ඉතින් අර සින්දුව වගේ තමයි නිලට නිලේ ගලන ගඟේ දිය යට කිඹුල් පොරේ. නිලට නිල උඩට පෙනුනට යට කිඹුල්ලෝ ඉන්නවා හොඳේ. ඉතින් ඒ නිසා අන්න ඒවා හොඳට මතක තියාගන්න ඕන අපි මේ ජීවිත ගමනේ. ඔයා දවස තිස්සේ කරන වැඩවලදී හාමට මෙහෙම වෙන එකක් නෑ කියලා හිතන්න බෑ. සමහර දේවල් වලට අපිට හිතන්නේ විදිහට මුහුණ දෙන්න වෙන සිද්ධ වෙනවා. එහෙම වුණානේ පහුගිය කාලෙත්, එහෙම වෙනවනේ හැම කාලෙකම. ඉතින් ඒ නිසා ඒ දේවල් මතක තියාගෙන අපි වැඩ ටික ලස්සනටම කරගෙන යමු. අද ඒ වගේ හොඳම හොඳ දවසක් උදේ 6 විනාඩි 21යි වෙලාව. මොකද කියන්නේ ලහස? කොහොමද ආද මේ වයිබ් එකට ලෑස්ති වෙන්නේ?
2: මම දැන් අර හෙනම මොකද්ද එකට අපි කියන්නේ සාමකාමී විඳලා මෙන්න මේ වයිබ් එකට මාරු වෙන එක චුට්ටක් අමාරුයි. හැබැයි කසුණියක් කි මේ වයිබ් එකෙන් යන්න තවත් අමාරුයි.
0: දැන් ඔය මේ වෙලාවේ පොල් බෑයක් ගන්නව වෙන්න පුළුවන්. කුස්සියට වෙලා හරිද? ඔන්න දැන් මට පේනවා චුට්ටක් වේග වැඩි කරනවා. සමහර විට මේ වෙලාවේ මොකද්ද ලිප ළඟට දුවනවා, ඒක බලනවා, ඒ ඇස්සේ වැඳුම අයන් කරනවා, හරිද? ඒ ඇස්සේ බබා හොදන්න ඕන. ස්කූල් වෑන් එකට තව විනාඩි 5-10යි තියන්නේ. ඉතින් ඔන්න චුට්ටක් වේග වැඩි කරන්න ඕන වෙලාව. සමහර විට දැන් ඔයා යන ගමන් වෙන්න පුළුවන්. ස්කූල් වෑන් එකේ හරි ස්කූල් බස් එකේ හරි ඔයාගේ වාහනේ හරි කෝච්චිය හරි වෙන්නත් පුළුවන්, බස් එකේ වෙන්නත් පුළුවන්, පාර බස් එකේ. ඉතින් පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන ඔයත් හරිම පරිස්සමෙන් ඩ්‍රයිව් කරනකොට නම් වේගය වැඩි කරනකොට හරිම පරිස්සමෙන් වේගේ අඩු කරගන්නත් බෑ, වේගේ ඕනවට වඩා වැඩි කරගන්නත් බෑ. ගානට වේගය තියාගෙන ලස්සනටම යමු එහෙනම්. හා මෙන්න එකට සින්දුවක්. Come on guys,

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Tashumata. Net FM.
2: Net FM Alpha Studio will have the high eye vinati visi hatai.
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
13: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: කොළොන්නේ මංගලිකා පත්මසේදී මගේ මහත්තයා අපේ හැක්කුම ආවා එහෙම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් එකේ කමල බන්ද ડોක්ටරගේ අත්සරයක් ගත්තා ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නනවා
14: කතා කරන්න 0777 300 940
0: FM Alpha Studio with Cosini and Lehansa.
2: අන්න මගේ කතා පෙට්ටියෙන් තවත් එක කතාවක් මං අරගෙන ආවා.
16: හරි.
2: අද මට හිතුණා කසුණියකි නම කියලම මම කියන්න යන කෙනා ගැන කියන්න. අද මම කියන්න යන්නේ ඉන්දියාවේ ජනාධිපතිවරයෙක් වෙලා හිටිය අබ්දුල් කලාම් මහත්මයා ගැන.
16: ඩොක්ටර් APJ අබ්දුල් කලාම්.
2: කලාම් ඉතින් එයා විද්‍යාඥයෙකුත් එක්ක. එයා කසුණියක් කී අර අපි කියන්නේ චූටි ළමයින්ට සුපර් හීරෝ කෙනෙක් කියලා. අන්න ඒ වගේ ඉන්දියාවට ඇත්තටම එයා සුපර් හීරෝ කෙනෙක්. එයා පුංචි කාලේ ඉපදිලා තියෙන්නේ රාමේශ්වරම් කියන පුංචි දූපතේලු. මේ අලුයම 4ට විතර මුළු ගමම නිදාගෙන ඉද්දී අවුරුදු 10ක විතර පුංචි කලාම් මැරිලා හිටියා. ඉතින් එයා අර යාළගේ ගෙවල් ගාව තියෙන රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චියෙන් එළියට විසිකරන පත්තර මිටි එකතු කරගෙන ගෙයින් ගෙට ගිහිල්ලා බෙදුවා. ඉතින් තමන්ගේ ස්කෝලි පොත්පත් වලට බස් ගාස්තු වලට අන්න ඔය දේවල් වලට තමයි එයා ඔය හම්බෙච්ච සොච්චම් මුදල වියදම් කළේ. ඉතින් ඒ කාලේ එයාට චුටි ආසාවක් තිබ්බලු අහස දිහා බලන් ඉන්න. එයාට මහන්සියක් දුකක් ඔය ඕනම දෙයක් දැනෙද්දී එයාට හිතුණලු අහස දිහා බලන් ඉදී ඔය හැම දුකක්ම හැම කරදරයක්ම නැති වෙලා යනවා කියලා. ඉතින් එහෙම බල බලෙද්දී එයාට හිතුණලු මම කවදහරි මේ මුළු අහසම ජය ගන්නවා කියලා හැඟීමක්. ඒ කියන්නේ අර මේ ලෝකෙම ජය ගන්නවා කියන ඒ වගේ දෙයක්. ඉතින් කොහොම හරි එයා ඉංජිනේරුවෙක් වෙලා ඉන්දියාවේ පළවෙනිම රොකට්ටුව හදන්න නායකත්වය දීලා තියෙනවා. මුළු ලෝකයක්ම බලන් ඉද්දී මේ රොකට්ටුව උඩට ගිහින් තියෙනවා. හැබැයි තප්පර කිහිපයකින් බෙංගාල බොක්කට මේ මුහුදට කඩාගෙන වැටලා තියෙනවා මේ රොකට් එක. ඉතින් මුළු ප්‍රොජෙක්ට් එකම ෆේල් වුණා මාධ්‍ය එයා විවේචනය කළා. එයාව අර මේ අනීමියා හරි උසස් එක්කෙනෙක් කියලා පිළිගෙන එයාට ගෞරව කරපු අය පවා එයාව විවේචනය කළා. ඒත් අපේ අබ්දුල් කලාම් මහත්මයා කවදාකවත් අතෑරියේ නැහැ. හරියටම අවුරුද්දකට පස්සේ එයා ඒ රොකට්ටුවම ආපහු උඩට ඇව්වා. මෙන්න වැඩේ. ඔන්නේ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට ගියා. ඉන්දියාව අභ්‍යවකාශ බලවතෙක් වුණා. ඉතින් එතුමා නැත්තං අදටත් ඉන්දියාවේ කට්ටියට අභ්‍යවකාශයට යන එක හීනයක්ම විතරක් වෙන්න තිබ්බා. ඉතින් එයාව ඉන්දියාවේ ජනාධිපති උනේ එයා මං කසුනියක්ගේ අර අපි කියන්නේ එහෙම ලොකු පැලැන්තියක ලොකු පවුල් මේ පසුබිමක් එයාට තිබ්බේ නැහැ.
14: හරිම දුප්පත් පවුලක් තාත්තා බෝට් හිමිකරුවෙක්.
2: අතිශය සාමාන්‍ය ජනාධිපති කෙනෙක්. ඉතින් එයා ජනාධිපති කෙනෙක් වෙලා එද්දි කසුනියක්ගේ ලොකු පෙරහැර මේවල එතකොට ඔය පෙට්ටිවල ඒ තිබ්බේ බඩු එහෙම යා ඒ කියන්නේ එයා හරිම අතිශය සාමාන්‍යකම කොච්චරද කිව්වොත් එයා ඒ වගේ දේවල් වලට පවා සහභාගි වෙලා තියෙනවා. අර විශේෂ ආරක්ෂාවක් එහෙම යාට අවශ්‍ය වෙලා නැහැ.
14: ඔව්. ඉතින් අර මේ ලෙහන්ස කිව්ව වගේ ඉන්දියාවේ මුල්ම චන්ද්‍රිකා දියත් කිරීමේ වාහනය නිර්මාණය කරන්න නායකත්වය දුන්නේ ඔහු. ඊළඟට ඉන්දියා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානයට එතුමා සම්බන්ධ වුණා. අග්නි කියලා අහලා ඇති පෘථිවි කියලා ප්‍රබල මිසයිල නිපදවන්න එතුමා මූලිකත්වය ගත්තා. ඉතින් මිසයිල සංවර්ධන, නෂ්ටික පරීක්ෂණ, රොකට් තාක්ෂණය මේ වගේ හැම දෙයක්ම ආවරණය කරගන්න හැකි වුණ හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි අබ්දුල් කලාම් කියලා කියන්නේ. ඉතින් ඒකනේ යාට මිසයිල මිනිස කියලා කියන්නේ. නිකන් නෙවෙයි නේද? අපි කාටවත් මිසයිල මිනිස කියන්නේ නැහැ. මට කියනවාද?
2: නෑ නියනි.
14: ඔයාට කියනවාද?
2: කොහෙත්ම නෑ.
14: ඉතින් එහෙම කෙනෙක් වෙන්න ලේසි නෑ. හැබැයි අපි හැමෝටම එක එක විදිහ අනන්‍යතාවයක් එක එක විදිහේ හැකියාවක් තියෙනවා නේද? ඒක ඒ හැකියාව අපි ළඟ තියාගෙන ඉන්නා වගේ මේක දියුණු කරගෙන ඉස්සරහට යන එක අපේ වගකීම. හරියට එතුමා අහස දිහා බලාගෙන අර කල්පනා කරා වගේ මුළු අහසම මගේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ අපි ළඟ තියෙන හැකියාවෙන් අපිට ලොකු වැඩක් කරන්න පුළුවන්.

0: වගේ ලස්සන කතා අහන්න ඕන නම් කසුනියකි කරන්න ලොකුම ලොකු වැඩක් තියෙනවා.
1: ලස්සන කතා කියලා කියන්නේ එයාලගේ ලස්සන කතා නේද?
0: ඔව්, අර අපි කතා කරන කියන්නේ දැන් අපි කියන්නේ ඔයාලා මෙහෙම වෙන්න අරහෙම වෙන්න කියලා. අන්න ඒවට නියම උදාහරණ තමයි මම මේ ගැන තමයි කිව්වේ. ඉතින් එහෙම මේ ලස්සන චූටි බබාලගේ ලස්සන කතා ඔයාලටත් බලන්න පුළුවන් අපේ net fm facebook එකකින් සහ net fm youtube එකකින්.
1: alpha studio එකට එන දක්ෂයෝ ඇත්තටම දැක්කම පුදුමත් හිතෙනවා කියන දේවල් ඇහුවම. alpha generation එකේ ලස්සන සිතුවිලි හරිම ෂෝක්. නෙමි කේවින් මතක ඇති අර UK යන තව exams දෙකයිනේ යාට තියෙන්නේ නේද? ඉතින් එයා හරිම දක්ෂයි පුංචි කතිකෙක්. ඊළඟට ඔකිත් අවුරුදු 12යි. ඉතින් ඔකිත්ටත් තේනවා ලස්සන අදහස්, ඒ වගේම හරිම ලොකු දක්ෂතාවයක්. ඊළඟට තව දැන් අර මේ ඊ අපි net fm youtube එකේ තියෙන අර සත්‍ය බොහොම කටුකයි කියලා.
0: ඔව්,
1: දැක්කනේ ඔයා.
0: ඔව්, සත්‍ය බොහොම කටුකයි.
1: ඉතින් බලන්නකෝ ඔයාගේ ඇත්ත කතාව. ඇත්ත මේ කතාව මොකද්ද කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන ලස්සන දේවල් අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා අපේ ඩිජිටල් මාධ්‍යෙන් නේද?
0: ඔව්, ඔයාලටත් පුළුවන් අපේ YouTube එකට ගිහින් ඒ ඔක්කොම බලන්න. alpha studio කියලා බලන්නකෝ. ඔයාලටත් ලස්සන ලස්සන දේවල් ඔයාගේ ජීවිතේටත් ගන්න පුළුවන්.
1: දැන් අපි බර්ත්ඩේ කේක් එක කපන්නයි හදන්නේ. අද මගේ ළඟ තියෙන බනාන කේක් එකක්.
0: බනාන කේක් රහයිද කසුනියක්?
1: හරිම හරිම රසයි.
0: මං කාලා නෑ, මම ආස නැති නිසාම කාලා නෑ. හැබැයි අද කාලා බලන්න.
1: බලන්නකෝ කාලා.
0: අද පන්දිනේ සමරන මල්ෂා මිහිරජී මුණසිංහ දුවවෙන්නෝනි. එයාට හැමෝම පවල හැමෝම සුබම සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මගේ චුටි දුව මිහෙලි රනුලයාගේ 4 වෙනි උපන්දිනය කියලා අපිට එවලා තියෙනවා. මේ ආච්චි තමයි චුටි මිහිල් මිහෙලිට විශ් කරන්නේ.
1: අවුරුදු 3යි වැලිවේරියේ මෙනුලි මෙහස්නා. මෙනුලි මෙහස්නා අවුරුදු 3 චුටි මැණික සුබ උපන්දිනයක් වේවා.
0: වෙන්නපු නයින මඩම ජෙනිස් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්න සචිල් ඩැනියලෝ ආදරණීය පුතාට සුබම සුබ පන්දිනයක් වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කසුනියකි, අපි අර උදේ කිව්වා නේද අපිට ලස්සන ජීවිත කතා එවලා තියෙනවා කියලා. ඉතින් ඒ ජීවිත කතාවේ ලස්සනම කතාවක් එවලා තිබ්බා අපේ එක ආන්ටි කෙනෙක්. එයා මේ අර ගෙදර ඉඳන් කරන්නේ කසුනියකි ව්‍යාපාර. අන්න ඒව කරනවානේ. ඉතින් එයාට අන්න ඒකට ගොඩාක් උදව් කරලා තියෙනවා එක පුතෙක්. මාස 4ක් වගේ යද්දී එක පුතෙක්ව මට මුණ ගැහෙනවා. එයාගේ උපන්දිනයද, එයාගේ නම රුක්මල් ප්‍රශාන් කියලා අපිට එවලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම සුබම සුබ පන්දිනයක් වේවා කියලා alpha studio එකකින් අපි ප්‍රාර්ථනා කරනවා.
1: happy birthday එහෙනම් හැමෝටම. හරි, අපි ඉන්නේ අහව මේ ප්‍රශ්න මතකයි නේ ලෙහන්ස? ඒ කියන්නේ ප්‍රශ්නයක් ගැන අපි බෙදාගත්තනේ අදහසර ලෙහන්ස ඇහුවේ.
0: මතකයි.
1: මොකක්ද ඇහුවේ?
0: මං ඇහුවේ කසුනියකි, පුංචි කාලේ අපි හැමෝටම මෙහෙම වෙනවා අරහෙම වෙනවා කියලා හීන තිබ්බනේ. හැබැයි දැන් හරියට මේ හීනේ ඔයා ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වේ අපිත් එක්ක චුට්ටක් අන්නේ හීන ඒ කතා බහ පොඩ්ඩක් මේ බෙදාගන්න කියලානේ.
1: ඉතින් එහෙම බෙදාගත්තු ඔයාට ගොඩක් ආදරේ.

0: ඉතින් එහෙමනම් එහෙම ඕන්නෑ නෙනේදානේ මොකටද
1: බොරු ඕන්නෑ අපිට
0: බොරු කරන්නේ නැතුව හරිම ලස්සන වයිබ් එකකින් අද දවස ලස්සන කරගන්න
1: ජය
0: වේවා මම කසුනේ
1: මම ලෙහන්සා
0: ආදරේ බබෝ

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
2: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 4 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල සබරගමුව මහනුවර සහ නුවර එළියට අදත් මිලිමීටර් 75ට වැඩි වැසි ගිනිගත් හේනේ පස්කන්දකට යට වූ සිවුදනාගේ සිරු රුස්වා ගැනීම. විනිසුරු වරුන්ගේ මෙන් තවත් වෘතීන් වල විශ්‍රාම වයස වැඩි කරයිද ආණ්ඩුවෙන් උත්තර. සජිත් නීතිඥ සංගමයට ලියයි පාර්ලිමේන්තුවට එන්නත් දැනුම් දීමක්. වන්දනාගාර තදබදයට එකවර විසඳුම් ලබා දිය නොහැකි බව අධිකරණ ඇමති කියයි. රුසියානු වෙරළ තීරයකට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක්. වෙරළ තීරයම එකම ගිනි ජාලාවක් වෙයි.
1: net news the truth people trust.
0: වැස්ස තවමත් අඩු නැහැ. අදත් ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඊයේ දිනේ ගංවතුර පස්කඳු කඩාවැටීම් කිහිපයක්ම සිද්ධ වුණා. ඒ ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවේ.
2: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වම්බ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. එම ප්‍රදේශවල අහස බලාකුලින් බරව පැවතීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම සබරගමුව පළාතේ සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උතුරුමැද පළාතේ වැසි වර කීපයක් ඇති වේවි. ඊට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ වසර දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම උතුරුමැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වලත් ලිකුණාමලේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර් 40ක් 50ක් පමණ තද සුළං ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා.
0: මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මේ අතර හැටන් ගිනිගත් හේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයින් සිවුදිනාගේම මෘත ශරීර සාගත් බව පොලිසිය පවසනවා. පවතින අධික වර්ෂාපතනයත් සමග ඇති වූ නායාම් තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. සිදු කළ මෙහෙයුම්වලදී පළමුවෙන් එක් කාන්තාවකගේ සිරුරසවාගෙන තිබුණා. පසුව තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරසවාගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර වසාදමා තිබුණු මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගණේතැන්න හා කඩුගන්නාව අතර කොටස යළි විවෘත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ උපදෙස් පරිදි එම මාර්ගය යළි විවෘත කළ බවයි. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරලීම හේතුවෙන් ඊයේ එම මාර්ගය තාවකාලිකව වසාදැමුණා. අනෙකුත් වෘත්තීයවේදීන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍යතාවය මත රජය විසින් ඉදිරියේදී සලකා බලන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් නලින්ද ජයතිස්ස සහ හර්ෂණ නානායක්කාරයන් අමාත්‍යවරුන් වෙත කියා සිටියේ සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීමටද සලකා බලන ලෙසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
3: පහුගිය 2021-22-23 වගේ කාලවලදී පැවති ආර්ථික අර්බුදයේ නිසා සහ දේශපාලන අර්බුදයේ නිසා විශාල ප්‍රමාණයක්

0: ෘත්තිකයන් රටහත අරගෙන ඉලා තිබෙනවා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ අර්බුදයේ පැන නැගුණාම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉඳන් 63 දක්වා වැඩි කළා. තවත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙහෙම ඉල්ලීම් කීපයකට පවතිනවා හෙදලා දහරින් ඇතුළුව. ඒ වගේම අපේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිලා තිබෙන අවුරුදු 76 77 දක්වා 78 දක්වා. ඒතර මේ සියලු දේවල් සලකා බැලුවාම වෘත්තීය වේදීන් අපේ මේ යාන්ත්‍රණය තුළ තබා ගන්නත්. ඒ වගේම මේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වීම නිසා මේ අයගෙන් තවත් කාලයක් සේවාව ලබා ගැනීමත් කියන අරමුණු කීපයක් ඉලක්ක කරගෙන තමයි මේ විවිධ වෘත්තිකයන් මේ ඉල්ලීම කරලා තිබෙන්නේ. ඒවත් ඉදිරියේදී සලකා බලනවා. ඉතින් මේ අවුරුද්දේ සීමාව කියන එකත් මේ වෙලාවේදී සැලකිලිමත් ලක් කරා. ඒ වගේම අවුරුද්දේ 3 4 දක්වා වෙච්ච ඉල්ලීම් කීපයක් අනික වෘත්ති වේදිකුණුත් පවතිනවා. ඒවත් රජය අවශ්‍යතාවයේ පරිදි ඉදිරියේදී සලකා බලයි.
1: නඩුකටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයේ ගැටලු සෙවීමට තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස රජයේ නිල්ලා සින්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපනත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලත්වයක්, අවිනිශ්චිතතාවයක් සහ බරපතල විරෝධයක් නිර්මාණය වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා එළෙමෙන බදාදා සවස 3ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට නීතිඥ සංගමයට ලිඛිත ආරාධනයක් යොමු කළ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
2: අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරය, ප්‍රධානියා, ප්‍රමුඛ ඒ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වැදගත් කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යම දෙයක් හැටි. ඒ නිසාම අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කරා එළවෙන බදාදා දින පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමස්ත මන්ත්‍රීවරුන්ට 225ටම මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන වෙනස්කම් සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කිරීම වැදගත් කියන කාරණා. ඒ වගේම මේ වන විට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා ගරු කථානායකතුමාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා දැනුවත් කිරීමේ ඒ කාර්ය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා එතුමාගේ සහයෝගයත්, ඒ වගේම මන්ත්‍රීවරුන් 225ටම දැනුම් දීමක් ක්‍රියාත්මක කරලා මේ සාකච්ඡාව තුළ යම් විධිමත් භාවයක් දැනුවත් වීමක් සිද්ධ වීම ඉතාමත්ම වැදගත්ය කියන කාරණා.
1: බන්ධනාගාරවල මතුවෙති ගැටලුව ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් විසඳිය නොහැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. බන්ධනාගාරවල පවතින තදබදය වර්තමාන රජය යටතේ මතුවූ ගැටලුවක් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.
3: මේ බන්ධනාගාර තදබදය අද ඇතිවෙවක් නෙමෙයි, මේක අවුරුදු 15ක් අඩුවන 20ක් 25ක් විතර පරණයි. අපි බලයට එනකොටත් 29000ක් විතර මේක ඇතුලේ හිටියා. එතකොටත් මේකට ලෙන්න පුළුවන් සත්‍ය සංඛ්‍යාව 10000යි. ඒ නිසා අපි පිළිගන්නවා මේකේ තත්ත්වයන් ඉතාම දුර්වල මට්ටමක තිබෙන බව. ඒ වගේම ඔබලා දන්නවා අපේ රජය කලින් රජයන් වගේ නෙමෙයි, ඉතාම මහා පරිමාණයෙන් මද්ද්‍රව්‍ය අල්ලනවා. පුද්ගල අතරංගකටපත් වෙනවා. ඉතින් ඒක නිසා විශාල සංඛ්‍යාවක් වැඩිලා තිබෙනවා. ඉතින් මේ වන විට අපි ව්‍යාපෘති කීපයක් යනවා තියෙන ප්‍රසන්ස් තුල ස්පේස් වැඩි කිරීමේ ව්‍යාපෘතියක්. ඒ වගේම මිල්ලෑවේ අලුතෙන් හදන්න බලාපොරොත්තු වෙන නමුත් මේ අත්අඩංගුවට ගන්න වේගයෙන්ම බිල්ඩින් හදන්න බෑ. ඒක නිසා මේක බිල්ඩින් හදලා විතරක්ම බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ.
1: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
3: උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය ඉන්න 40000න් 30000ක් විතරනේ රිමාන්ඩ් රැඳවියෝ වැඩිකරුවෝ නොවිච්ච අය. එකෙක් 20000ක් පමණ ඉන්නේ මද්ද්‍රව්‍ය. ඒකේනුත් වැඩි හරියක් ඉන්නේ රස පරීක්ෂක වාර්තාව පරක්කු වීම මත. ඒතර ප්‍රශ්නය හිරගෙදර වුණාට ප්‍රශ්නය ඇති වෙන තැන වෙනයි. ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි නට පුරප්පාඩු 118ක් තිබුණ රස පරීක්ෂක දෙපාර්තමේන්තු වෙන්නේ. දැන් 50කට අධික සංඛ්‍යාව බඳවගෙන රාත්‍රී මුරේකුත් වැඩ යොදවලා අපි මාසෙට රස පරීක්ෂක වාර්තා 7500 9000 අතර ප්‍රමාණයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වැඩ කීපයක් හරහා ප්‍රජා විශෝධන ක්‍රියාවලිය හරහා පුද්ගලයන් බන්ධනාගාරයක නවත්තලා තිබෙනවා. ගිය අවුරුද්දේ 16000ක් පමණ ප්‍රජා විශ්වවිද්‍යාලය අපි දීලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපි නොයෙකුත් ක්‍රමවේදයන් පාවිච්චි කරලා මේක සෙනෙහ අඩු කරන්න. මොකද බන්ධනාගාර හැදීමම විතරක් හදන්න වෙයි නැතුව නෙමෙයි. නමුත් ඒක මේ අපේ සාර්ථකත්වයේ ලකුණක් නෙමෙයි බන්ධනාගාර වැඩි කරගන්න එක. නමුත් අත්‍යවශ්‍ය ලෙස කරන්න ඕන ටික කරන්න ඕන.
1: දකුණු රුසියාවේ බ්ලැක් සී හෙවත් කළු මුහුදු තීරයේ පිහිටි ජනාකීර්ණ වෙරළ තීරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ළමයන් 3 දෙනෙකුද ඇතුළුව පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු ඇත්තේ අර්කිපෝ ඔසිපෝකා වෙරළ ප්‍රදේශයටයි. කඩාවැටෙන ඩ්‍රෝනයානා ප්‍රබල ගිනිජාලාවක් සහිතව පිපිරී ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් 17 දෙනෙකුම තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශයේ බාර ආණ්ඩුකාරවරයා පවසන්නේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී කිසිදු ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වී නොමැති බව ප්‍රදේශවාසීන් කියා සිටියා. කෙසේ වෙතත් රොසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් මෙම ඩ්‍රෝන යානයට වෙඩි තැබීම හෝ සංඥා අඩපණ කිරීම හේතුවෙන් එය වෙරළට කඩා වැටෙන්න ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව චෝදනා කරන්නේ යුක්‍රේනයටයි. කෙසේ වෙතත් යුක්‍රේනය ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. ඉකුත් සතියන්තයේ රුසියාව විසින් යුක්‍රේනයේ කියව් අගනුවරට මිසයිල් ප්‍රහාර එල්ල කළා. ඇතැම් විට දැන් එල්ල වූ ප්‍රහාරය ඊට ප්‍රතිප්‍රහාරයක් විය හැකි බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් කියා සිටින්නේ. මීට පෙර රුසියාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ ආයතනයකට අයත් ගබඩා සංකීර්ණ කිහිපයකටද යුක්‍රේනය ප්‍රහාර එල්ල කළා. ඒ එම වෙළඳ ආයතනය විසින් රුසියානු හමුදාවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට චෝදනා කරමින්. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: FM 95 FM 94.8 Net FM Divina Pura.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අයිය මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
2: හොට්ස්පොට් ඇයි
1: දේටනෑ යනේ
2: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාවනෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්
3: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
1: Good morning. දැන් වෙලාව උදේ 7යි.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 5යි. Good morning.
1: Good morning. අද good morning විතරද?
0: අද good morning විතරයි. මම අචි නෑනේ. මං හිතුවා මේ අද පොඩක්
1: හොඳයි හොඳයි.
0: සිතාවලෙන් ඉන්නේ.
1: ආ ඇත්තද? අචිද ඔයාද?
0: මම. ආ
1: අචි නම් මේ සීගිරි සුකුමාලියෝ බලන්න ගිහිල්ලානේ.
0: ඔව් ගිහිල්ලා.
1: ඒකින්ද අපි එවෙනුවෙන් සින්දුවක් ගැහුවා.
0: දැන්
1: ඔය සීගිරි සුකුමාලියෝ ගැන විවිධ අදහස් තියෙනවානේ. කට්ටියක් කියනවා මේඝලතා සහ විජ්ජුලතා කියලා. ඒ කියන්නේ අකුණු සහ වලාකුළු කියලා. සමහර අය නම් කියනවා බෝධි සහ උප්පලවන්න කියලා. කවුද බෝධි සහ උප්පලවන්න කියන්නේ? කාස ප්‍රජ්ජරුවන්ගේ දුවලා දෙන්න කියලා. මිදුරංගල්ට මල් අරන් යනවා වඳින්න කියලා. තව සමහර විද්වතුන් විශේෂයෙන් මහාචාර්ය රාජසෝම දේවයන් කියනවා ඒ දැන් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන යන්නේ සීගිරිය කියලා කියන්නේ. එතකොට ඒකේ හිටිය විදේශ කතුන් කියලා විවිධ ජාතීන් ආවනේ. දැන් රෝම කාසි සෑන් ප්‍රමාණයක් හම්බ වෙනවා, පර්සියන් බාණ්ඩ හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැති දෙයක් නැහැ සීගිරි. ලෝකේ හැමතැනින්ම ආපු දේවල් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ කාන්තාවන් විදේශ කතුන් කියලා තව අදහසක් තියෙනවා. කොහොම හරි ඉතින් අපේ ලක්ෂණේ නේද, රූප ස්වභාවයේ කාන්තාවන්ගේ රූප ස්වභාවයේ සංකේතයනේ සීගිරි ලඳුන් කියලා කියන්නේ. අන්න ඒගොල්ලොන්ව බලන්න තමයි මේ තකහණිය කරවෝද මේ වැඩ කරන දවසේ ගියේ. හිතන්න රූපයට කොච්චර මිනිස්සු ආකර්ෂණය වෙනවද කියලා.
0: උදේ පාන්දර.
1: ඔව්. ඒකනේ. දැන් එහෙම රූප සුන්දරියක් ගැන තමයි මම මේ අද කියන්න
0: යන්නේ.
1: එයාට ඇනෙන්නත් එක්ක. නෝමා ජේන් මෙන්ස්ටෝන් සන්ව දන්නවද?
0: නෑනේ.
1: ඔයා දන්නේ?
0: නෑ.
1: එතකොට නෝමා ජේන් බ්‍රේකව?
0: නෑනේ.
1: ඒ දන්නෙත්
0: නෑ. දන්නෙත් නෑ.
1: හරි මං කියලා දෙන්න. 1926 ජූනි 1 වෙනිදා මේ නෝමල් ජේන් ඇමරිකාවේ උපත ලබනවා. හරිද? ඉතින් තාත්තා කවුද කියලා දන්නේ නෑ. හැබැයි අම්මා කවුද කියලා දන්නවා. ඉතින් හැබැයි අම්මට මේ විවාහයන් අසාර්ථක වෙලා මේ වගේ තාත්තා කවුද නොහඳන දරුවන් ලැබිච්ච හේතුවත් එක්ක ඇගේ මව ડિප්‍රෙෂන් රෝගයට ගොදුරු වෙනවා. හරිද? ගොදුරු වුණාම ඒ ප්‍රදේශයේ හිටිය පල්ලිවල උදවියේම සම්බන්ධ වෙලා ඇයව අනාථ නිවාසකට, ළමා නිවාසකට දානවා.
0: රයිට්.
1: ඉතින් විවිධ ළමා නිවාසවල ඇය කාලය ගත කරනවා. අන්තිමේදී ඒ කාලේ ඇමරිකාවේ තිබිච්ච නීතිය අනුව අවුරුදු 16 කෙනෙක්ට විවාහ වෙන්න පුළුවන්. අදත් ගොඩක් රටවල මේක තියෙනවා. මේ ඉතින් ළමා නිවාසයට තියෙන අකමැත්ත හින්දා මේ නෝමා ජේන් මේ විවාහයක්
0: කරගන්නවා.
1: අවුරුදු 16.
0: අවුරුදු
1: 16 විවාහයක් කරගන්නවා. ඊට පස්සේ ඒ විවාහය වැඩි කල් පවතින්නේ නැහැ. ඇය මේ දෙමළ ලෝක යුද්ධ කාලෙහිඳ ගුවන් යානා කර්මාන්ත ශාලාවක මේ පොඩි පොඩි වැඩ කරන, පිරිසිදු කරන, අර අත්තටු පිය දාන වගේ මේ වැඩ කර කර වැඩ කරන්න යනවා. ඉතින් ජීවත් වෙන්න රස්සාවකුත් ඕනේ. ඔහොම ඉන්නකොට එතෙන්ට එනවා මේ දෙමළ ලෝක යුද්ධය ගැන. දැන් ඕනම යුද්ධයක් ගැන ඇත්ත යුද්ධේ, ප්‍රචාරක යුද්ධේ කියන්නේ දෙකක්. අහසට පොළොව වගේ මාධ්‍යවේදීන් හැටියට අපි ඉතින් ඕවා හොඳට දන්නවා. ඈ මහ පොළොව යන යුද්ධෙයි, වාර්තා කරන යුද්ධෙයි, ජනතාවට කියන යුද්ධෙයි දෙකක්. සමහර ඒවා කියන්නත් බෑ. ඉතින් එහෙම තමයි ලෝක යුද්ධ. ඉතින් දෙවන ලෝක යුද්ධ කාලෙත් එහෙමයි. දැන් යුද මොකක්ද ඒගොල්ලන් යුද ශක්තිය පෙන්වන්න ඕන නිසා ඡායාරූප ශිල්පීන් ඒවට යොදවලා තිබ්බා. මේ ඡායාරූප ශිල්පියෙක් එනවා මේ ඇමරිකාවේ තියෙන ගුවන් යානා ශක්තිය පිළිබඳව පෙන්වන්න, පින්තූර ගන්න. එතකොට ඔහුට මේ ගුවන් යානා පිරිසිදු කරමින් හිටපු තැන ඉඳලා ටිකක් අමුතු ආකර්ෂණයක් තියෙන ගෑනු ළමයෙක්ව දකිනවා. එතකොට අවුරුදු 17 විතර. ඉතින් මේ ගුවන් යානා පසුබිමේ තියලා මේ ඡායාරූප ශිල්පියා මේ ලලනාවගේ පින්තූරයක් ගන්න අරගෙන මේක පළ වෙනවා සංගරාවක.
0: රයිට්.
1: සංගරාවක පළ වුණා විතරයි කොහොමද දන්නවද? මේ ඡායාරූපේ ඉන්න තැනැත්තිය එක පින්තූරකින් ඇමරිකාව පුරාම වගේ ජනප්‍රිය වෙනවා. ඉතින් ඡායාරූප ශිල්පියාගෙන් ඇගේ ඡායාරූප තව තව සංග්‍රහ විසින් ඉල්ලන්න ගන්නවා. අවසානයේදී අර නෝමා ජේන් සුප්‍රකට නිරූපණ ශිල්පියක් ශිල්පිනියක් බවට පත් වෙනවා. නිරූපණ ශිල්පියක් ශිල්පිනියක් බවට පත් වුනහම ඇයට අඬ ගහනවා වේදිකා නාට්‍යවල රංගපාන. ඇයට ගායනා හැකියාවකුත් තියෙනවා. ඒකින්ද අර සින්දු කී කී රංගපාන තියෙන්නේ මේ ඇමරිකාවේ තියෙන
0: ලන්
1: හරි ප්ලේස් කියලා කියන්නේ මේ ඒ වගේ නාට්‍යවල සංගීත ගීත නාට්‍යවල රංගපාණ්ඩ යනවා. ගිහිල්ලා ඇය රංගපා ඉන්නකොට සිනමාවේ ඉන්න අයට දැන් මේ ෆොටෝජෙනික්කම හින්දානේ ඇය ජනප්‍රිය වෙන්නේ. ඉතින් වේදිකාවේ සැබෑ ස්වරූපයට වැඩිය ඇගේ ෆොටෝජෙනික් භාවය ඉතාමත් ආකර්ෂණීයයි. ඒක හින්දා ඇය ම සිනමාවට සම්බන්ධ කරගන්නවා. සිනමා සමාගමක් ඇය සමග මේ ගිවිසුමක් අස්සම් කරනවා. අන්න එතෙන්දී සිනමා සමාගම කියනවා නංගි ඔය නම හරියන්නේ නැහැ. නෝමා ජේන් වගේ නමක් මේ හරියන්නේ නැහැ සිනමාවට. ඒකින්ද අපි ඔයාගේ නම වෙනස් කරනවා කියලා. ලෝකෙ එහෙම නම වෙනස් වෙනවා මාධ්‍යයට අනුව. ඒක ගණන් ගන්න ඕනේ නැහැ එච්චර. ලංකාවෙත් එහෙම සිනමාවට එනකොට රුක්මණී දේවිගේ ඉඳන්ම නම වෙනස් වුණා. රවින්දරන්දනිය මහත්තයාගේ වෙනස් වුණා. අමරදේව මහත්තයාගේ වෙනස් වුණා. එහෙම තමයි. ඉතින් ඇගේ නම වෙනස් කරනවා. අන්න ඒ නම නම් සාරා
0: මම දන්නවා.
1: හොඳටම දන්නවා. ඒ සුප්‍රසිද්ධ නම තමයි මැරලින් මොන්රෝ කියන්නේ. නේ එයාද කියලා හිතුව නේද?
0: එයාද.
1: ඉතින් ජේන් නෝමා තමයි පස්සේ සිනමාවට එනකොට ඇගේ නම වෙනස් වෙනවා. ඊට පස්සේ ඇය හොලිවුඩේ ආකර්ෂණීයම නිළිය බවට ඉතාමත් කෙටි කලකින් පත් වෙනවා. කෙටි කලකින් පත් වෙලා ඇය සුප්‍රකට බේස්බෝල් ක්‍රීඩකයෙක්ව ආයි විවාහ වෙනවා. මාස 9යි විවාහය තියෙන්නේ. තව විවාහයක් කරගන්නවා. ඒකත් වැඩි කාලයක් තියෙන්නේ. ආයෙ තව විවාහයක් කරගන්නවා. ඉතින් කොහොම හරි හරියට බැලුවොත් විවාහ 4යි. නිල වශයෙන් වාර්තා වෙන්නේ විවාහ 3යි. විවාහ 3කින්නුත් ඇය කොච්චර ජනප්‍රිය වුණත් ඇය විශාල මුදලක් හරි හම්බ කරගන්නවා. හොලිවුඩ් වල තියෙන විශාල මන්දිරයක ජීවිතය ගෙවන්න පටන් ගන්නවා. ඔහොම ජීවිතය ගෙවගෙව ඉන්නකොට ඇයට ආකර්ෂණය වෙන්නේ එසේ මෙසේ කට්ටිය නෙමේ. අපි දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරු පවා ඇය පසුපස්සේ වැටුණා කියලා. විශේෂයෙන් ජෝන් එෆ් කෙනඩි මහත්තයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ඇය 1962 දී හැපි බර්ත්ඩේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා ගීතයක් කියලා ලොකු ආන්දෝලනයකට ලක් වෙනවා. ඉතින් ඊට පස්සේ තවත් අර කටකතාවලට මේ අත්අඩු ලැබෙනවා. ජෝන් එෆ් කෙනඩි නම් මද ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරයා රෝබර්ට් එෆ් කෙනඩි එක්කත් ඇයි හොඳයි කන් තිබ්බා කියලා කටකතා පැතිරෙනවා. තව තමයි ඇයත් එක්ක තිබුණා කියලා කටකතා පැතිරෙනවා. කොහොම හරි ඇය වයස අවුරුදු 36ක් ගත වෙනකොට එක්තරා දවසක ඒ දවස තමයි අගෝස්තු 4 මධ්‍යම රාත්‍රියේදී ඇය මිය ගිහින් පස්වනි දා කියන්නේ හෙට එළිවෙනකොට ඇගේ නිසල සිරුර ඒ ගෙදර වැඩ කරන සේවකින්ට හමු වෙනවා. වෛද්‍ය පරීක්ෂණ වලින් කියනවා ඇය නිදිපෙති අධිමාත්‍රාවෙන් අරගෙන තමයි මේ මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ලෝකයම ඇය වෙනුවෙන් හඬා වැටෙන්න ගන්නවා. මේක ලෝකය කලම්බන මරණයක් බවට පත් වෙනවා. මොකද මේ ගැන විවිධ කටකතා ඇති වෙන්න ගන්නවා. ඇය අවසානයේට ගත්ත දුරකතන ඇමතුම් පිළිබඳව වාර්තා වෙන්න ගන්නවා. ඒ විතරක් නෙමේ ඇයගේ මරණය පිළිබඳව ගෙදර ඉන්න උදවිය සේවක සේවිකාවන් කියූ තොරතුරු පරස්පර වෙන්න ගන්නවා. ඒ විතරක් නෙමේ ඇයගේ මරණය වෙනුවෙන් FBI CIA වෙනම ෆයිල් දෙකකුත් ඇරෙනවා. අදටත් මැරිලින් මොන්රෝගේ මරණය ඇය ජීවත් වුණේ අවුරුදු 36යි හැබැයි ජීවත් වෙච්ච කාලට වැඩි කාලයක් අද වෙනකොට ගත වෙලා තාමත් අභිරහසක් ලෙස තියෙනවා. විවිධ කටකතා කියන අය ජනාධිපතිවරුන් ආශ්‍රය කරාට අය කොමියුනිස්ට්වාදය සමාජවාදය ඒ කාලේ ලෝකේ පුරාම ගිය සමාජවාදය පිළිබඳව ඉතාමත් ආකර්ෂණයකින් හිටිය තැනැත්තියක්. ඉතින් ඒ රටවල් ඇයව ප්‍රයෝජනයට ගත්තද මේ සමහර අයට ලං වෙන්න කියලා කටකතා යනවා. අපි දන්නවා මාතහරි වගේ ඒ වගේ සුප්‍රකට කාන්තාවන් ඒ වගේ කටයුතු කරපු. ඉතින් ඒවත් එක්කත් මේ කතා පෑහෙන්න ගන්නවා. අවසානයේදී කෙසේ හෝ ලෝකයට ලොකු ප්‍රශ්නයක් තබමින් හැබැයි අර ඇගේ සුන්දර සිනහව තවමත් අපිව බොහොම ආකර්ෂණයට නගමින් මැන්රින් මොන්රෝ අභිරහස් ලෙස අද වගේ දවසක මිය ගිහින් තියෙනවා. සාරා දන්නවද ලෝකයේ මිය ගියයන් පස්සේ ලෝකයට වැඩිම ආදායමක් හොයලා දුන්න පුද්ගලයින් අතරින් මැරිලත් ලෝකයට සල්ලි හොයලා දෙන පුද්ගලයින් අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනා බවට පත් වෙලා තියෙන්නේ මැරිලින් මොන්රෝ. මයිකල් ජැක්සන් ඉන්නේ දෙවෙනියට. සමහරවල් ෆිල්ම් එකේ ඉඳ පළවෙනියට උනාට උනාද දන්නේ කොහොම වුණත්. ඉතින් ඒ වගේ මරණයන්ගෙන් පස්සේ අපේ රටෙත් ඉන්නවා මැරුණට වැඩිය ජීවත් වෙලා හිටියට වැඩිය මැරුණයන් පස්සේ කර්මාන්තයට සිනමාවට කලාවට විශාල දායකත්වයක් කතාබහක් මුදල් උපයලා දුන්නු උදවිය. ඉතින් විජේ කුමාරතුංග කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: උදේ 7යි විනාඩි 20යි දැන්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast time stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
9: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
10: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
11: කඩේත් ලොකු කරලා නේද?
12: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.666 222 Prime Residences

0: Og det har tegnet de hvis jeg hatter deg jeg tar med velav. Right.
1: Amerika orde, ne? Amerika orde. Alvin Monroe gav malak tiara enn gihilla.
0: Oh, ad, ad etter meh meh mona hari eti ni.
1: Oh, adre edi mami dana heta, dana etter meh miya gi ad hatar meh ni dah hebei. Oh,
0: dana gatte iye ni ni.
1: Dana gatte heta ni.
0: Hari. Deng api ana ma Amerika petter, eka hindah no nang kaman, ne? Wenu wenu atta yanne ba Amerika petter. Kumari, api denne ana ma damroi ka petter, mukud damroi ke medasala tina midia sale.
1: Medasala.
0: Oh, me api ar hamti se matak karane wada.
1: Ani ware.
0: Washing machine ya gun, me foam mattress ya gun, thi wada adat matak karane ma onna damroi ke washing machine ka gatto, damro washing machine ya gatto to wada. Si yeda pahalavaka discount ekak kam.
1: Hambe no me visheshayen kiyannone den hama deekama nischita kaalayak tiyena. Den visheshayen me dawassala obe gedara bhavitha karana nan avurudu 10 ekata wada parani washing machine ekak.
0: Yow.
1: Ithin ara ayin karanda lobakamata tiyagena inna wenna puluwam. Habai eken ehema paladaayithawayak labenna. Nikan ready keragena wa vitarai
0: yeah.
1: ready wala hama yana wa vitarai ready hedenna anith ekak e kaale thibitta taakshanayat ekka vishala viduli bilak ehema naththam loku current ekak bala shaktiyak waya wenawa e me washing machine eke motor e karakawana e wage ema thamai sheetha karana sambandhayen ithin eka hinda ubata hakiyawak thiyenawana moka damrogen gewime kramayata gannat puluwan සියයට 15ක ඩිස්කවුන්ට් එකකුත් හම් වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ වෙලාවේ මොකටද ගෙදර වොෂින් මැෂින් එකක් තියෙනවනේ කියලා මේ සමහර ලාවට හිත හදා ගන්න පුළුවන්. හැබැයි ලෝකේ විශේෂයෙන් 2000න් පස්සේ 2000න් පස්සේ නෙමෙයි අත්‍තරම් බැලුවොත් 90 දශකයේ ඉඳලම ඔය ගෘහ භාණ්ඩ සහ විශේෂයෙන් ගෙදර විදුලි උපකරණ පාවිච්චි කරන්නේ අර ඊට කලින් ලෝකයේ තිබුණා වගේ අවුරුදු 100 ගණන් තියාගන්න නෙමෙයි. ඕකේ. ඒක හදලම තියන්නේ යම් කිසි නිශ්චිත කාලයක් පාවිච්චි කරලා ඒක ඔච්චර අඩුවට දෙන්නේ. අයින් කරන්න. ඒ මොකද ඊළඟට ඊට වැඩිය හොඳ තාක්ෂණයක් එනවා. ඊට වැඩිය බලශක්තිය ඉතුරු කරන තාක්ෂණයක් එනවා. ඉතින් දම්රෝ හැම වෙලාවෙම ලෝකයට එක්ක ඉදිරියට යන සමාගමක්. ඒකනේ ඉතින් ඒගොල්ලන් ලංකාව විතරක් නෙමෙයි. ඉන්දියාවත් ජය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඔබට හැකියාවක් තියෙනවනම් ඔබේ වොෂින් මැෂින් එක අර වගේ දශකයක් විතර නේ ඩෙකේඩ් එකක් විතර පරණන ඕකට තව දුරටත් කරගෙන දෙන්න එපා
0: කරගෙන දෙන්න
1: එපා ඔය කරන් බිල කරගෙනවා ඒකට ඒකෙන් හින්දා පුළුවන් තරම් ඉක්මනට දම්රකට ගිහිල්ලා මේ මිට්ටිය සේල් එකේ 15% ඩිස්කවුන්ට් එක අරගෙන මේ Tamange වොෂින් මැෂින් එක මාරු කරගන්න වොෂින් මැෂින් විතරක් නෙමෙයි ඒ වගේ ගේදර මාරු කරගන්න ඕන උපකරණ ගොඩක් තියෙනවා නෝනව මහත්තයා අර අනිත් දේවල් මාරු කරගන්න
0: ඔව් දම්ර අර නෝනව
1: දම්රකින් නෝනවත් මහත්තයාවත් ගන්න බෑ
0: ගන්න බෑ
1: නෝනව මහත්තුරු නැති කට්ටියට වලට දම්රයකට ගියාම ඒගොල්ලන්ව හම්බෙන්න ඉරනම් අවස්ථාවක් තියෙන්නත් බැරි නෑ අර මැලරින් මොල්ලොට මේ මොනවාද ගුවන් යානා සුද්ධ කරගෙන ඉන්නවට චාරුප ශිල්පිය හම්බුණා
0: වගේ
1: ඔව් ඒ වගේම මේ ලෝකේ ඇත්තට මේ වගේ මට මතක් වෙනවා ඒ කියන කතාව කියනකොට මතක් වෙච්ච තව කාන්තාවක් තමයි නයෝමි ගැම්බල් නයිජීරියාවේ බස්සෝල්ට් එකක ඉන්නකොට තමයි චාරුප ශිල්පියෙක්ට හම්බෙලා පින්තූරයක් ගහලා ඇය අදටත් ලෝකේ වැඩිම ආදායමක් ලබන නිරූපණ ශිල්පියනිය
0: හරි ඉතින් ඔයගේ මේ වාසනාව එහෙම කරකෙන්න පුළුවන්. ඒක නිසා දම්රෝයකට ගියොත් ඒත් වාසනාව කරකෙන්න පුළුවන්. එක විදිහක් තමයි ඔයාට කොහොමත් වාසනාව කරකිනවා මේ ගෙදරට හොඳ බඩු ටිකක් නෙන්නේ.
1: ඔව් එතකොට වාසනාවන්තයි ගෙදර නේ සිරියාවන්තයි.
0: වාසනාවන්තයිනේ. එතකොට දම්රෝ වොෂින් මැෂින් විතරක් නෙමෙයිනවා මේ ගන්න පුළුවන් ඔයාට නිදන කාමර කට්ටල, කෑම මිස කට්ටල, ඒ වගේම ඔයාට හෝම් ඔෆිස් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකට ඔයාට ගැළපෙන විදිහට තෝරලා බලලා ගන්න පුළුවන්. දැන් දම්රෝ තියෙන ප්‍රදර්ශනාගාර 160කට වඩා. හරිද මුළු ලංකාව වටේම තියෙනවා. ඒ වගේම තමයි වර්ගඩි 50000 දැවැන්ත ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. මෙගා ප්‍රදර්ශනාගාර කොල්ලුපිටිය නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වගේ තැන්වල. ඉතින් ඔයාලට පුළුවන් යන්න දම්රෝයකට ගිහිල්ලා මේ ඩිස්කවුන්ට්ස් එක බඩු අරගෙන ගෙදර එන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි යනවා අද පපඩම් දවසනේ. ඔගලන්ට පපඩමක් බැදගෙන.
1: ඔයා දන්නවද පපඩම් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොනවද කියලා? ආ කියන්නකො බලන්න දැන් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන ළමයා. හරිද? පපඩම් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද?
0: මොකද්ද ඇත්තට?
1: ආ මං ඉතින් බොහෝ දෙනෙක් දන්නේ
0: නැහැ.
1: පපඩම් වලට ඉංග්‍රීසි වලින් කියන්නේ කරි බිස්කට් කියලා.
0: ආ අතරම නමක් තියෙනවා.
1: නන් නැත්තම් ඉතින් අපේ කට්ටිය දාගන්නවනේ.
0: ඔව් ඒකත්.
1: පපඩම් වලට මේ ඉංග්‍රීසි වලින් කියන්නේ කරි බිස්කට් කියලා. පපඩම් කියන්නේ ඇත්තටම දෙමළ නමක්. මේ ඉතින් අපිත් ඒක භාවිතා කරනවා. මේ කෙසේ හෝ මේ මම මේ සංචාරක ව්‍යාපාරේ ඉන්න මේ හෝටල් මේ මොනවාද චෙෆ් කෙනෙක්ගෙන් තමයි දැනගත්තේ පපඩම් වලට කරි බිස්කට් කියලා කියන හරි ලස්සනයි නේද?
0: ලස්සනයි.
1: ඒක අපි කරි ඔය මොනවා සුපර් මාකට් වලට ගිහිල්ලා විජය කරි බිස්කට් කියලා ඉල්ලන්නේපා. ඒකේ පපඩම් කියලා තමයි ඉංග්‍රීසි වලින් උත් ගහලා
0: තියෙන්නේ. මේ ඔව් මේ වගේ අපේ කට්ටිය ඒව දන්නේ නැහැ. يعني අපි කවුරුත් දන්නේ නැහැ නේද? ඒක
1: නිකන් කවුරුත් දන්නේ නැහැ නේද?
0: අලුත් මේ ඒක මෙහෙමයි.
1: දැන් බලන්න කී දෙනෙක් පපඩමක් වගේ කට ඇරුණාද කියලා මම ඕක කියනකොට
0: කරි බිස්කට්
1: පපඩමක් ඔබන්න පුළුවන් සයිස් එකකට කඩන්නේ නැති. කාරි බිස්කට්.
0: ඒක හරි සාමාන්‍ය නමක් අපි කාරිස් එක්ක නිතින්
1: කන්නේ. ඔව් ඒකනේ.
0: ඉතින් ඔයාට කාරි බිස්කට් එකක් පපඩමක් කාට බැදගන්න ඕනේ අනිවාර්යෙන් බත් එක නැත්තම් බත් එකේ තියෙන අර වයිබ් එක ශ්‍රී ලංකන් මීල් එකේ තියෙන
1: තරබරස් ගතිය නේද?
0: ගතිය පොඩ්ඩක් එන්න ඕනේ. ඒක එන්න පපඩමක් ඔය අනිවාර්යෙන් බැද ගන්න ඕනේ. හැබැයි හැම පපඩමක්ම අර මේ නුවා කියපු විදිහට චරබරස් ගාලා හැපෙන්නේ පිපෙන්නේ නැහැ. ඒක නිසා තමයි වාට කියන්නේ විජය පපඩමක් ගන්න WP ලාංඡනය බලලම විජය පපඩමක් ගන්න කියලා. මොකද නියම උඳු පිටි වලින් හදපු පපඩම් තමයි විජය ප්‍රොඩක්ට්ස් ළඟ තියෙන්නේ. 100%ක් භාවිකා. ඒක නිසාට බය නැතුව පැදගෙන පපඩම කන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි මතක් කරනවා ඔයාට වැල්ඩින් කරන මොනා හරි තියෙනවා නම් අර මේ නෝනව මහත්තයව වැල්ඩින් කරගන්න එපා. මේ ඒවට වෙන විදිහ
1: බන්ධනේ වෙන එකක් නේ.
0: ඒවට වෙන විදිහ තියෙනවා. මං කියන්නේ
1: ඒ දෙන්න වැල්ඩින් වෙන විදිය, පෑස් වෙන විදිය වෙන විදි තියෙනවා.
0: වෙන විදිය. ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකේ මොනවා හරි පාස්සනේවා තියෙනවා නම් වැල්ඩින් කරනවා තියෙනවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගන්න කියලා මතක් කරනවා. මොකද අවුරුදු ගාණක් ලංකාවේ පාරිභෝගිකයන් විශ්වාසී දැනගත්තු නමක් තමයි මෙල්වා කියලා කියන්නේ. ඊයේත් මම මේ ගමනක් ගිහින් එනකොට ලොකුවට දැක්ක රතු පාටින් මෙල්වා
1: කියන්නේ. සර අන්ත මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය පාස්සන් ඕනේ හරියට පාස්සන් නැතුව හරියට ජොයින්ට් වෙන්න නැතුව ගෙවල් දොරල් හැදුවොත් අර සම්බන්ධයට බලපාන ඉඩ තියෙනවා. නෝන මාත්‍ය සම්බන්ධ මම මෙහෙමද
0: එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. මොකද නෝනාතගේ ඉපාර කියන්නේ නෝනාත ගැහුවේ නැත්නම් වැඩේ නා ගන්නවා
1: කියලා. නෝනලගෙන් ඒව මේ වහන්න ඕනේ. ඔය මෙල්වා වැල්ඩින් කුරු දාලා පාස්සල හොඳට ගේ හදා ගන්න කොනේ.
0: ඔව් මොකද මෙල්වා එක ලංකාවේ එක

0: FM Anupaha, FM Anuhatarai Tashumakata, Net FM.
1: උදේ 7යි විනාඩි 35යි දැන්.
2: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
4: කොල්ල කෙල්ල

0: ගලොතරයි මණ්ඩලය
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අපේ අම්මා ගෙදර ආවද
3: නැහැ අම්මෝ මෙයා වෙනදෙව්වා

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. 0773523535.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Rhino Roofing විදින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.

0: දෙහතයි විනාඩි හතලිස් දෙකයි අල්ගොටාම වෙලාව
1: දැන් ටයිටනික් නැව ගිලුනේ අප්‍රේල් 13 වෙනදානේ අවුරුද්දමට හරියට මතක නෑ 1912 කොහෙද මේ අප්‍රේල් 13 වෙනිදා ඔය ටයිටනික් නැව ගිලිලා ඒ ප්‍රවෘත්තිය ලංකාවේ පත්තරයක ගියේ ඒ අවුරුද්දේම අප්‍රේල් මට මතක විදිහට 21 වෙනිදා වගේ දැන් ලෝකේ එච්චර ඒ විතරක් නෙමෙයි දැන් අපේ නම් තව කමන්න නැහැ කියන්න පුළුවන් ඉංගලන්තේ පත්තරයක ගියෙත් මං හිතන්නේ 16 වෙනිදා තමයි 16 නැත්තම් 17 වෙනිදා ලන්ඩන් ටයිම්ස් පුවත්පත වාර්තා කරේ ඉතින් ඒ වගේ කවද අවුරුදු හකටද
0: ඔව් අවුරුදු 1912 තමයි
1: මේ ආ ඒකනේ බලන්න
0: ඉන්ටර්නෙට් එක කියන්නේ 15 වෙනිදා කියලා
1: ඉගෙන පා නෑ 13 වෙනිදා අනතුර සිද්ධ වුණා ඔව් 15 වෙනිදා රිපෝට් උනේ 15 වෙනිදා එතකොට 16 වෙනිදා තමයි ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ ඕක පළ වුණේ මෙහෙ පළ වුණේ 20 ගණන් වල 21 වෙනිදාද කොහෙද ඔව්
0: සතියක්
1: ඉතින් ඔව් සිලෝන් ගැසට් පත්තරේ මට මතක විදිහට පළ වුණේ I think ඒ එච්චර දෙයක් වෙලා ප්‍රවෘත්ති එන්න එච්චර කාලයක් ගියා මිනිස්සු කීගාවක් මැරුණා අන්තිම චිත්‍රපටියකුත් හැදිලා චිත්‍රපටයක් නෙමෙයි කීපයක් හැදුණා ටයිටනික් කියන චිත්‍රපටිය තමයි ජනප්‍රියම උනේ එන්න එහෙමයි ඉස්සර තොරතුරු ඉස්සර කියන්නේ මේ දැන් අවුරුදු 100කට වැඩිය චුට්ටක් කලින් සිද්ධියක් වුණා වාර්තා වුණේ දැන් මේ ඊයේ පෙරේදා මේ ලංකාවේ මුහුදේ ඉන්දියානු වෙසල් එකක් යාත්‍රාවක් අනතුරට පත් වෙනවානේ අනතුරට පත් වෙලා ඉන්දියාව දැනගන්නත් කලින් net news alert එක ආවා.
0: මෙන්න
1: මෙහෙම එකක් වෙලා කියලා. අන්න එහෙමයි net news. ඉතින් පේනව නේද අවුරුදු 100ක් වගේ ඇතුළත ලෝකේ ප්‍රවෘත්ති කොච්චර වේගෙන් හමා යනවද කියලා. ඒ කියන්නේ හොඳටම ෂුවර් මේ ඉන්දියාවේ මාධ්‍ය වල යන්නත් කලින් අපේ net news alert එක ආවා. ඉතින් හැබැයි ඇලර්ට් එකක් එහෙම නිකන් ගහන්න බෑනේ බෝට් ටොප්පල් වුණා වගේ එකක් ගහන්න පුළුවන්ද නිකන් ඔය සමාජ මාධ්‍ය නම් ඕන කෙනෙක්ට පෝස්ට් එකක් දාන්න පුළුවන් ජාතික මාධ්‍ය ආදිනට එහෙම වාර්තා කරන්න පුළුවන්ද ඉතින් ඒකට විශ්වාසය තියෙන්න ඕනේ කැපවීම තියෙන්න ඕනේ නිවැරදි සොයා බැලීම තියෙන්න ඕනේ ඔබට නිවැරදි තොරතුරු වාර්තා කරන්න ඕනේ බොරු කිව්වොත් එතේ ඉඳන් net news අහන්නේ නැහැ ඒ වගේ කීමක් තියෙනවා ඒකින්ද මේ ඔක්කොම කැටි කරගෙන අවුරුදු 21ක් පුරාවට ජනතාවගේ විශ්වාසය දෙනු ප්‍රවෘත්ති තමයි net news
0: කියලා කියන්නේ. ඉතින් අර නුවා කිව්වා වගේ මේ ඉක්මනට වාර්තා කරන්න වඩන්නේ හරි දේ වාර්තා කරන්න ඕන. හරි දේ වාර්තා කරලා ඕගොල්ලන්ට මුලින්ම news එක අපි ගේන නිසා තමයි ඔන්න ඕගොල්ලෝ අපිව විශ්වාස කරපු නිසා net news ඔන්න අංක 1ට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 21ක් තිස්සේ ඔයගොල්ලෝ විශ්වාස කරන සත්‍ය තමයි net news හැමදාම වාර්තා කරේ.
1: ඒ කියන්නේ net news අංක 1කට ආවේ අවුරුදු 21කට පස්සේ නෙමෙයි. ඔව්. අවුරුදු 21 වැඩි කාලයක් net news අංකයකේ හිටියා. දැන් මේ පාරත් net news අංකයකට ඇවිල්ලා තියෙනවා.
0: ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම අහනවා ඇති අපේ පැයෙන් පැය පුවත් යනවා. ඒ වගේම තමයි අපේ main news එක යනවා 6:45ට උදේ පාන්දර ඊට පස්සේ දවල් 12ට. ඒ වගේම තමයි හවස 6:00ට. ඉතින් ඔයාලා news එක miss වුණාට එච්චර හිතන්න ඕනේ නැහැ. මොකද net news අපේ YouTube නාලිකාව තියෙනවා. ඊට පස්සේ අපේ net news නිල Facebook පිටුව තියෙනවා. මේ හැම එකෙම අපි හැමතිස්සෙම updated news වෙලාවට දාලා තින්නේ ඒක නිසා ඔයාට රටේ වෙන ලෝකේ වෙන ඕන දෙයක් confirm කරගන්න ඕනේ නම් net news මේ YouTube එකට හරි Facebook එකට නෙමෙයි නැත්නම් අපේ පැයෙන් පැය news හරි අපේ main news එක හරි අහන්න
1: ආගෙන ඉන්න මේ වගේ දැන් අපි දන්නවා දැන් මේ El Nino තත්ත්වයේ හින්දා මධ්‍යම කඳුකුරේට වැසි වැටිලා මේ සමහර පැතිල් දැන් නුවර පාර වහලා ඒ වගේ මහවැලි ගඟ දෙකොඩ තලා ගිහිල්ලා සමහර ගම් පිළිබඳව අනතුරු අඟවල තියෙනවා. ඉතින් ලෝකෙම පිළිගත් දේ තමයි මේ වගේ ආපදා තත්ත්වයකදී පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් සංනිවේදන මාර්ගය තමයි රේඩියෝ කියලා කියන්නේ. මොකද දුරකථන කුළුණු වලට විදුලි බලය නැතුණු ගියන් පස්සේ ඒවා අක්‍රීය වෙනවා. ඒතර කාටවත් මැසේජ් එකක් දෙන්න බෑ. ඉන්ටර්නෙට් යන්න බෑ. ඒවා මෙයා මුකුත් බෑනේ. හැබැයි රේඩියෝ තරංග ඔය අස්සක් මුල්ලක් නෑර ඕන තැන ගමන් කරනවා. ඒකින්ද ඔබේ රේඩියෝව නිරන්තරයෙන් සක්‍රීයව තියාගන්න මේ වගේ ආපදා අවස්ථාවලදී තොරතුරු දෙන්න net news සෑදී පැහැදී සිටිනවා.

0: පැලස්ස එක අපි හැමෝම කැමති ඉන්නේ මාලිගාවක ඉන්න නුවානේ. ඔයාට ඇත්තටම මාලිගාවක ඉන්න පුළුවන්, මේ ඔයාගේ ගෙදර මාලිගාවක් වගේ කරගන්න පුළුවන්. ඔයාද පැලස් ගම්පහකින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගත්තොත් දැන් තියෙනවා ඔයාට කාමර දෙකේ අපාර්ට්මන්ට්ස්, තුනේ අපාර්ට්මන්ට්ස්, ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව. ඔයාට ඉන්නේ පුංචි පවුල, රත්තරම් පවුලක් නම් දෙකේ එකක් ඇති. හැබැයි ඔයාට හිතනවා එක්ස්ට්‍රා රූම් එකක් තිබ්බොත් හොඳයි, විසිටර් කෙනෙක් ආවොත් දෙන්න හොඳයි කියලා ඔයා 3-bedroom apartment එකක් ගන්න පුළුවන්. එතකොට fully furnished, ඒ කියන්නේ ගෘහ භාණ්ඩ ඔක්කොම එක, මේ නවීන පහසුකම් එක තමයි මේක හම්බෙන්නේ මිලියන 25යි. මිලියන 25 ඉඳන් උඩට තමයි
1: තියෙන්නේ.
0: දැන් ඔයගොල්ලෝ හිතන්න ඉඩමක් අරගෙන
1: හදලා
0: furniture දාලා 250ට කරන්න
1: පුළුවන්. මේසන් බාස් කෝස්ට් එකටත්
0: ගෙවලා
1: මේසන් බාස් උන්හලට
0: ගෙවලා එතකොට කීයක් යනවාද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් නිකන් ගණන් හදලා බලන්න. ඒක හින්දා ද පැලස් ගම්පහයකින් වාගේ
1: සහයෙන් ගෙයක් විතරනේ. ඔය මොකද ගෙයත් එක්ක ස්විමින් පූල් එකක් හදාගන්න පුළුවන්ද? කමියුනිටි කිචන් එකක් හදාගන්න පුළුවන්ද? පුස්තකාලයක් හදාගන්න පුළුවන්ද? ඔය තිය ජිම් එකක් හදාගන්න පුළුවන්ද? ඕවා 150,000 හදාගන්න පුළුවන්ද? ගෙයක් හදාගත්තත්
0: ඒකනේ.
1: ඉතින් ඒවා ඔක්කොමත් එක්කනේ මේ 250ට දෙන්නේ.
0: 250ට දෙන්නේ. ඒක නිසා වට කෝල් එකක් දෙන්න පුළුවන්. 0713 2 ඒවා 3 අදම කෝල් එකක් දෙන්න. මොකද අපි දන්නේ නැහැ අපාර්ට්මන්ට්ස් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: දෙහතයි විනාඩි 53යි දැන්
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සානය
7: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36
8: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාද ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza නවීන තාක්ෂණයේ එක්කල Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112.125.125 අමතන්න
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබ තදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
11: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0.77 7 300 940
12: FM 94.8 net FM

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: වේලාව උදෑසනයි.

0: අදින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
2: බෑම් බෑ අලුත් වන අලුත් බෑ දිවස්ම net news
8: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. අයාපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක පහකට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයන් 1881 දෙනෙකු තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ නිවාස 129කටද අර්ධහානි සිදුව තිබෙනවා. පුද්ගල මරණ පහක්ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කෙන් හා මහනුවර දිස්ත්‍රික්කෙන් එම මරණ වාර්තා වනවා. පස්කඳු ගඩාවැටීම හේතුවෙන් ඔවුන් එලෙස මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එබෙන්ම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු වනවා. මීළඟ නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust fm 95 fm 94.8 net fm

0: උදේ 8 විනාඩි 7යි යල්ගටවම වෙලාව. අපි ආව අපේ දෙවනි පැයට. මාරික්මන් වෙලා යනවා ඉන්නවා. කියන්නේ අපි වයසට
1: යනවා. ඔච්චර ගියත් පැය 24යි යන්නේ දවසකට.
0: ඔව් නේ.
1: ඊට වැඩියෙන් යන්නෙත් නැහැ, අඩුවෙන් යන්නෙත් නැහැ.
0: අඩුවෙන් යන්නෙත් නැහැ. රයිට්. මේ යුද්ධ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනි කියලා
1: හිතුවා. ඔව් කියන්න.
0: මේ පොඩි නිවුස් එකක් දැක්කලා මම මේ කියන්න ඕනි කියලා හිතුවේ. ට්‍රම්ප් ආයේ කියනවා ඉරානෙට දෙන මේ අවසාන අවස්ථාව.
1: දැන් සෑහෙන අවසාන අවස්ථාවල් පහු කරන්නේ නේද?
0: නුවා දන්නවද කීවෙනි අවස්ථාවටද?
1: කීවෙනි අවසාන අවස්ථාවද?
0: ඔව්. ඒ කියන්නේ දැන් කිව්වනේ
1: අපිත් එහෙම ඡන්ද දෙනවා.
0: ඔනේ
1: මේ තමයි අන්තිම අවස්ථාව කියලා කීපාරක් දැන් ඡන්ද දීලා තියෙනවා නේද?
0: මේකක් මේ සැරේ දීලා බලනවා කියලා ඒ තැදෙන්නේ නැහැ නේ. දැන් ඉරානෙට තර්ජනය කරා, මෙහෙම ප්‍රහාර මාලාවක් එල්ල කරනවා, රට නැති කරලා දානවා කියලා ලොකු තර්ජන වගයක් එල්ල කරා. හැබැයි ඊට පස්සේ කිව්වා මේ නැහැ, මම මේක හෝල්ඩ් කරනවා, මේ ඇටැක් එක හෝල්ඩ් කරනවා කියලා දැන් ආයෙ කියලා තියෙනවා. මේ තමයි දෙන අවසාන අවස්ථාව. අපි මේ ඉරානෙත් එක්ක සාකච්ඡා පවත්වාගෙන යන්නේ කියලා තියෙනවා. එනට ඉරානෙන් කියනවා මේ අපි හැම කිසිම සාකච්ඡාවක් කරලා නැහැ ට්‍රම්ප් එක්ක. එයා කාත් එක්කද දන්නේ ඒ සාකච්ඡා කරන්නේ?
1: ඔව්. දැන් මීට දවස් කීපයකට කලින් ඉඳන් කෝ අපේ ආයුධ සංචිතයේ පොඩි අඩුවක් තියෙනවා, ඒක හින්දා අපි පොඩ්ඩක් මේ ස්ලෝ වෙනවා කියලා.
0: ස්ලෝ වෙනවා කියලා.
1: ඔව්. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ඉඳන් කිව්වා ඉරානයට ඔලු උස්සන්න බැරි වෙන ගහනවා
0: කියලා. ගහනවා කියලා.
1: දැන් මෙහෙම කතාවක් කියනවා.
0: එහෙම කතාවක් කියනවා. නුවා දන්නවද ජාත්‍යන්තර මාධ්‍ය කියනවා මේ මේ යුද්ධය ඇතුළත පෙබරවාරි මාසේ පටන් ගත්ත මේ යුද්ධේ මාස කීපය ඇතුළත 12 වෙනි වතාවට තමයි ඔහොම ගහනවා කියලා මේ නවත්තගෙන තියෙන්නේ කියලා ට්‍රම්ප්. ඉතින් මේති රාජ්‍ය නායකෙක් මේ අපි අර ලෝකේ බලවතා කියලා හිතාගෙන ඉන්න රටේ රාජනායකයා තමයි මෙහෙම හැසිරෙන්නේ. ඒ වගේම තමයි මේ හෝමුස් සමුද්‍ර සන්ධිය මේ විදිහ වහලානේ තියෙන්නේ. මේ වුණාට ඒකේ කොටසක් ඕමාන් වලටත් ඇයිති මේ සන්ධියේ. එතකොට මේ වෙලාව වෙනකොට ඉරාන් සහ ඕමාන් කතා කරගෙන යනවා කමර්ෂල් නැව්. ඒ කියන්නේ දැන් අපිට
1: නැව් තෙල් එහෙම ගේන නැව්.
0: ඔව් තෙල් ගේන්නේ. ඔව් ඕගොල්ලන්ගේ ඒකේ ඕඩර් කරන බඩු එන ඒවා. ඔන්න ඔය නැව් ටිකට විතරක් හරි යන්න මොකක් හරි අවස්ථාවක් දෙනවාද කියලා ඒගොල්ලෝ සාකච්ඡා පවත්වාගෙන යනවා. ට්‍රම්ප් අර පැත්තේ කොනේ ඉඳන් තනියම එයා සාකච්ඡා
1: පවත්වාගෙන තියෙන්නේ. කොහෙද ට්‍රම්ප් ඉන්නේ? කොහෙද
0: ඉන්නේ? කොහෙද? ඉතින් ඇත්තටම මේ මොනවාද ට්‍රම්ප් කියලා තියෙනවා, එයා කාරණා දෙකක් ගැන තමයි මුලින්ම ફોકસ කරන්නේ. පළවෙනි එක සමුද්‍ර සන්ධි අරින එක, දෙවෙනි එක ඩී නියුක්ලියරයිසේෂන්. ඒ කියන්නේ නියුක්ලියර් ආයු මොනවාද කිකට කියන්නේ
1: නැස්ටිකාවි හරණය.
0: ඔව්
1: මේ පිළිබඳව කටයුතු කරනවා කියලා. දැන් ඔය ඕකට මම හිතන්නේ ඉරානෙන් විදේශ කටයුතු ඇමතිතුමාම මේ හොඳ උත්තරයක් දුන්නා. ලෝකයේ රටවල් නියෂ්ටික ශක්තිය තියෙන රටවල් විශාල ප්‍රමාණයක් නෙවෙයි සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ නියෂ්ටික ශක්තිය ලෝක ඉතිහාසයේ මිනිස්සු මරන්න යොදවලා තියෙන තමයි ඇමරිකාව විතරයි කියලා.
0: හරියට
1: හරි. ඔව් ඒගොල්ලෝ ලෝකේ පුරාම තියෙන නියෂ්ටික ආහරණය කරන්න යනවා. හැබැයි ඒගොල්ලෝ තමයි ජපානයට මුලින්ම නියෂ්ටික බෝම්බ හැලලා ඊට පස්සේ තව තැන්වල නියෂ්ටික බලශක්තිය පාවිච්චි කරලා මිනිස්සු මරලා තින්නේ. අනිත් එක රටක්වත් නියෂ්ටික බලය මිනිස්සු මැරීම සඳහා තාම පාවිච්චි කරලා නැහැ. දැන් ඔය චෝනෝබිල් අනතුරු වගේ ඒවා මේවා තියෙනවා. ඒවා ඇවිල්ලා එහෙම ඒවා අනතුරුනේ බලාගාර වල සිද්ධ වෙච්ච, එතකොට ඉන්දියාවේ සිද්ධ වෙච්ච අනතුරු වගේ දේවල් තියෙනවා. හැබැයි මිනිස්සු පර්පස්ලි මරන්න නියෂ්ටික බලය තාම පාවිච්චි කරලා තියෙන්නේ. ලෝකෙම නියෂ්ටික බලය පිළිබඳව සෑහෙන ඉතිහාමාරුවෙන් කටයුතු කරන ඇමරිකාව විතරයි මේ වෙන තාක්කල්.
0: ඉතින් ඒ රටම තමයි අනිත් අයගේ රටවල් වලට ගිහිල්ලා ඇඟිලි ගගා හොයන්නේ මේ නියුක්ලියර් තියෙනවා මේගොල්ලන්. මේගොල්ලෝ ලෝකෙට ත්‍රෙට් එකක්. ඒ නිසා අපි මැදිහත් වෙලා මේ ලෝකෙට සාමය ගේනවා කියලා. ඉතින් ඔන්න ඕකයි ලෝකයේ තත්වය. මේ මොනවාද අපේ USA ඉරාන් යුද්ධේ තත්වය නිකන් අප්ඩේට් එකක් ගේන්න ඕනි කියලා හිතුවා. මොකද අපි මේ දස් ටික වැඩි කතා කරන්නේ නැති නිසා වැස්ස ගැන එක එක දේවල් ගැන කතා කරේ. තව මොනවා හරි අප්ඩේට් එකක් තියෙනවා නම් අපි අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ මේ සින්දුව අහන්න.

0: FM 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: උදේ 8 විනාඩි 16යි.
6: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC Finance හරියන්න හරිම තැන
10: වැඩි විස්තර සඳහා 0.115 715555 අමතන්න
11: අනුතනක අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
12: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
13: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
15: නතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටරයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැය NLB Mega

0: උදේ 8:24 ගොටාම වෙලාව. දැන් මේ නෝ අපි යහුවනේ කොහෙටද වහින්නේ කියලා. අපිට තාම එනවා මැසේජස්.
1: අද වහිනේවා.
0: අද වහිනේවා.
1: ඊයේ වහිනේවා නෙමෙයි නේද?
0: ඊයේ වහිනේවා නෙමෙයි. මේ වහිනවා. අද හරි අමාරුයි නැගිටලා එළියට බැස්සේ. ඒ නිසා පරිස්සමින් ඉන්න කියලා මතක් කරන ගමන් ඔගලන්ට මතක් කරන්න ඕනේ මේ දැන් ගෙදරක ඕගොල්ලෝ අලුතෙන් හදනවා නම් හදලා අර ෆර්නිචර් කරන ටික තියෙන්නේනවා මේ දවස්වල එහෙම එකක් කරනවා නම් ඔන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් යන්න ඕන දම්රෝ එකට. මොකද දම්රෝ එකේ දැන් මේ වොෂින් මැෂින් වලට විතරක් නෙමෙයි මේ දවස්වල මුළු ගෙදරටම ඕන ඔක්කොම ගෘහ භාණ්ඩ ටික, ගෘහ විදුලි උපකරණ ටික ඔයාලට ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. මොකද දන්නවද දැන් මේ දැව නිමාවෙන් යුතු අල්මාරි 30,000 ඉඳලා ඔයාලට ගන්න පුළුවන් මේ දවස්වල දම්රෝ එකට ගිය 30,000 අල්මාරියක් ගන්න පුළුවන්.
1: ඒක හිතාගන්නත් බෑනේ දැව අල්මාරියක් නකොම හිතන්නත් බෑ. අඩුම ගන්න දැව වගේ එකක් කියලා හරි හිතා දා ගන්න පුළුවන් නේද?
0: ඔව්. ඒ වගේම තමයි ඇඳන් ගන්න පුළුවන් 34,000 ඉඳලා, ඒ වගේම ස්ප්‍රින්ග් මැට්‍රස් 29,000 ඉඳලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර කම්ෆර්ටබල් සෝෆා තියෙන්නේ. දම්රෝ එකේ අර ගිහාම නිදා ගන්න හිතෙන සෝෆා. ඒවා තියෙනවා 69,000 ඉඳලා. ඒ වගේම කෑම මේස කටලා තියෙනවා 87,000 ඉඳලා. මේ වගේ ඔෆර්ස් ගොඩක් තියෙනවා දම්රෝ එකේ මේ දවස්වල. ඒ වගේම තමයි ඉන්වර්ටර් ශීතකරණ සඳහා 120ක වට්ටමකුත් තියෙනවා. මුළු ගෙදරම ආයි උඩි අටිකුරු කරන්න පුළුවන් ගම්රකට ගිහිල්ලා
1: ඉඳලා හිටලා ගේ උඩි අටිකුරු කරන්න. එතකොට තව අලුත් ගේක ජීවත් වෙනවා වගේ දැනෙනවා නේද?
0: ඔව් පොඩක් රීෆ්‍රෙෂ් වෙලා නේද? ඔයගොල්ලෝගේ ලයිෆ් එකත් පොඩක් ෆ්‍රෙෂ් වෙලා ආයි අලුත් විදියට පටන් ගන්න පුළුවන්. කොහොමත් මේනවා අපි මේ ටික කාලෙකින් දේවල් අලුත් කරනවා, සෝෆා එක කාලෙකින් මාරු කරනවා, ෆ්‍රිජ් එක මාරු කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මේක ඔයාට හොඳ වෙලාවක් ওই ටික මාරු කරගන්න. මොකද ඔයාට හිතා ගන්න බැරි ඔෆර්ස් ටිකක් දම්රෝ එකින් තියෙන නිසා. රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ නුවා මොකක් ගැන දන්නවද? රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන. මේ ඒ මොකක් දන්නවද?
1: ඔව්.
0: මේ දැන් ගෙවල් හදන ඒවා ගැන මං කියන්නේ ක්‍රෑෂ් කෝස් එකක් දෙනවා කියලා ඇල්ගොටවුමේ. දැන් මේ ගෙදර හදලා ඔය වහලා දාන්න බලාගෙන ඉන්න කට්ටියට තමයි මේ පණිවිඩය කියන්නේ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න. මොකද දැන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තව දුරටත් දියුණු කළා හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකක් එක්ක සහ යටපැත්තේ මේ මැටි ලේයර් එකක් එක්ක තමයි එන්නේ. දැන් සීලිම ඕනේ කියලා කියනවානේ. දැන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් නම් සීලිමක් ඕනෙත් නැහැ. මේ මැටි ලේයර් එක
1: යටින් සියුලිමක් වගේ ලස්සනට
0: පේනවා. ලස්සනට පේනවා. නිකන් මේ මැටි වගේත් නෙමෙයි. උනාට ඇත්ත මැටි තියෙන්නේ. හැබැයි සියුලිමක් වගේත් පේනවා. මේ මැටි ලේයර් එකෙන් ඔයාට ගෙදර මේ සිසිලස රඳවලා තියෙනවා නෝ. ඒක නිසා ඔය රස්නේ කාලෙට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි දැන් මේ වැස්ස කාලෙනේ. හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකකින් ඔය වැස්සේ මේ එන වතුර ටික රඳවන්න නැතුව එහෙමම පල්ලෙහාට ගලාගෙන යනවා. එතකොට ඔයාගේ ෂීට් එක දිරන්නෙත් නැහැ. ඒකේ ඇල්ගි වර්ග, දියසෙවල වර්ග බැඳෙන්නෙත් නැහැ. ඉතින් ඔයාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන වැඩි විස්තර දැනගන්න කෝල් එක දෙන්න පුළුවන් 13.96 13.96 තමයි නම්බර් එක. නැත්නම් ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අහන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තියෙනවද, මම මේක දාන්න ඕනේද. එතකොට එතන ඉන්න රයිනෝ නියෝජිතෙක් කියයි ඔයාට මොකද්ද වෙන්න ඕනේ කියලා. රයිට්. ඊට පස්සේ කොහෙද දන්නවද යන්නේ?
1: කොහෙද
0: යනවා? අපි මේ බඩු ටිකක් ගන්න කසාගල සුපර්
1: මාකට් එකට.
0: ඔව්. දැන් තියෙනවා අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, ගනේ මුල්ල, නාරංවල, ගම්පොළ, මාතලේ මේ හැමතැනම තියෙනවා.
1: ඉතින් ලාබෙට පහසුවට ගුණාත්මකව යම් දේවල් ගන්න. දැන් සමහරලාට පැකට් කරලා තියෙනවා, පැකට් එකේ ගහලා තියෙන බර නැහැ.
0: ඔව්.
1: නේද? ඉතින් ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා නේ. සමහරලාවට ගියහම ඔය මේ බඩු ගන්න
0: මිරිස්කුඩු කියලා දෙනවා. ඇරියාම මිරිස්කුඩු
1: නෙමෙයි. ඉතින් එහෙම නැතුව කසාගල සුපර් මාකට් එකේ ඔබට අවශ්‍ය බඩු ඉතාමත් ලාභයට ගන්න පුළුවන්. හැබැයි දැන් ලංකාව පුරාම තාම නැහැ. තියෙන තැන් ටික ආයෙ මතක් කරමුද?
0: අතුරුගිරියේ තියෙනවා, මොල්ලේරියාව, ගනේ මුල්ල, නාරම්වල, ගම්පොළ, මාතලේ වගේ තැන්වල තමයි තියෙන්නේ. දැන් මාළඹේටත් තියෙනවා කියලා කියනවා. මේ ගාල්ලේ පැත්තෙත් මම බෝඩ් එකක් දැක්කා. එයිද දන්නේ නැහැ.
1: එනවා එනවා.
0: කසාගල අපේ ආවනේ සභාපති මහත්තයා ඇවිල්ලා කිව්වනේ ශාකා කීපයක්ම
1: මේ අවුරුද්දේ වෙන ඉස්සලා ඕපන් කරනවා කියලා නේද?
0: ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ ටවුම නැත්තම් ඔයාගේ ටවුමටත් එයි. දැනට මෙන්න මේ තැන්වල තියෙනවා. ඔයාට පුළුවන් ගිහිල්ලා ඔයාගේ ගෙදරට ඕන ඔක්කොම බඩු ටික ගන්න. Right. අද පපඩම් දවස. මම ඔයාලට සැරින් සැරේට මතක් කරනවා පපඩමක් බද ගන්න කියලා. අද දවල්
1: මේ නිකන් වැහිබර දවසක පපඩම් චරස් සද්දයක් ඇහෙනකොට පොඩි නිකන් වියලි ගතියක් දැනෙනවා නේද?
0: ඔව්. උණු බත් එකට පපඩමක් එක්ක ආයි වැස්සට මරු කෑම
1: එක. අර අපි කවදාවත් මතක් කරා අර පොළුයි බතුයි පපඩ මේ බණ්ඩියට පුරවලා කන්න. නේද? අන්න අද හොඳ දවසක්.
0: අද හොඳ දවසක්. මේ ඒක නිසා පපඩමක් බදගන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා. මේ හරි අපි යන් සින්දුවක් අහන්න නේද? මේ නුවා මං කතා කරේ කල්පනා කරේ දැන් මේගොල්ලෝ අපි කියන නිසා පපඩම බැදගෙන උණුවට උණුවේ බත් තනියෙන් කාලා හරියන්නේ නැහැ නේ. අපි ඉන්නේ බම්බල පිටි.
1: වැඩේ දෙන්නේ ඉතින් එහෙ ඉඳන් මෙහෙට එනකොට බත් එක නිමිලානේ අපිට ආයෙ රත් කරගන්න
0: වෙනවා. කවන්නේ මයික්‍රෝවේව් එකක් තියෙනවා.
1: ආ තියෙනවනේ අපිට නේද? හරි ඒකින්
0: අපි රත් කරන් කන්නම්. ඒ නිසා පපඩමක් බදලා විජේ පපඩමක් බදගන්න WP ලාංඡනය බලලා ගන්න කියලා මතක් කරනවා. මොකද අර තෝසේ වගේ පපඩම් යවන්න එපා අපිට.
1: ඔයගොල්ලෝ අපි තෝසේ ගන්නම් තෝසේ කඩේකින්.
0: තෝසේ කඩේකින්. ඒ නිසා WP ලාංඡනය බලලම විජේ පපඩම් අරගෙන වාගේ බත් එක අද රස කර කර කන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udaya Time Minadi 32 dan
2: Editarava Apakshapativa Satyavadiva Senin Esenin Pravruti Oba Veta Genena Net News Den Nava Muhunuwarakin Oba Veta Net News Janathawa Vishwasa Karana Satya
3: Lanka Vihadana Europe Padina KD Rice Leader 125 Apima Bike Eka Dan Rupiyal 599000 Meka Nan Superima Discount Ekak Bus Wala Hirawela Mirikila Yannone Ne Denma Katha Karanna KD Rice Motor Company Private Limited Ekata 0773523535
4: Oya Try Karanna Ganna Vijaya Aapa Piti
5: Downro Inverter Sheetha Karana 120k Wattam 90000 Sita Kuda Paulakata Masika Viduli Paribhojaneya Ekaka 15k Pamana Sieluma Damro Pradarshanakaravalin
6: BYD Sea Lion 5 Plug-in Hybrid SUV Wedi Ida Aakarshaneya Penumsa DMI Thakshane Samaga Ope Gamanata Suvisheshi Bavak Ekkaraganna Sea Lion 5 Mul Laithikaruwak Wenna Apake Pradarshanakaravata Pivisenna Naththam Amathanna 0112125125
7: Gyanu Lamayinte Alawa Miss Wenna Dawas Thiyenawa
8: Eyai
7: Godak Gyanu Lamayinte Period Kale Kiyanne Apahasu Kalayak Eyala Aasawen Karapu පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanayak Mahansiyak Nathuwa Masikawa Superi Aadayamak Ganna Denma Matanna 0111 437 1250
11: Leasing Poli Adu Kali Ai Thamath Wahanayak Ganne Nathi LB Leasing within Liyapadinchi Kala Nokala Oonayama Wahanayakata Waddima Leasing Mudala Aduma Poliyata Denma Matanna 0111 200 200
12: Black Car Ekaka Rasa Balanna Den Oyat Kemathi Athi Neda Menna Mathara Freeland Black Curry Rasa Soya Meat Black Curry Rasata Masnuka Maskanna
13: Nuwara Parata Meter 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.662 Prime Residences
14: Damro Wasara Meda Sale Kemamesa Kattala Sadaha Vishesha Wattam Devamaya Kemamesa Kattala 87000 sita Damro Wagakimakta Sahithawa
15: Kalapa Hellapa Roti Bittu Angata Gunata Padamata Vijayekin Aran Aave Hondama Kurakkan Eka
16: Eda Ratak Sambalagen Wu Ape Kurakkan Meda Niyama Pramithiyata Vijaya Products Wethin Vijaya Kurakkan Pite Leda Nathi Raja Kemakata
17: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki

0: උදේ 8 විනාඩි 44යි යල්ගුටාම වෙලාව රයිට් අපි යනවා ගම්පහ පැත්තට මොකද නුවා
1: මාලිගාවක් සොයාගෙන
0: මාලිගාවක් සොයාගෙන මං කල්පනා කරේ අපි කොහේ ගියත් කමියුනිටි එකක් හදාගන්නවා කැම්පස් එකකට ගියත්
1: එතන හදාගන්නවා කමියුනිටි එකක් නෙමෙයි දෙක තුනක් හදාගන්නවා
0: දෙක තුනක් හදාගන්නවා ක්ලාස් එකකට ගියත් වැඩ කරන තැනට ආවත් අපි කමියුනිටි එකක් හදාගන්නවා මොකද අපි අපේ ජාතියේ කට්ටිය හොයාගෙන
1: ඔව් කොහොම හරි සෙට් වෙනවා දැන් ඕගොල්ලෝ හිතන්න ළමයි ටිකක් දැන් අපි දැකලා තියෙනවනේ දැන් ඔය අපේ ළමා වැඩසටහන් වලට මේ පොඩිත්ව සෑහෙන ප්‍රමාණයක් එන අවස්ථාවල ඉස්සෙල්ලාම අම්මා ගාව තුරුලට වෙලා ඉන්නවා අඬ ගැව්වට එන්නේ ගාන යුද්ධ ප්‍රකාශ කරනවා හරිද ටික වෙලාවක් යනකොට ඒගොල්ලන්ට ඒ තැන සාමාන්‍යකරණ වෙනවා දැන් හිතන්න ළමයි ටිකක් ඔක්කොම නිකන් අවුරුදු 3-4 නිකන් 3න් විතර වැඩි ළමයි පිරිසක් පන්ති කාමරයකට දාලා දැම්ම හැටිය මොකද වෙන්නේ කෑගාරවාලේ අපාලේ මොකමරි මොකිලා උක සම්පතේකට පත් වෙනවනේ කැමරාවකින් හොරෙන් බලන් ඉන්න ටික වෙලාවක් යනකොට පොඩි එකෙක් ගිහිල්ලා කාට හරි තට්ටුවක් දානවා ඊට පස්සේ තමන් ගාව කැම තිබ්බොත් කාට හරි ගිහින් දෙනවා
0: ෂෙයා කරගන්න
1: කොහොමරි උප්පරිම පැක් එකම ආරක් යනකොට මුන් ටික ආය කාලෙකට කලින් සෙට් වෙච්ච යාළුවෝ ටිකක් වගේ වෙන බරපතල වැඩ කොටකට සම්බන්ධ වෙනවා එහෙ තමයි මානවය අපි කොහෙන් හරි දැන් මීට කලින් එදා උදේ නැගිටිනකොට දන්නේවත් නැති පුංචි උන් ටිකක් හැබැයි එකතැනකට රොක් කරලා තිබ්බන් පස්සේ ටික වෙලාවක් යනකොට කොහොම හරි සමූහයක් හදාගන්නවා ඒක අපිට අත්‍යවශ්‍යයි
0: අපිට අත්‍යවශ්‍යයි අපිට සෙට් වෙන කට්ටියක් එක්ක අපි ඉන්න කැමතිනේ ඉතින් දැන් නුවා වාට එහෙම ගැලපෙන තැනක් තමයි මේ ද පැලස් ගම්පහ කියලා කියන්නේ ඔයා වගේම කට්ටියක් ඉන්නේ
1: ඉන්නේ ඔය ඒකින්ද වාට සෙට් වෙන්න එච්චර
0: වෙලා යන්නේ නැහැ ඒක නිසා අර හිතේ සතුටින් මානසික නිදහස හසින් තුවාර ජීවත් වෙන්න පුළුවන් මොකද මේක අර මේ හරිම සිකියුරිටි වැඩි මේ සුව පහසු වාට ඉන්න පුළුවන්
1: තැන සමහර ආරක්ෂාව දැන් හිතන්නකෝ ඔයා ගාවින් හැම වෙලාවෙම තුවක්කුවක් තියාගෙන මිනිස්සෙක් හිටියොත් නේද යුනිෆෝම් ඇඳලා කෙනෙක් හිටියොත් ඒක හරි ස්ට්‍රෙස් නේ මේ හැබැයි එහෙම නැතුව සේෆ්ටි කියන එක සිකියුරිටි ඇන් සේෆ්ටි කියලා දෙකක් තියෙනවා ඉතින් පැලස් එකේ තියෙන්නේ සේෆ්ටි.
0: සේෆ්ටි. ඉතින් නුවර පාරට මීටර් 100ක් දුරින් තමයි තියෙන්නේ නිස්කලංක වටපිටාවක වාට කොළ පාට හොඳට ඇස් දෙකට පේන විදිහට ලස්සන තැනක ජීවත් වෙන්න ඕන නම් ඔන්නාට ද පැලස් ගම්පහ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකේ ඔගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන්. අපාර්ට්මන්ට්ස් තියෙනවා කාමර දෙකේවා කාමර තුනේවා රුපියල් මිලියන 25 සිට ඉහළට. දැන් නම් හැබැයි අපාර්ට්මන්ට්ස් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ.
1: ඒක නිසා කෝල් කරලා තමයි අහගන්න වෙන්නේ.
0: කෝල් කරලා තමයි අහගන්න වෙන්නේ. දැම්ම කෝල් එකක් ගන්න. අදම කෝල් එකක් ගන්න නම්බර් එක තමයි 0713 623 0713 623 පස්සට දාන්නේ නැතුව අදම කෝල් එක ගන්න කියලා ඔයගලන්ට මතක් කරනවා. ඒත් එක මතක් කරන්න ඕනි මෙල්වා ස්ටීල් ගැනත් නුවා. කල් පවතින දේවල් හදන්න නම් අපි දාන්න ඕන හරි අමුද්‍රව්‍ය. නැත්තම් මේ දැන් හොඳම උදාහරණේ තමයි ඔය දිත්වා ආපු වෙලාවේ එච්චර බරපතල නැති තැනුත් ඒ කියන්නේ ස්වභාවිකව නැතුව හරියට ඉදි කරපු නැති නිසා ඩැමේජ් වුණ තැන් තියෙනවා. ඒ ඔයා හරියට ඒ ඉදි කරන්න ඕන ඒ බේස් එක දාපු නැති නිසා. ඒක නිසා තමයි ඔයාලට අපි මතක් කරන්නේ මෙල්වා ස්ටීල් දාන්න කියලා.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදෑසන විනාඩි 52යි දැන්.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
3: සුකෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබ අදම සාඩම්බර හිමිකරුවෙකු

0: වන්න දැන්ම කතා කරන්න 01 61 626 222 රයිම් රෙසිඩෙන්සිස් තම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: Rhino Roofing විදින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
0: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්. නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 01 61 626 222 රයිම් රෙසිඩෙන්සිස්
5: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540

0: FM Anu Paha, FM Anu Hatarai Dajumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
3: වේලාව උදේ 9:00යි දැන්.

0: ගියා. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්දා. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. රාජ්‍ය නිලධාරින්ගේ වැටුපා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත්කළ රාජ්‍ය නිලධාරින්ගේ වැටුපා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරෙනවා. ඒ කොළඹ හත මල්ලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී 2026 ජූනි 22 වන දිනදී අංක 2494 ඇලිරක් අංක 5 දරන අතිවිශේෂ ගැසපත්‍රය මගින් ජනාධිපති විධානයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවා. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ආදිය මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇති වගකීම වනවා. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් හා යෝජනා කැඳවීමද අද දිනේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මීළඟ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM අනුපහ FM 94.8 Net FM.

0: උදේ 9යි විනාඩි 8යි ඇල්ගොටාවමේ වෙලාව.
1: මේ දවසක් මේ ළඟදී දවසක මගේ යාළුවෙට මරු වැඩක් වුණා.
0: මොකද්ද?
1: මිනිස්සු පොඩි අසනීපයක් කළා.
0: මේ
1: ෆැමිලි ડોක්ටර් හම්බෙන්න ගියා.
0: රයිට්.
1: දැන් ෆැමිලි ડોක්ටර් ලෙඩේ චෙක් කළා. දැන් එයාලා දෙන බෙහෙතුත් තියෙනවා, ෆාමසියෙන් ගන්න දෙන බෙහෙතුත් තියෙනවානේ.
0: ඔව්.
1: අනේ ඉතින් මේ මිනිස්සයා මටත් එව්වා WhatsApp කරලා, මේ නුව මේ බෙහෙත කොහේ හරි තියෙනවා නම් හොයලා බලන්න කියලා. මමත් එව්වා. මේ මට සාර්ථක උත්තර හම්බුන්නේ නැහැ. මේ මිනිස්සත් ෆාමසි 25කට විතර ගිහිල්ලා හොයලා අමාරු බෙහෙත් තියෙනවනේ, එහෙම නැහැනේ. මේ නෑ මේ බෙහෙත් ටික නම් නෑ එහෙම කියලා කොහොමරි අන්තිමේදී දැන් ડોක්ටර් බෙහෙත් ගන්න කිව්වනේ. මේ දවස් දෙක තුනක් කරකිලා ගියා ડોක්ටර් හම්බෙන්න. ඈත තියාම දැක්ක අපේ යාළුවා එනවා ડોක්ටර්. දැන් ડોක්ටර් නඳුරනවානේ. අම්මේ මම්මේ ඔයා එනකන් හිටියේ. මේ බලන්නකෝ, මේ ඔයා එනකන් මම්මේ දැන් බල හිටියේ. කොයි වෙලාවෙද එන්නේ කියලා මම මේවට කෝල් එකකුත් ගන්න හැදුවා. වැඩත් එක්ක බැරි වුණා. ඒක තමයි ડોක්ටර් මම්මේ ડોක්ටර්ගේ මේ දුන්න බෙහෙත් තුන්ඩු අරන් ෆාමසි ගානකට ගියා. මම අර නුවාටත් ඇරියා චෙක් කරලා එවන්න කියලා. ඉතින් ඌට දින වැඩත් එක්ක ඔය කිව්වට ඔය බොරු වෙන්න ඇති කියන්නේ නැත්නම් ඔය චෙක් කරන්න නැතුව ඇති. මේ මම ෆාමසි 25කට විතර ගියා. එක ෆාමසියකින් ඉඳන් කිව්වා මේ බෙහෙත දැන් ගහන්න නැහැ කියලා. තව ෆාමසියකින් ඉඳන් කිව්වා මේ සර් මේක අරන් දෙන්න පුළුවන්, මේ අපේ ෆාමසි නන් නැහැ, බ්ලැක් මාකට් තියෙනවා, ඔඩි ගානක් වැඩිපුර යනවා, මොකද කියන්නේ, මම ඩීල් එකක් දාලා අරන් දෙන්නද කියලා හෙව්වා. තව ෆාමසියෙන් ඉඳන් කිව්වා ඔයා මේක හොයලා වැඩක් නැහැ, මේ බෙහෙත ලේසියෙන් හොයාගන්න බෑ, කවුරු හරි පිටරටින් නේ ආලුවෙක්ට කියලා ගෙන්න ගන්න කියලා. මේක නෙමේ ડોක්ටර්, මේ ડોක්ටර් මට ඒ වෙලාවේ කිව්ව නැතුණාට මේ ෆාමසි මේක මාෆතියක මිනිස්සෙක් මට හරි බය හිතෙන කතන්දරයක් කිව්වා. මේ මයි මොකද කිව්වේ කියලා ડોක්ටර් හෙව්වා. එතකොට මෙයා ඉඳන් කියනවා මේ ડોක්ටර් මේක මේ මගේ හෙන භයානක ලෙඩකට ගන්න තියෙන බෙහෙතක් නේද, මේක මේ ලේසියෙන් හොයාගන්න බෑ, ලොකු ගානකුත් යනවා කියලා මිනිස්සයා කිව්වා. මේ බලන්නකො ડોක්ටර් දැන් ලොකු භයානක ලෙඩක් නම් දැන් මේ බෙහෙත් ගන්න පැන දැන් මම මොකද කරන්න කිව්වම අයියෝ මම මේ ඔයා එනකම් බලන් හිටියේ මොකද්ද මේ ඔයා අරන් ගිහිල්ලා තින්නේ මම අර පෑන කුරුටු ගන්න කොලේනේ මේ තියන්නේ බෙහෙත් තුන්නෝ දැන් ගිහිල්ලා වාමසියෙන් බෙහෙත් ගන්නවා
0: හරිනේ
1: ජීවිතේට ගන්න පුළුවන් බෙහෙත් නෙමෙයි ලියලා තියෙන්නේ
0: ඒකනේ ඒක බෙහෙත් කීයක් තියෙන්නද දන්නේ ඔය වගේ වැඩ වෙනවා
1: අර නිකන් පෑන වැඩ කරනවාද කියලා කුරුටු ගාපු කොලේ තමයි මේ යෝධයා උස්සන් ගිහලා මේ මටත් WhatsApp කරලා බෙහෙත් හොයන්න කියලා
0: තියෙන්නේ හොයන්න ගිහින් තියෙන්නේ පොඩ්ඩක් ඉතින් එහෙම තමයි එහෙම ඒවා වෙනවා
1: එහෙම කට්ටිය ඉන්නවා
0: මම කට්ටිය ඉන්නවා මටත් පොඩ්ඩක්
1: හැබැයි ඉතින් ඔය ඔක්කොම අපිට හරියට බෙහෙත් දෙන කෙනෙක් ඉන්නවනේ ඉස්පිරිතාලේ ගියාම එයාව තරහ කරන් බෑ
0: බෑ කවුද
1: නර්ස් නෝනා
0: ෂේප්පේ තියාගන්න ගොඩක් කට්ටිය
1: කැමති සර්වාංග සමන නර්ස්ලා
0: ඉන්නේ ඔව්

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: උදේ 9යි විනාඩි 15යි දැන්.
7: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
9: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: Damro වසර මැද sale. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
11: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක.
13: සුඛෝපභෝගී ත්‍වැට නවාර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altair ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: කුරුණෑගල නාරම්මල PLW නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ට්‍රෙන්ත් ගන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වේද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
15: කතා කරන්න 0777 300 940.
0: FM Anupaha 94.8 Net FM Divainapura.

0: උදේ 9යි විනාඩි 22යි අල්ගොටාම වෙලාව පේනවා මේ හිටගෙන ඉන්නේ දැන් සීතල වැඩි වෙලා
1: දැන් ඔය මේ සමහර සත්තු ඉන්නවනේ මේ ඒ සත්තුන් එක්ක හදපු බ්‍රෑන්ඩ් වලත් අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා
0: යහහ
1: දැන් බලන්න රයිනෝ කියන එක
0: නෝ
1: රයිනෝ කියන්නේ අපේ පරිණාමය අනුව ගත්තොත් සෑහෙන්න පරණ මේ මේ සත්වයක්නේ
0: නෝ
1: දැන් ලංකාවෙත් රයිනෝ සිරස් ලගේ ශේෂයන් හම්බෙලා තිනවා මම හිතන්නේ අවුරුදු 60,000කට විතර කලින්
0: කලින්
1: ඒ බලංගොඩ පැත්තේ හරි ඔය කොහොම හරි කෙලිච්ච මැණික් පතල් වල තිබිලා හකු හක්ක්ක් හම්බුණා අනක් මම හිතන්නේ හම්බුණා ඉතින් රයිනෝගේ හැමත් හරි ශක්තිමත්නේ
0: ඔව්
1: මට ඔය බොහොම දුර්ලභ අවස්ථාවක් හම්බුණා මේ අතගාලා බලන්න ඒ පේනවා වගේ නෙමෙයි අම්මා නිකන් දැඩි ලොකු මේදස්තරයක් තියෙන අපේ අලියාගේ හැමට වැඩිය හරි ඝනකම් කියලා තේරුණා.
0: ඔව්.
1: ඉතින් අනිත් එක රයිනෝ කෙනෙක් අර වතුර ඉඳන් ගොඩට එනකොට බලන්න. මේ අර මඩ එහෙම තැවිරලා තිබුණාට වතුර පොඩ්ඩක්වත් නැහැ වගේනේ. ඔකේ බහලා ආවත්. ඉතින් රයිනෝ රූෆින් ෂීටුත් ඒ වගේම තමයි.
0: හරියටම හරි. රයිනෝ කෙනෙක් වගේ ශක්තිමත් ආගේම මේ වතුර රැඳෙන්නේත් නැහැ. ඒ වතුර රැඳෙන්නේ නැති නෝ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වල එන මේක කලින් තිබ්බා. හරිද? මේ වෙනාට මේක දැන් තුන් ගුණයක් විතර වැඩි කරලා දැන් පොඩ්ඩක්
1: එහෙම තමයි හැම දෙයක්ම දියුණු වෙනවනේ නේද?
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ මොනවාද ඩිමාන්ඩ් එකට
1: අනුව ඔව් ඒ කියන්නේ ඒකෙන්ම තේරුම් ගන්න රයිනෝල නිකන් මොනවාද රූෆින් ෂීට් නිෂ්පාදනය කරනවා විතරක් නෙමෙයි. ඒගොල්ලෝ නිරන්තර රිසර්ච් නිරන්තර පරීක්ෂණ වල ඉන්නවා.
0: ඉන්නේ ඕගොල්ලන්ට රිසර්ච් කරලා තියෙන හොඳම දේ හොඳම ටෙක්නොලොජි එකත් එක්ක දෙන්න. ඉතින් ඒ වගේ අවුට්පුට් එකක් තමයි මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් කියලා කියන්නේ. දැන් ඒකේ උන ඒ උඩ එන මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා වතුර රැඳෙන්නේ නැහැ. එතකොට ඇල්ගි වර්ග, එතකොට තව පාසි වර්ග, දියසෙවල මේවා බැඳෙන්නේ නැහැ. එතකොට ඔයාට මේ ෂීට් එක දාලා කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අර නැත්තම් සමහර ගෙවල් හදලා මාස දෙකක්
1: ඔව් දානකොට සුදු පාටයි ෂීට් එක මාස දෙකක් යනකොට කළු පාටයි ෂීට් එක එක වැස්සයි යන්න ඕනේ
0: ෂීට් එක. එතකොට ඉතින් ඕගොල්ලන්ටත් දුක හිතෙනවා මේ අලුතෙන් ආපු ගෙදර මේ දැන් අවුරුදු 5ක් විතර පරණ පාටයි කියලා. මොකද වහලනේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඇතුළට යන්න කලින්. ඒක නිසා තමයි ඕගොල්ලන්ට මතක් කරන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න කියලා. මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක විතරක් නෙමෙයි මේ අනිත් පැත්තේ ඇතුල් පැත්තේ එනවා මේ මැටි ලේයර් එකකුත්. මේකෙන් කරන්නේ සිසිලස රඳා පවත්තන එක. දැන් එල් නිනෝ එනවා කියනවා. එතකොට ඉතින් රස්නේ වැඩි වෙනවා. ඒ වගේ
1: ප්‍රශ්න මේ දවස්වල වැස්ස වැඩි වෙලා තියෙනවා.
0: වැස්ස වැඩි වෙලා තියෙනවා. මම කල්පනා කරේ දෙපැත්තටම හරියන විදිහට උඩයි යටයි ගලබලා හදලා තියෙනවා. හරි. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න. ඔයගොල්ලන්ගේ ගෙදරට 1396ට කෝල් එකක් දෙන්න. 1396 රයිනෝ එකේ හොට්ලයින් එක. මේක කෝල් එකක් දීලා ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ ළඟම නියෝජිතයා කවුද කියලා. ලොකු මේ නියෝජිතයා කියලා බෝඩ් එල්ලන් නැහැ. අර මේ අවයාචි කියනා වගේ ළඟම ඉන්න හાર્ඩ්වෙයාර් එකට ගිහාම ඔයාලට ලේසියෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි යනවා වගා කරන්න නුවා. මේ අය අබ තේ කුරුඳු බෙල් පෙපර් වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් මරු නේද?
1: මරු නේ.
0: මරුවායි අපිට.
1: ජපාන් එකේ ඉන්න පුළුවන්නේ.
0: ජපාන් එකේ ඉන්න පුළුවන්. එනට දැන් ජොබ් එකක් කරද්දි වගා කර කර ඉන්නත් බැහැනේ. වගාව කියන්නේ ෆුල් ටයිම් දෙයක් නේ නේ. ඒකට අතුර දාන්න ඕනේ. ඒකට කැප වෙන්න ඕනේ. හැබැයි ඔයාට පුළුවන් ඔයා රස්සාවක් කරන ගමන් හරි ඔයා ඉතුරු කරපු මුදල වගාවක ආයෝජනය කරන්න. ඒ කොහෙවත් නෙමෙයි වෙන කොහෙවත් නෙමෙයි කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔයාගේ මුදල ආයෝජනය කරාට පස්සේ මේ වගාවෙන් එන තියෙනවානේ හාවස්ට් එක. ඒක යවනවා ඇමරිකාව, චීනය වගේ රටවල් වලට. එතකොට ඒ මාකට් එකකින් එන ප්‍රතිලාභය තමයි ඔයාගේ ප්‍රතිලාභය වෙන්නේ. ඒක නිසා ඔයාට ආඩම්බරෙන් කියන්න පුළුවන් මම මෙහෙම වගාවක අයිතිකාරයෙක් කියලා. හැබැයි ඔයාට අවුවේ ඉඳගෙන එහෙම කැප වෙන්න ඕනේ නෑ. ඒකට ඔයාගේ මූල්‍යමය ආයෝජනය විතරයි අවශ්‍ය වෙන්නේ. හරි යන්න ඕනේ සින්දුවක් අහන්න. අපිත් යන්න ඕනේ. ඒකට තව චුට්ටක් වෙලාව තියෙනවා. ඊට කලින් මතක් කරනවා දවසේම net news අහන්න කියලා. මොකද ඕගොල්ලෝ නිසා, ඕගොල්ලෝ අපේ විශ්වාස කරන නිසා ඔන්න net news අංක 1ට ඇවිල්ලා තියෙනවා. නවතම සමීක්ෂණ වාර්තා 90. ඕගොල්ලන්ට පුළුවන් අපේ පැයෙන් පැය news එක අහන්න. ඒ වගේම තමයි 6:45ට උදේට, දවල් 12ට, හවස 6:00 මාරට අපේ main news අහන්න. එතකොට අපි වෙන අප්ඩේට්ස්, රටේ වෙන අප්ඩේට්ස්, ලෝකේ වෙන අප්ඩේට්ස්, ජාත්‍යන්තර දේවල්, ස්පෝර්ට්ස් දේවල්, මේ හැම දෙයක්ම ඔයාට හරියට නිවැරදිව වාර්තා කරන්න බැඳිලා ඉන්නවා. ඒක නිසා අපි හැමතිස්සම කියනවා වගේ ඉක්මනට නිවුස් එක આવට වැඩක් නැහැ. මුලින්ම කියපු
1: කතාවනේ.
0: ඒක ඇත්ත වෙන්න ඕනේ. ඒක රිලයබල් දෙයක් වෙන්න ඕනේ. ඔගොල්ලෝ විශ්වාස කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම මතක් කරනවා අපේ Net News YouTube channel එක තියෙනවා. Net News Facebook පිටුව තියෙනවා. අපේ website එක තියෙනවා www.netnews.lk. website එක තවට මේවත් එකත් touch එකේ ඉන්න පුළුවන්. එතකොට පුළුවන් ඔයාට සැනින් ඉක්මනට අපේ news දැනගන්න සහ නිවැරදි news දැනගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Velava Obavetta Gena Enne
2: Then Pan Asia Banquet Obe Stavar Tempatu Sundaha Ihala Poliyak Laba Ganna Adama Obe Langamati Pan Asia Banku Shakawata Pivisenna Netinam 01144 667 222 Amatanna
3: Ude 9 Vinadi 31 Dan
0: Editarava Apakshapativa Satyavadiva Senin Esenin ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
5: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව and lean calcium vitamin c d zinc magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සංධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ and lean සීමා බිඳලන්න
6: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
0: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: අලුතන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
12: කවදත් අලුත් කාගෙත් නෙත්
0: FM Anupaha FM Anuhatarai Tashma Ata Net FM

0: උදේ 9:41 අල්ගොටාමේ වෙලාව අපි යන්න තෝනි.
1: ඔව් එහෙම යන්න බෑනේ.
0: එහෙම යන්න බෑනේ.
1: ඔව් අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා.
0: බාරගත්ත වැඩේ ටික ඉවර කරලා යන්න. ඔගලන්ට ඉතින් ආයෙ මතක් කරන්න තියෙන්නේ The Palace ගම්පහ. පැලස් එකක ඉන්නවා වගේ මාලිගාවක ඉන්න කිං ඇන්ඩ්
1: හැබැයි ඉතින් ওই ගණන් වලට මාලිගාවල් ගන්න පුළුවන් ඒ වුණාට ප්‍රයිම්ලා දෙනවා
0: වෙන කොහෙවත් ඔයාට හොයන්න බෑ මාලිගා හදන්නත් පොඩ්ඩක් අමාරුයි $250,000 මිලියන 25ට ඒක නිසා මේ තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා නුවර පාරට මීටර් 100ක් විතර දුරින් නිස්කලංක වටපිටාවක නිදහසේ ලස්සන කමියුනිටි එකක ජීවත් වෙන්න ඕනේ නම් මම දන්නවා ඒකයි ඒ ටික කිව්වහම පැලස් එකක් කියලා හිතෙනවා ඔයගලන්ට නිස්කලංකව ජීවත් වෙන්න අනිත් එක හැම තැනටම ළඟයි මේ ට්‍රාන්ස්පෝර්ට් කියන එකත් ලොකු ප්‍රශ්නයක් නිනවා දැන් කොළඹවට ජීවත් වෙද්දි ඒක නිසා මේ ඔක්කොම තියෙන එක තැනක් තියෙනවා ඒ තමයි ද පැලස් ගම්පහ ප්‍රයිම් ළඟේ අලුත්ම අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක නිදන කාමර 2-3 අපාර්ට්මන්ට් වර්ග දෙකක් තියෙනවා ඔයාලට මේ ස්ට්‍රක්චර් එක බලන්න පුළුවන් primelands.lk වෙබ්සයිට් එකට ගියාම. එහෙම නැත්නම් ද පැලස් ගම්පහ කියලා Google කරලා බලන්න. එතකොට උඩින්ම එන්නේ ඒක. ඒකේ තියෙනවා 2 bedroom apartments, 3 bedroom apartments මේවා කොහොමද එන්නේ? ඔයාගේ මිදුල කොහොමද තියෙන්නේ? අනිත් වටපිටාව කොහොමද තියෙන්නේ? මේ ඔක්කොම ඔයාට animate කරලා හදපු මේ එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන් ඔයාට වෙබ්සයිට් එකේ. ඔයාට ෂුවර් නැත්නම්, ඒ කියන්නේ යන්න කලින් බලන්න ඕනේ නම්. මිලියන 25යි ගාන මිලියන 25 සිට ඉහළට තියෙන්නේ. හැබැයි දැන් කීයක් ඉතුරුලා තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් නේද නෝ අපාර්ට්මන්ට්ස්.
1: කීයක් හරි ඇති ඒකනේ තාම අපි කියන්නේ.
0: තාම කියන්නේ. කට්ටිය හරියට කෝල් කරනවා. දැන් නෝගේ යාළුවෝ එහෙමත් කෝල් කරලා තිබ්බා. මේ අපි වහන් ඉඳලා. ඉතින් අදම කෝල් එකක් දෙන්න පස්සට දාන්න පාර. නැහැ හෙටම දෙනවා කියලා හිතන්න එපා. එතකොට අර ඉතුරුලා තියෙන එකත් යන්න පුළුවන්. ඒක නිසා කෝල් එකක් දෙන්න 0711-623-2031 කෝල් එක දීලා ආගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගෙන මාලිගාවක ජීවත් වෙන්න. ජීවත් වෙලා අපිටත් කියන්න ඉතින්. අන්තර අපිට සතුටු වෙන්නේ නේද නෝ? නේද?
1: ඔව් ඔව් අනිවාර්යෙන්. අපි කොච්චර සතුටුද ඕගොල්ලෝ සතුටින් ඉන්නවා දැක්කම.
0: ඒකනේ. දැන් හරි. මම දැන් පොඩ්ඩක් සෝෂල් මීඩියා පැත්තේ උඩ පල්ලෙහා ගියා. යද්දි මේ ඇස්ස ගැනම විතරයි තියෙන්නේ.
1: හරි. ඔව් ඒ කියන්නේ ඇත්තට අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. අපිට දැන් WhatsApp મેસેජ් එවනවා. සමහර අයට WhatsApp කරගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ ඒ අවස්ථාවට මුහුණ දෙමින් ඉන්නේ. ඉතින් අපිට WhatsApp කරන්න එපා.
0: ඔව්.
1: ඔයා ඒ කියලා තියෙන දෙන නිවේදන
0: අකුරටම පිළිපදින්න ඒ විදිහට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න. මට මතකයි නෝවා දවසක් කිව්වා මේ අර මල්ලක් හදාගෙන ඉන්න කියලා.
1: ඔව් ඔව් ආපදා මල්ලක්
0: හදාගෙන ඉන්න
1: කියලා. ඔච්චර කියලා තිබ්බද? ඒ කියන්නේ තමන්ට අත්‍යවශ්‍ය ලියකියවිලි එක මල්ලකට දාලා උපැන්න සාතික වෙන්න පුළුවන්, ඔබේ වෛද්‍ය වාර්තා වෙන්න පුළුවන්.
0: ඒකම
1: අර දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ අර යාළුවෙක් බෙහෙත් ගන්න ගිහිල්ලා වැච්ච ප්‍රශ්න. ඒ වගේ බෙහෙත් තුණ්ඩු වෛද්‍ය වාර්තා, පාස්පෝර්ට්, ID කොපි, ලයිසන්, වාහනේ පොත, ඔය වගේ දේවල් ඔක්කොම මේ එක මල්ලක දාලා තියන්න ටග් ගාලා මතක ඇතු
0: තැනක
1: ලේසියෙන් ඔය අතුරට යට වෙන්නේ නැති ඔය හරි උස් තැනක තියලා තියන්න අරගෙන දුවන්න පුළුවන් මට්ටමක.
0: ඉතින් පරිස්සමින් ඉන්න කියලා මතක් කරනවා. කොළඹවට වැඩි වැස්ස නැති වුණාට කළු කරලා තිබ්බට මේ සමහර පැතිවලට ඇත්තටම ගම් වතුර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයා දන්න කටි ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලන්න, උදව්වක් ඕනේද කියලා බලන්න, උදව් ඕනනම් උදව් කරන්න. පරිස්සමින් ඉන්න කියලා මතක් කරනවා. අපි යන්න ඕනේ ඊට කලින් මතක් කරනවා. ඔය වැස්සත් එක්ක එනවනේ එක එක ඔළුවේ කැක්කුම් ඇඟේ පතේ අමාරු. අපේ නුවාට
1: එම්බිරිසාව
0: ඔළුව රිදෙනවා කිය කී ඉන්නේ දැන් AC එක වැඩි නිසා. දැන් මං කෝවා මගේ මේසේ ගාව තියෙනවා මිල්ඩෝල් කාඩ් එකක්. ගිහින් බොන්න. ටක් ගහලා හරියනවා.
1: ඒකටත් තව විනාඩි 5ක් විතර ඉන්න වෙනවා.
0: මේ ඉතින් නුවාට මිල්ඩෝල් එකක් මම දෙනවා. ඔයත් මිල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා. මොකද මිල්ඩෝල් එකක් බිව්වහම ඔයාගේ ඔය ප්‍රශ්න ටික ඉක්මනට හොඳනේ. හැබැයි ඔළුවේ කැක්කුම වුණා වගේ දේවල් ගොඩක් කල් තියෙනවා නම්
1: දවස් මෙන්ඩෝල් බිබී ඉන්නපා කියලා මෙන්ඩෝල් නම කියනවා.
0: මේ වෛද්‍යවරයෙක් කම්මෙන වෛද්‍ය උපදෙස් ගන්න. හැබැයි එහෙම ගිහිල්ලා අර මේ තුණ්ඩුව මාරු කරන් එන්න එපා. හරි තුණ්ඩුව අරගෙන එන්න. හරි එහෙනම් අපි යන්නේ දනුවා.
1: ඔව් අපි අර යෝධයව කොහෙන් හරි දැන් සීගිරි ලඳුන් බලන්න ගිහිල්ලා නේද ආවෙ නැත්තේ නේද?
0: ඒකනේ. ආ. සීගිරි ලඳුන්
1: තමයි. වැස්සට පාවෙලා ගිහිල්ලා නන්නේ.
0: වැස්සට පාවෙලා මේ ගිහිල්ලා නන්නේ සීගිරි ලඳුන් බලන් ගිහින්නේ කියන්න අමතකුණානේ අපි පෝස්ට් එකකුත් දාලා තියෙනවා.
1: ඔව්.
0: ලස්සන පෝස්ට් එකක් දාලා තියෙනවා.
1: අපි ඔරු පදිනවා.
0: ඔරු පදිනවා.
1: ඔරු පදින් ලෙන්ඩ යන්න මාලි කියලා.
0: ඔව්. වැහි තත්ත්වය ගැන අපිට පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මේ පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න කියලාත් මතක් කරනවා. එහෙනම් යන් හෙට අචීව කොහෙන් හරි උස්සගෙන එන්නම්.
1: උස්සගෙන තමයි එන්න වෙන්නේ
0: මට. ඒක තව එන්න එන්නේ. මොකද ලඳුන් මල්ලන කියලා නම් අනිවාර්යෙන් උස්සන් තමයි එන්නේ නේ. හරි අපි යනවා එහෙනම් හිට එනවා අචීවත් එක්කගෙන මම සාරා.
1: මම නුවා නේද?
0: ඔයා නුවා. පොඩ්ඩක් පිළිවෙල වෙනස් නේ මුලින්
1: ආපහු පිටවට.
0: පරිස්සමින් ඉන්නේ නැතකන්.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dhatunai Anuhaya Amatana.
4: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවණගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවණගල 0773-273-540.
4: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්.
3: ගින්දර හැන්දෑව විජානු.
2: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත.

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Good morning. වේලාව උදේ 10යි.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. නුවර එළිය දිස්ත්‍රික්කයට යළිත් තද වැසි පතිත වීමත් සමග හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිලවත්ත ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට අද අලුයම පස් කඳු කඩාවැටී තිබෙනවා. එලෙස කඩාවැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නෝවුඩ් විධායක ඉංජිනේරෝ AM සාදික් මහතා පැවසුවේ. මේ අතර හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පාලමක කොටසක් ඊයේ පස්වරුවේ නාය යාමත් සමග එම පාලම මතින් රථවාහන ධාවනය එක් මන්තිරුවකට සීමා කර තිබෙනවා. පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ සහ හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගවලට පස්කඳු කඩාවැටීමේ අවධානම තවදුරටත් පවතින බවයි ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නෝවුඩ් විධායක ඉංජිනේරෝ AM සාදික් මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM
6: දේදුනු මාවත
7: brought to you by
8: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111-437-1250.
11: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
12: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
13: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
14: ජනි එක දේ දුනු මාවත.

වෙලාව උදේ 10යි විනාඩි 8යි. ගුඩ් මෝර්නින්. සුබ උදෑසනක් වේවා. අපි පටන් ගන්න හදන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු යට සුපුරුදු දෙගිදුණු මාවත. අද ඇවිල්ලා අගෝස්තු මාසේ 4 වෙනිදා අඟහරුවාද දවස. ලංකාව පුරාම ටිකක් සීතල කාලගුණයක් තමයි තියෙන්නේ. මොකද නිරත දිග මෝසම් සක්‍රීය වීමත් එක්ක සබරගමු පළාත, මධ්‍යම පළාත ඇතුළු ලංකාවේ පළාත රැසකට මේ වෙනකොට වර්ෂා පතනය ඇදහැලෙමින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අවධානයෙන් ඉන්න කියන මතක් කිරීමත් එක්ක තමයි අපි දේතුරු මාවතේ වැඩ කටයුතු ටික මේ අඟහරුවාද දවසේ සුපුරුදු විදිහටම අපි ආරම්භ කරන්න හදන්නේ. ඉතින් ඊයේ තරගනාව වගේම අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි සති බතා දිනන්න ඔයාට අවස්ථාව අරගෙන එන අකුරෙන් අකුර ගේම් එක අදත් ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. අදත් මම කට්ටිය සම්බන්ධ කරගන්න සූදානමින් ඉන්නවා. දැන් ඊයේ ප්‍රෝග්‍රෑම් එකේ වුණාට පස්සේ මං කරපු පළවෙනිම රාජකාරිය තමයි මට අර ඊයේ කෝල් කරාන යාළුවෝ දෙන්නෙක්. ඒ යාළුවෝ දෙන්න කියපු වචන ගාන හරියටම කීයක්ද කියලා ගණන් කරගන්නේ. ඒ දේතුරු මාවතේ අකුරෙන් අකුර තරඟෙත් එක්ක එකතු වුණා කොල්ලු පිටි ඉඳන් අපිට කතා කරපු ඉෂාරා වගේම දුම්බර ඉඳන් අපිට කතා කරපු අයේෂා. ඉෂාරා කොල්ලු පිටි ඉඳන් කතා කරාට එයා මේ එක තැනකදී එකම වචන දෙපාරක් කියන. ඒකත් එක්ක එයාගේ වචන සංඛ්‍යාව වචන 24යි තප්පර 30 ඇතුළ එයා කියලා දෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරානේ දුම්බර ඉඳන් අයේෂා. එයා තප්පර 35ක් විතර වචන කියාගෙන කියාගෙන යනවා. ඔක්කොම වචන 39ක් විතර කියනවා. අර හරියටම තප්පර 30 ඇතුළේ කියලා තියෙන වචන 36යි. ඔන්න මේ වෙනකොට අපේ ලීඩර් බෝඩ් එකේ කියන්නේ උඩින්ම ඉන්නේ අපේ දුම්බර ඉඳන් කතා කරපු අයේෂා. බලන්න ඔයාට අද හෙට අනිද්දා මේ සතිය ඇතුළේ අපේ අයේෂාව පරද්දලා වචන 36කට වඩා වචන ප්‍රමාණයක් තප්පර 30 ඇතුළේ කියාගන්න පුළුවන් වෙයිද කියලා. කෝල් කරන්න 0 1 2 5 63 63ට. WhatsApp කරන්න 0 711 95 95 95ට. ඒ වගේම තමයි Facebook එක පැත්තේ ඉන්න ඔයාලට chance එකක් හම්බ වෙනවා. යන net fm අපේ Facebook fan page එකට මම මේ වෙනකොටත් post එකක් upload කරලා තියෙනවා. post එකට පහලින් ඔයාගේ details ටික comment කරලා අපේ post එක share කරන්න අනිවාර්යෙන් ඔයාගේ අවස්ථාවත් අද දවසේදී උදා කරගන්න ඔයාලට හැකියාව තියෙනවා කියලා මම මතක් කරන්න ඕනි. ඉතින් මේ වැහිබර දවස අස්සේ බොහොම සුන්දර සිදුවීම් ලාංකිකයන් විදිහට අපිට දකින්න හම්බ වෙනවානේ. දැන් ඊයේ අපි අඹගමුව ප්‍රදේශයේදී දැක්කා ලොකු අනතුරකට වෙන්න ගිය අවස්ථාව, ලොකු අනතුරක් වෙන්න ගිය අවස්ථාවක්. තරුණ කණ්ඩායමක් මැදිහත් වෙලා මේ ඒ අවස්ථාව බොහොම ලස්සනට නිදාකරණය කරනවා. නාවල පිටියේ ඩිපෝවට අයිති බස් රථයක් අඹගමුව නගරයේදී ගම්වතුරට අහු වෙනවා. බස් එක සෑහෙන්න පිරිසක් එක්ක තමයි මේ ගම්වතුරට මැදි වෙලා තිබුණේ. ඉතින් එතනින් යන තරුණයෝ කණ්ඩායමක් බොහොම පරිස්සමට ඒගොල්ලන්ව බේරගන්නවා. ඉතින් ඒ වගේ දේවල් දකිනකොට මේ ඉන්න රටේ ජනතාව පිළිබඳව අපිට සෑහෙන ආදරයක් ඇති වෙනවා. ඉතින් ඒ තරුණයෝ කණ්ඩායම වෙනුවෙන් අපි අනිවාර්යෙන් අපේ ගෞරවය තිළින කරන්න ඕනි. ඒ හින්දාම තමයි අද දේතුරු මාවත පටන් ගන්නකොට අපි ඒගොල්ල ගැනත් මතක් කරගෙනම දේතුරු මාවත පටන් ගත්තා. උනා කෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියන ප්‍රාර්ථනය තමයි කරන්න තියෙන්නේ. හැබැයි මේ පහුගිය කාලෙම අවුවට වේලිලා වේලිලා වේලිලා වේලිලා දැන් මේ එකපාරට වැස්සට තෙමෙන්න ගියාට පස්සේ උණ හෙම්බිරිස්සාව කියන දේවල් හොයාගෙන ඉන්නේ අපි. හැබැයි එහෙමයි කියලා අපේ සාමාන්‍ය ජීවිතේ අපි කරගෙන යන වැඩ රාජකාරි ටික අතරමඟ නවත්තන්න බැහැනි. ඒ හින්දා තමයි නැගිට ගන්න නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනි Link Natural වෙතින් අරගෙන එන පස්පංගුව කියන කාරණාව අද උදේ පාන්දරම ඔයාලට මතක් කරන්න. මොකද මේ දවස්වල තියෙන මේ කාලගුණික තත්වයත් එක්ක උණ වෙන්න පුළුවන්, හෙම්බිරිස්සාව වෙන්න පුළුවන්, කිවිසුම් යාම වෙන්න පුළුවන්, ඇඟේ පතේ වේදනාව, ඔළුව කැක්කුම කියන දේවල් සාමාන්‍ය දේවල් බවට හැරිලා තියෙනවා. හැබැයි ඉතින් මේ දේවල් එක්ක වැඩ කරනවට වඩා ඔයාලට බොහොම ලේසියෙන් ඒ වෙනුවෙන් ප්‍රතිකාරයක්, ප්‍රත්‍යක්ෂ සුවයක් ලබා ගන්න පුළුවන් Link Natural පස්පංගුවත් එක්ක මේ දවස්වල ළඟම තියාගන්න. සාමාන්‍යයෙන් අර කඩේ ගියාට ගන්න තියෙන කෑලි පස්පංගුව තියෙන අර ලොකු කෑලි කෑලියනේව ඔය ටික තඹ ගන්න ගියොත් එහෙම පැයක් විතර යනවනේ. හැබැයි වාගේ කාලයත් ඉතිරි, ඔෆිස් එකේ දුනත් බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Link Natural පස්පංගුව පැකට් එකක් ඔයා ගාව තියාගත්තොත් විනාඩි 10කින් 15කින් පස්පංගුව එක හදා ගන්න පුළුවන්. සුවිශේෂීම කාරණාව වෙන්නේ පැකට් එක අරගන්නකොටම ඔයාලට පෙනේ Link Natural පස්පංගුව කියන එකේ ගහලා තියෙන සුවිශේෂී පස්පංගුව කියලා. ඒකට හේතුව වෙන්නේ අර නමේම තියෙනනේ පස්පංගුව කියලා, කෑලි පහක් තියෙනවා කියලානේ නිකන් කියවෙන්නේ. හැබැයි Link Natural පස්පංගුව ගන්න ඔයාට ඖෂධ 8ක බලයේ හරහා ලැබෙනවා. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එලබටු, විෂ්ණුක්‍රාන්ති
මේ හැම ඖෂධයකින්ම ඔයාලට ඉක්මන් සහනය ලබා දෙන්න තමයි ලින්ක් නැචරල් පස් පංගුව යගාවට අරගෙන ඉන්නේ. ඒකනම් මතක් කරන ගමන් අපි පටන් ගමු ඔයාට සුපුරුදු දේ දුණු මාවත. කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment කරන්න. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

මේ තියෙන වැහිබර කාලගුණයත් එක්ක ඒ කාලගුණයටම ගැලපෙන දෙයක් තමයි කෝපි එකක් කියලා කියන්නේ. නිකමට හිතන්නකෝ, දැන් නිකම් මේ කොළඹ ඉන්න අපිටත් කොළඹ මේ වීදුරු වලින් එළිය බැලුවට පස්සේ පේන්නේ නිකන් අර වැහිබර කාලගුණයක්, වලාකුළු වලින් වැහිච්ච අහසක්. ඒකත් එක්ක කෝපි එකක් බොන ගමන් මේ වටපිටාව බල බල ඉන්න තියෙනවා නම් මාර ජොලි කියලා තමයි මට හිතෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ, දැන් මේ වෙලාවේ ගෙදර හිටියත් ඔයා, එහෙම නැත්නම් ඔයා ඔෆිස් එක වැඩ කරන ගමන් හිටියත්, නැත්නම් ත්‍රිවිල් පාකයකට වෙලා හිටියත්, එහෙම නැත්නම් ඔයා වැඩපොලේ ඉඳන් වැඩ කරන ගමන් හිටියත්, පුංචි විවේකයක් අරගෙන දැන් දවසේ ටිකක් වෙලා වැඩ කරලානේ තියෙන්නේ. පොඩි විවේකයක් අරගෙන පොඩි කෝපි එකක් වටපිට බලන ගමන් බීලා බලන්නකෝ. ඒක ඔයාගේ දවස ප්‍රබෝධවත් කරන්න ලොකු හේතුවක් වෙනවා. ලංකාවේ අපේ රටේ ස්වභාවික කෝපි අට වලින් නිෂ්පාදන කෝපිත් එක්ක තමයි අර කෝපි එකකින් අපි බලාපොරොත්තු වෙන රසය සුවඳ හරි ගානට අපිට අරගන්න පුළුවන් වෙන්නේ. එහෙම කෝපි එකක් හොයාගන්න ගියාට පස්සේ ගොඩාක් වෙලාවට වෙන්නේ කඩේ තියෙන කෝපි පැකට්ටයක් අරගත්තට පස්සේ ඕකේ කෝපි කුඩු වලට වඩා තියෙන්නේ කළු පාට ඩයි. හැබැයි ඉතින් එහෙම රැවටෙන්න දෙයක් නෑ. අවුරුදු 40කට වඩා අපි දන්න කියන ෆ්‍රීලන් ආයතනය ගෙනල්ලා තියෙන ෆ්‍රීලන් කෝපි පැකට් එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික අපේම රටේ කෝපි අට විතරමයි, කෝපි අට වල කුඩු විතරමයි. ඒක හන්දා කෝපි එකක් බොනවා නම් ඒ කෝපි එක ෆ්‍රීලන් කෝපි වලින් හදපු කෝපි එකක් කියන බවට තහවුරු කරගන්න, අර සුවඳ ඒ රසය එක්ක මුළු දවසම ඔයාව ප්‍රබෝධයෙන් තියන්න ඒ බොන කෝපි එකට පුළුවන්. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනි, දැන් කෝපි බොනවා වගේ නෙවෙයි, දැන් ගොඩාක් අය අපේ කට්ටිය පුරුදු වෙලා ඉන්නේ කෝපි බොනවට වඩා වෙන වෙන දේවල් එක්ක සතුට හොයන්. ඒ හින්දා තමයි රටේ තොටේ ඇති වෙන විවිධ ප්‍රශ්න මේ වෙනකොටත් ඇති වෙලා තියෙන්නේ. දැන් අපි අර තරුණයෝ කීප දෙනෙක් ගැන කතා කරානේ, අඹගමුව නගරයේදී ජීවිත රසක් බේරගන්න ශක්තියක් උණු. ඒ වගේම තමයි ඒ එක පැත්තක්. තව පැත්තක් තියෙනවා මත්ද්‍රව්‍යත් එක්ක විනාශ වෙලා යන තරුණ පරපුරක්. නිකන් බලන්නකෝ අන්තරාය කර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කී දෙනෙක් තමන්ගේ ජීවිත නිකන් නිස්කාරණේ නැතිනාස්ති කරගන්නවද කියලා. ඉස්කෝලෙන් අවුට් වෙලා එළියට එන්න කොටම කවුරු හරි යාළුවෙක් හින්දා, එහෙම නැත්නම් කවුරු හරි නොදන්නා කෙනෙක් හින්දා, නැත්නම් මොකක් හරි අලුත් දෙයක් ට්‍රයි කරන්න තියෙන ඕනකමත් එක්ක මේ මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙනවා. හැබැයි වුණාට පස්සේ සල්ලි ටික නාස්ති කරගෙන, නැත්නම් ගෙදර තියෙන මොකක් හරි දෙයක් උකස් කරලා හරි ඔය දේවල් දිගටම අරගන්න තමයි ඒගොල්ලෝ පෙළඹෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ඒ මත්ද්‍රව්‍ය වලට බැහැවිලා තියෙන කට්ටිය ඒවයි මුදව ගන්න තමයි මුළු ලංකාවම එකට එකතු වෙලා රටම එකට ජාතික මෙහෙයුම හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රටේ තොටේ අපි අහන්න අකමැති ගොඩාක් ප්‍රවෘත්ති වලට මුල හොයාගෙන ගියෝතින් අනිවාර්යෙන් මත්ද්‍රව්‍ය තමයි ඒකට තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයාගේ ආදරණීය යාළුවෙක් කවුරු හරි මේ වගේ දේවල් කරන්න පෙළඹිලා ඉන්නවා නම්, ඒගොල්ලෝ මේ දේවල් වලින් මුදව ගන්න ඔයාට හැකි 100%ක්ම දේවල් කරන්න. යාළුවා ආශ්‍රය කරද්දී හොඳ යාළුවා ආශ්‍රය කරන්න. මොකක් හරි විනෝද වෙන්න දෙයක් හොයි නම් ක්‍රීඩාවක් කරන්න පුළුවන්, මියුසිකල් එකක් සංගීතයක් බලන්න පුළුවන්. කරන්න දේවල් කොච්චර ඔයාට තියෙනවද? නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින් වැළකෙන එක ගැන තමයි මම ඒවට මතක් කරන්නේ. සිංදුවට යන කලින් මම බොහොම ඉක්මනට මේ වෙලාවේ අද දවසේ උපන්දිනය සමරන මං හිතන්නේ මේගොල්ලෝ ට්වින්ස්ලද කොහෙද? අයියා අද මගේ අයියාගේ දෙන්නගේම උපන්දිනේ. අපි දෙන්නට සුබ පතන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සචිනි තමයි මැසේජ් එක දාලා තින්නේ. මේ අපේ සචිනි නෙවෙයි, මේ වෙන සචිනි කෙනෙක්. ඊට පස්සේ යාගේ අයියාගේ නම චමිඳු. දෙන්නටම සුබ උපන්දිනයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහේ ඉඳන්ද කියලාත් කියලා නැහැ. කොහොම හරි සචිනි සහ චමිඳු දෙන්නටම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මං හිතන්නේ ගොඩක් දුරට මේ ට්වින්ස්ලා වෙන්නේ ෂොක් නේ. දැන් net fm අපේ ටීම් එකේ හැමෝම සුබ පතන්න එකතු වෙනකොට මේ කේ කෑලි හැම ඉවන්න වෙනවා ටීම් එකටම ඇති වෙන්න. වරකා ගොඩේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ සචිනි වගේම චමිඳු. ගොඩක් ආදරෙන් මම මතක් කරන උදේ පාන්දරම ඔය දෙන්නට සුබ උපන්දිනයක් වෙන්න කියලා. වරකා ගොඩට ගිය විදිහේ ඩග්ගාල අනුරගාමන්ටකටත් ගොඩ වෙලා එනවා මම. සම්පත්, රොමේජ්, සඳුනි, නදීර, රමණී, ඊට පස්සේ තමරා, සමන්මලි, ගංගා, සාම, දේවි, කුමුදු, පූජා අලුත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අපේ ප්‍රියන්ත අයියා කුවේට් වල ඉඳන් අපි වහගෙන ඉන්නවා. හම්බන්තොට කළුද දොල් කඩේ සෙට් එක, ශානක, ආනන්ද, නිලන්ත, මහීම, සසීම, රන්දිම සෙට් එකම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Melawden dahayai winade visi pahai.
2: Meltol, hisratya, una sempratishava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
3: Maathaya ada cake kannuwath avineni.
4: මට උණ වගේ සේන
3: ලින් පස් පංගුව බමු
4: සෑහෙන වෙලාවක් යයිනේ
3: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
5: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
9: Damro Vasara Meda Sale Graha Bhanda Saha Viduli Upakarana Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshana Garavalin
10: SLT Mobitel Fiber Nisa Deng Hama Gedarama Novena Sadivegen Superiorama Fiber Fit Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
11: Lanka Vihadana Europe Padina KD Rice Leader 125 APMA bike එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම discount එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
13: Omil Baby Saban Jatantra Pramithinta Anuva Ladru Samay Recoverne Samagin Subhavika Shaka Sarin Nipadavana Samay Tetamane Rakana Glycerin Adangu Omil Baby Saban
14: Oyata Thiyena Sanipa Wenna Mathi Rogayakda Me Kathawa Ahannako
15: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉන්නකම අසනීප වෙලා. එයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි පීපල් එකේ ඉන්න. පස්සේ ඔය net එකේ වැඩසටහනෙන් අපිට ඔය මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීර්ලිවර්ලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට අවලෙදි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
14: කතා කරන්න 0777 300 940.
16: මොකද වයිෆ්
17: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්ද
16: පිටිපස්සෙ දොරෙන්
17: අදත් වරද්දුවනි දැන් තමුන්ගේ තන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්න

0: net one jani ek de dunu mavata
1: ඒ කවුරුහරි ප්‍රියා සෞර්යසේන මහත්තයාගේ සින්දුවක් ඕනේ කියලා කිව්ව මට මතකයි. කවුද කියලා නමින් මතක නැති වුණාට මට මතකයි. ඒ හින්දම තමයි මේ සින්දුවම අරගෙන ආවේ. ඔන්න ඊළඟ කාරණාව මේ සින්දුවෙන් පස්සේ මම සූදානම් අද දවසේ අකුරෙන් අකුර තරඟ වටයට යන්න. ඒක හන්දා ටග් ගාලා අපේ Facebook fan page එකට යන්න. මම දාලා තියෙන post එකට පහලින් පුළුවන් තරම් comment කරන්න. අපේ post එක share කරන්න. මේ අවස්ථාව ඔයාගේ කරගන්න ඔයාලට තියෙන අවස්ථාව තමයි ඒ. ඒ වගේම තමයි 01125533 නම්බරයකට දැන් ඔයාලට පුළුවන් තරම් call ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට WhatsApp කරන්න පුළුවන් 01115595 මේ දවස්වල සෝෂල් මීඩියාවල යනකොට එක එක දේවල් මේ දවස්වල තියෙන මේ වැස්ස කාලගුණය ඊට පස්සේ ගම් වතුර පිළිබඳව පළවෙනවනේ සමහර ප්‍රවෘත්ති ටිකක් චෙක් කරලා බලනකොට ඒවා මේ ගිය අර දිත්ව සුලිකුණාට ආපු දවස්වල වීඩියෝස් දැන් මේ දවස්වල ඇවිල්ලා කියලා නිකන් දානවා වීඩියෝස් එතකොට ඉතින් සෝෂල් මීඩියා හරහා හරි තොරතුරු දැනගන්න එක පිළිබඳව අපිට පොඩි ඩවුට් එකක් තියෙනවා ඒ හින්දා තමයි නිවැරදි තැනකින් මේ පිළිබඳව තොරතුරු දැනගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. net news අපේ කණ්ඩායම කියලා කියන්නේ අන්නේ විදිහට අවුරුදු 21ක කාලයක් තිස්සේ ඔයාගේ විශ්වාසයත් එක්ක ඔයාට නිවැරදි තොරතුරු අරගෙන ආපු නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති සන්නාමය බවට පත් වුණු ප්‍රවෘත්ති සන්නාමය. ඉතින් ඔයාට රේඩියෝ එකෙන් උදේ 6:45ට දවල් 12ට 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ දැනුවත් කරනවා වගේම පැයෙන් පැයට ප්‍රවෘත්ති වලට අරගෙන එනවා. ඒ විතරකුත් නෙවෙයි රේඩියෝ එක අහනවා වගේම ඔයාට සෝෂල් මීඩියා හරහා අපේ net news digital platform සරහා නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන්න දිවා රෑ නොබලා අපේ ප්‍රවෘත්ති කණ්ඩායම වෙහෙස වෙලා වැඩ කරනවා. ඒක හන්දා net news YouTube channel එක, net news Facebook fan page එක, www.netnews.lk අපගේ වෙබ් අඩවිය. මේ හැම දෙයක්ම ඔයාගේ පරිහරණයේ තියාගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. මොකද මේ එන ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් නිවැරදි තැනකින් ඔයාලට දැනගන්න හම්බ වෙන එක තමයි වටිනාම දේ වෙන්නේ. සමහර වෙලාවට වැරදි ප්‍රවෘත්තියක් නිසා ඔයා කලබල වුණොත් එහෙම ඒක මහා විනාශයකින් කෙලවර වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රදේශයේත් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් ඔයා දකිනවනම් ෆොටෝ එකක් ගන්න, එහෙම නැත්නම් ඔඩියෝ එකක් රෙකෝඩ් කරගන්න, වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න අපිට WhatsApp කරලා එවන්න. අපිට කියන්න අපේ net news කණ්ඩායම. මම දැන් මේ ඒගොල්ලන්ගේ WhatsApp නම්බර එක කියන්න හදන්නේ. 01774903312 07794933312 මේ WhatsApp නම්බර එක ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. කොයි වෙලේ හරි ඔයාට මේ නම්බර එක ඕනි වෙයි කියන දේ මගේ ඔළුවේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර භෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ දෙවි කෙනෙක් වගේ අපේ රටේ සුවහසක් ජනතාවට පිහිට වෙන වෙද මහත්තයෙක් නේ. සමහර අම්මලා තාත්තලා හරියට ඇවිද ගන්නවත් බැරුව යන්නේ සෙවනගල කිරිබන්නාර භෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුරට. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් වෙලාවට ඔය ප්‍රතික්ෂේප කරන රෝග සුව කරන්න බෑ කියලා කියන රෝග. කැන්සර්ස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්. එහෙම ලෙඩ තියාගෙන ගොඩ දෙනෙක් යනවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න. ජීවිතේ ගැනත් තියෙන අසාවල් අත්හැරලා යන්න. හැබැයි නිවැරදි ප්‍රතිකාර ටික හරි කාලයට කළාට පස්සේ එහෙම ලෙඩක් තිබුණද කියලා ඒගොල්ලන්ටවත් හිතාගන්න බැරි වෙන තරමට ඒගොල්ලෝ සුවපත් වෙනවා. එහිඳ තමයි සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. යන්න කලින් කෝල් එකක් ගන්න. 01776300940ට හරි 0773273540ට හරි. මට කෝල් කරපු කට්ටිය අතරේ ඉහළින්ම ඉන්නේ අද රාජාංගනේ ඉඳන් අපිට කතා කරපු අනුරුද්ධ අයියා. එකතු කරගන්නවා ඉතින් ගීතාංජලි ඉන්නවා වයිෆ්, එතකොට තරුක්ෂි, තරුකා, සතීෂ් කට්ටියම එකතු කරගන්නවා. වහින්න හැල්ලු ඉතින් ඒගොල්ලන්ට. රාජාංගනේ පැත්තට ඉතින් වැස්ස අඩුයිනේ. ඊට පස්සේ නාකුළුගමු ඉඳන් පියතිල කයියා කතා කරා. ඒගොල්ලෝ දෙවුන්දරට කෙට්ටු ඉන්න නාකුළුගමුව කියන්නේ නේ. ලාවට වහිනවලු. ඒක සාමාන්‍ය වැස්සක් කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් පවුලේ හැමෝම අපි එකතු කරගමු මේ සින්දුවට. රත්නලාන ඉඳන් අපේ ජෝෂප් අංකල් කතා කරා. යාගේ පුතා කැනි, එතකොට කැනිගේ වයිෆ් රසිකා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. කිතුල්කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. ඒගොල්ලන්ටත් වහින්නේ හැලු. කිතුල්කොටේ කියලා කියන්නේ ඔය තනමල්විල මොනරාගල පැත්තේ තියෙන ගමක් නේ නේද? ගොඩක් ආදරෙන් පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනේ. අම්මා ගුණවතීව, ඊට පස්සේ අසංක මල්ලිව, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියම එකතු කරගන්නවා. ගල්ල ගෝනපුර ඉඳන් මල්කි කතා කරා. අයිය මටත් චාන්ස් එකක් දෙන්නකෝ කිව්වා ගේම් එකට එකතු වෙන්න. ඊට පස්සේ කන්නත්තොට ඉඳන් නිලන්ති කතා කරා. ඒගොල්ලන්ට නම් ටිකක් වතුර දාලලු මේ වෙලාවේ කැලඩි ගඟෙන්. ඒ වුණාට පරිස්සමට ඉන්නවා කියලා තමයි කිව්වේ. ගොඩාක් පරිස්සමෙන් ඉන්න ඕනි, ඉමසිල්ලෙන් ඉන්න ඕනි. එකතු කරගන්නවා අර ඉල්ලපු සින්දුව මං අද බැරි වුණොත් හෙට හරි අනිවාර්යෙන් අරගෙන එනවා. හොඳේ. පොළොනරු ඉඳන් රමණි කතා කරා. රමණිත් එකතු කරගන්නවා. එහෙනම් සූදානම් වෙන්න. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා අද දවසේ පළවෙනි අකුරෙන් අකුර තරඟ වටයට.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 38යි. අපි කිව්වා ඔයාලට අකුරෙන් අකුර තරංග බටයක් අරගෙන එනවා කියලා. මේ වෙලාව වෙනකොටත් සෑහෙන කෝල්ස් ප්‍රමාණයක් මට ආවා, WhatsApp messages ප්‍රමාණයක් ආවා, Facebook fan page එකේ comments වරගාන කපිට මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අවස්ථාව දෙන්නේ අපේ Facebook fan page එකේ මේ වෙලාවේ comment කරලා අයියේ මාවත් තරංගයකට එකතු කර ගන්න කියලා. මට comment කරපු යාළුවෙක්ව හරියටම කිව්වොතින් එහෙම අනුරාධපුරේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ දුලංජලි තමයි තරගයට මම එකතු කරගන්නේ. දුලංජලි, ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා. හරි, ඉතින් කොහොමද කාලගුණේ?
1: කාලගුණේ නම් අපිට හොඳටම පායනවා.
0: එවන්නද වැස්ස චුට්ටක් තැපැල් කරලා? මොකද කරන්නේ ඉතින්?
1: මේ වෙලාවට වෙලා ඉන්නවා.
0: අහහ, ගෙදරට වෙලා දේදුණු මාවත අහගෙන ඉන්නවනේ. හරි, එන අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරංග කරන්න. දැන් මේ තරංගයේදී වා මතක තියාගන්න ඕනි, ඔයාට මම දෙන අකුරෙන් වචනයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වචනය අග අකුරෙන් ඊළඟ වචනේ, ඒ වචනය අග අකුරෙන් ඊළඟ වචනේ. මේ විදිහට ඔයාලට හම්බ වෙන තප්පර 30 ඇතුලේ වචන රිපීට් කරන්නේ නැතුව, ඊළඟට අකුරු දෙකේ වචන කියන්නේ නැතුව තප්පර 30 ඇතුලේ වඩ පුළුවන් තරම් වචන ප්‍රමාණයක් කියන්න තමයි තියෙන්නේ දුලංජලි. දැන් මේ වෙනකොට ඊයේ දවසේ වැඩිම වචන ප්‍රමාණයක් කියලා ඉස්සරහින් ඉන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරපු අයේෂා. එයා වචන 36ක් කියලා තියෙනවා. වාට ඊට වඩා කියන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
1: හිතනවා.
0: අපි එහෙනම් තරංගේ පටන් ගමු. මේක තමයි වාට හම්බ වෙන වචනේ. ඔයාලට මන් දෙන වචනේ නෙවෙයි අකුර. ඔයාලට මන් දෙන්නේ සයන්න සයන්න සයන්න.
2: Your time starts now.
0: කල යනවා.
1: සයන්නද අයියේ?
0: සයන්න සයන්න සයන්න.
1: සයන්න සයන්න. පරම මං පරම මංගල නදරුවා මත්ත තරහා හපනවා වකුතු තකරම මරණය යකල් ලවනා වත්තක කපුටා ටයිපටිය යහපත් තරුව වඳිනවා මංගෙඩිය යකිලාරං නලාව වරදිනවා වඳිනවා වළඳ දලඹුවා මමනය යවනවා වත්තම මල්ල.
0: ඉවරයි ඉවරයි ඉවරයි, වෙලාව ඉවරයි, වෙලාව ඉවරයි. හෝ හෝ හෝ, මේ කොහොමද එහෙම කිව්වේ? ලියාගෙන හිටියද?
1: වචන ටිකක් ලියා හිටියා.
0: ලියාගෙන ඉන්න වචන ටිකට කියන්න හොඳ නැහැ, කියන්න හොඳ නැහැ, ක්‍රමයේ කියන්න හොඳ නැහැ. අම්මෝ, අපි බලමු මුල තප්පර කිහිපයක් ඔයාලට මගහැරුණා. හැබැයි සෑහෙන වචන ප්‍රමාණයක් කිව්වා කියලා මට හිතෙනවා. ඒ ට්‍රික් එක නම් කාටවත් කියන්න හොඳ නැහැ, මේක හරියන්නේ නැහැ. එහෙනම් දුලංජලි, බොහොම ස්තුතියි කතා කරලා. අපි සින්දුවකට යන්න හදන්නේ. කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න කට්ටිය?
1: මේ වෙලාවේ ඉන්නවා මම හත්ය ඉන්නවා, මම ඉන්නවා, මගේ බබා ඉන්නවා.
0: ඒ වගේ
1: මගේ
0: බබා ප්‍රවාසල් ගිහිල්ලා යාවත්
1: එකතු කරගෙන ජනේ බෝ යාවත් එකතු කරගෙන ඕ
0: යාව එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 10යි විනාඩි 44
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
12: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
13: යහතුන වඩන අපේ රස විජේ
12: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
13: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
14: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය
15: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
16: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540
17: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
18: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
19: ගින්දර හැන්දෑව විජානු
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: වෙලාව 10:47.
21: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
21: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
2: නැතුව?
21: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා.
22: කිලියේ කිලියේ මනි මනි මේකතෝ ඔරු මලඳුල්ලන් පොගුම්
23: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: මේ දවස්වල නිකන් මේ තියෙන වැහිබර කාලගුණයත් එක්ක නිකන් අහන්න සුදුසු සින්දුවක් තමයි යන්න හදන්නේ අහන්න. හැබැයි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරනවා මේ ඇවිල්ලා වගාවට සුදුසු කාලගුණයක් ඉතින් එන්න යන්නේ. වැස්සක් ආව කියලා කියන්නේ අර වැස්සෙන් පස්සේ වගාවන්ට සෑහෙන හොඳ කාලගුණයක් හද හොඳ වාතාවරණයක් එනවනේ. වගාවන් හරහා සල්ලි හම්බ කරන්න කැමති නම් ඔයා ඔයාලට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඒ වෙනුවෙන් උදව් කරන්න සූදානම් ඉන්නවා. උදව් කරනවා කියලා සමහර අය කරන්නේ නිකන් උපදෙස් දීලා බලන් ඉන්න එක විතරයි. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම එහෙම නෙවෙයි. උපදෙස් දීලා

සුම් ඒගොල්ල ළඟ තියෙනවා. කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111437150 0111437150 තමයි නම්බර් එක. අපි සින්දු දෙකක් විතර අහලා ඊළඟ පැයේ හම්බ වෙලා ආයෙ කතා කරමු. මේ වෙද්දර කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
9: කොල්ල කෙල්ල කොට

0: ட்ரை பண்ணலையா?
1: அக்மா வித் இல் ஃபேட்டி லிவர், பயவே நிப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே விதகம அப்பே உருமய 40 வசரக்கு அபிமானய சிவனகல ஆயுர்வேத 0047 31 3540.
2: மொபிடெல் 1278 வாசி டபுள் தின சுப்பிரிம் நான் ஸ்டாப் டேட்டா பேக்கேஜ் එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා நான் ஸ்டாப் டேட்டா අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: Master Guide ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya Master Guide Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: சமாதி அவிசாவேல் லங்காவே பிரதமையாபிகள் விசிஷ்டதம இத்திஹாசய பாந்திய விமசிம் பிந்துவை ஹதையக்காய் அடசிய ஹெடையக்காய் ஹெடஹதரை ஹெடாட
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
7: හොට්ස්පොට්? ඇයියේ?
6: ඩේටා නෑ යන්නේ.
7: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක්, ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
8: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
9: Neither ready for this war.
10: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
11: Gather on a day of profound joy, a soaring hope.
12: The day a planet stops for a game.
13: Net FM. Algo Town
14: brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin
16: Oya try karanna ganna vijaya aapapiti
17: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwa Kuwanna Denma Katha Karanna 0.71 0.66 222 Prime Residences
18: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: FM Algo Town
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
19: වේලාව උදේ 11යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 අමතන්න
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම
6: ආයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව කෙරෙන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මස 20 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියම කළා. ඒ මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා ඉදිරියේ අද කැඳවන ලද අවස්ථාවේදී. එහිදී අල්ලස් කොමිසම විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ජර්මනිය සහ ඩුබායි රාජ්‍යයන්ට යාම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවයි කියා සිටියේ. ඒ අනුව දැනට අපමත මුදාහැර තිබෙන ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා. ඒ අනුව පෙර නියම කළ අපමත අදාළ විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේම රඳවා ගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. ඉන් අනතුරුවයි විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 Net FM
8: Brought to you by
9: Atunu lake namahu bavana rata purama rasa gena yana Aule sawama rasa karakana Mather freela noodles taste ke trust ka
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
12: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
13: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජයක් වගේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
15: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11:09. අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. සුබරුදු විදිහටම අපි කලින් පැයේ අකුරෙන් අකුර තරඟ වටයක් අරගෙන ආවා වගේම මේ පැයේදීත් අකුරෙන් අකුර තරඟ වටයක් ඉස්සරහදී ඔයාලට අරගෙන එනවා. මං ඉතින් ඒ ගැනත් විස්තර මතක් කරන ගමන් තමයි මේ පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. ගාල WhatsApp එක වැත් ඉන්න කීප දෙනෙක්ගේ නම් ටිකක් කියාගෙන යන්න වෙනවා නැත්නම් කට්ටිය මාත් එක්ක තරහ වෙනවා. ඇත්තටම මේ තාම 10ට වගේ දාපු messages තමයි මම කියවගෙන යන්නේ. තව message ගොඩක් තියෙනවා කියවන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනි අයිය කියලා නාවල පිටේ ඉඳන් අපේ රුවන්තිකා නංගි message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගම්පහ DR garment එකේ set එක අර මං අ Facebook fan page එකේ දාන post වලට මගේ පොඩි cartoon photo එකක්න්නේ දැන්. ඒක ගැන එක එක comment දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රාජපක්ෂ මෙසේජ් එකක් දාලා තියෙනවා. මොන රාජපක්ෂද ඔය? අපියත් රාජපක්ෂද? සඳලි අනුරාධපුරේ ඉඳන් සඳලි අපි වහගෙන ඉන්නවලු මෙසේජ් එකක් දාලා තියෙනවා. සඳලි මං එකතු කරගන්න. පනදුරේ ඉඳන් ධනුෂ්ක මල්ලිත් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. පෞලි හැමෝමත් මං එකතු කරගන්න. ඊට පස්සේ සුපුරුදු විදිහටම අර ලස්සන ඉමෝජිස් ගොඩාක් එකමට මෙසේජ් එක දාන මොරටුවේ සුජානි චන්දිමා හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක මැසේජ් එකක් දානවා. වසිනවා මනෝජ් දිමුතු නවීන් අමල් පැතුම් කෝසල විහඟ අමිල චන්දි වැතුළු සෙට් එකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනි අවිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ලලිත් ප්‍රියංකර දුම්බර ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. මේගොල්ලන්ට නම් මේ වෙලාවේ වැස්සේ නැහැ, වහින් නැහැලු ටිකක් පායලා කියලා තමයි කියන්නේ දුම්බර පැත්තට. හොඳයි වැස්ස පායන තරමට මේ දවස්. ඊට පස්සේ දේදුණු මාවතට අපිත් එකතු වෙනවා. මහරගම ඉඳන් දුලානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම එකතු කරගන්නම් දුමාලි. දුලානි නම් දානවා මම කට්ටියට. ඊට පස්සේ ජනිමල්ලි මමත් අහගෙන ඉන්නේ. අපේ ඉබ්බාගම ඉඳන් මාව අහගෙන ඉන්න හේමානාගොඩ විතාන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. ගම්පොළ ප්‍රියදර්ශනී සුපුරුදු විදියටම අදත් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ශුභ දවසක් වේවා ජනි. අපිවත් එකතු කරගන්න කියලා බොරරැස්ගම ඉඳන් දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යායක සරච්චන්ද්‍ර මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ කිරිබත්ගොඩ සඳුනි නංගි. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, යාළුවා හංසික. හංසිකද හංසිකාද දන්නේ නැනේ. හංසිකා වෙන්න ඇති. මං එකතු කරගන්නම්. තංගල්ලේ අප්සරා ඉන්නවා. අප්සරාවත් එකතු කරගන්න ඕනි. ගුඩ් මෝර්නින් ජනි මල්ලි. මමත් ඔයාගේ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන්නේ කියලා අපේ තමරා ආටිගලක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාගේ ගෙවල් නම් ගාල්ල හියාරේ තියෙන්නේ. හැබැයි දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ සෞදි වල ඉඳන්. මං එකතු කරගන්න. ඊට පස්සේ EG අනුරයි අපුසැල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වින්ඩීස් ගාමන්ට් එකේ අපේ කෙල්ලෝ කොල්ලෝ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. මේනකා සෝමලතා නදීකා චමිලා මලී පද්මිනි ලලිතා මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. දුලී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කෙල්ලෝ කොල්ලෝ කියලා කිව්වට කෙල්ලෝ විතරයි බලන් ගියාට පස්සේ වින්ඩීස් ගාමන්ට් එකේ ඉන්නේ. ගොඩක් ආදරෙන ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මීදුම් වැස්සේ තෙමින්න යන්න හදන්න. අද ටිකක් ගොඩක් පැති වලට වැස්ස අඩු වෙලානේ. හොඳයි එහෙම අර ලොකුවට වැහලා ආපදා වෙනවට වඩා ටිකක් වැස්ස අඩු වෙන එක. හැබැයි ඉතින් ওই වැස්සෙත වෙන්න ගියාට පස්සේ උණ හෙම්බිරිස්සාව නම් හදාගන්න ලෑස්ති වෙන්න එපා. මේ දවස්වල කොහොමත් අතේ තියෙන තරමට වටින දෙයක් තමයි ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්නේ. ලින්ක් නැචරල් පස්පංගුවේ තියෙන තව සුවිශේෂීත්වයක් තමයි ලින්ක් නැචරල් පස්පංගුවේ තියෙන පැකින් එක. සාමාන්‍යයෙන් පස්පංගුව පැකට් එකක් කිව්වම අපිට ඉන්නේ අර විනිවිද පේන පොලිතින් පැකට් එකක නිකන් ඔහේ අර දාලා රීටිපන්දමකින් පුච්චලා කවර් කරපු සීල් කරන්න ට්‍රයි කරපු පැකින් එකක්නේ. ඒවැය පැකින් එක සමහර ලාට එක්කෝ හිල් වෙනවා. අර ගොඩාක් වෙලාවට ඕකේ තියෙනවනේ කටුවරම ඒවට හිල් වෙනවා. එතකොට කූඹි යනවා ඕක අස්සර. නැත්තම් පොඩ්ඩක් පුස් කරන්න බලනවා. හැබැයි ලින්ක් නැචරල් පස්පංගු ඔයාට එන්නේ හොඳට සීල් කරපු ඉතාම හොඳ ප්‍රමිතියකට නිර්මාණය කරපු පැකින් එකක. ඒකට එක කිසිම ආපදාවක් හානියක් වෙන්නේ නැතුව ලින්ක් නැචරල් පස්පංගුව ඔයාට අරගෙන යන්න පුළුවන්. නිකමට බෑග් එකේ වුණත් ඔයාට දාගෙන යන්න පුළුවන්. දැන් මේ වෙලාවේ නිකන් හිතන්න උදේ වැස්සට තෙමුණාට පස්සේ බස් එකේ යනවා, කෝච්චිය යනවා, එහෙම නැත්නම් පයින් වැඩට යනවා. වැඩ කරන අතරේ ඔයාට නිකන් ඔළුවේ ගැක්කුමක් ආවොත්, ඊට පස්සේ කිවිසුම් යන්න ගත්තොත්, හෙම්බිරිස්සාවක් ආවොත්, උණක් වගේ පොඩියට හැදීගෙන ආවොත් හොඳම දේ තමයි ටග් ගාලා ලින්ක් නැචරල් පස්පංගුවක් හදාගෙන බොන එක. විනාඩි 10කින් 15කින් හදාගන්න පුළුවන්. අර කෑලි පස්පංගුව වගේ පැය ගණන් තඹ තඹ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලේසිම ක්‍රමයක ඉක්මනින් නැගිටින්න නම් ලින්ක් නැචරල් පස්පංගුවම තමයි. ඒකනත් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්නේ.

මේ වගේ කාලගුණයක් තියෙන වෙලාවක තමයි හොඳ ගෙයක් තියෙනකේ වටිනාකම අපිට හම්බ වෙන්නේ දැනෙන්නේ. ඒහින්ද තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ කැඩල් එන්ටර්ප්‍රයිසස් පිළිබඳව. දැන් ගොඩ දෙනකොට ගෙයක් හදන්න යනකොට ඒ ගෙදර හදාගන්න තියෙන ලොකු බාධාවක් වෙන්නේ මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න. සල්ලි කියලා කියන්නේ අපි ගාව නැතිම දෙයක්. හැබැයි ඉතින් ගෙයක් හදාගන්න ලොකු මුදලක් අතේ තියෙන්න ඕනේ කියන මතයක් මේ දවස්වල අපි හැමෝම ගාව තියෙනවා. ඒ මතය බොරුවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වලට පුරුවන් වෙලා තියෙන්නේ. ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දීමත් එක්ක දැම්ම කෝල් එකක් ගන්න ඕනි වා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට 0744392352 හරි ඔයාට කෝල් එකක් අරගන්න පුළුවන්. මහරගම ඇල්හේන පාරේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට යන්න කලින් මේ නම්බර්ස් වලට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාට 150,000 වගේ ගොඩ දා ගන්න පුළුවන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය ගෙදර. ඒ වගේම තමයි ඔයාට ඊට වඩා ලොකු ගෙදරක් හදන්න හීනයක් තියෙනවා නම් ඒ වෙනුවනොත් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානම්. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න එක තමයි හැම දෙයකටම වඩා කලින් ඔයා කරන්න ඕන. ඒ වගේම තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. රජයේ ඒ ශ්‍රේණී සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා කියලා කියන්නේ. ඒ තරමටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරලා තියෙන හන්ද පරතරට හදාරලා තියෙන හන්ද තමයි කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා කරන වේ ප්‍රතිකාර ආශ්චර්යයන් වගේ වලට පේන. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියනවා ඇති මේ රෝග නම් සුවපත් කරන එක ඒ තරම්ම ලේසි පහසු දේවල් නෙමෙයි. කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා එහෙම කියන්නේ. හරි කාලෙට ප්‍රතිකාර කරාට පස්සේ ඔය අපි බය වෙන ලෙඩ තියෙන නම හපුගම ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, උපතින් වෙන්න සමහර රෝග වෙන්න පුළුවන්. ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරුම් වෙදමහත්තයා ගාව තියෙනවා. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. මොකද සඳුදා අඟහරුවාදා පෝය දවස් සැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට ලංකාව වටේම බොහෝ දෙනෙක් කෙනවා ප්‍රතිකාර අරගන්න. 0777-300-940 හරි 0773-273-540 හරි තමයි ඔයා වෙලාවක් වෙන් කරගන්න කෝල් කරන්න ඕන. යටියන්තොට ටයිටනික් සැලුන් එකේ ඉඳන් අපේ තුෂාර බෝයි කෝල් එකක් ගත්තා. යටියන්තොට පැත්තර ඊයේ සැරටම හැලා. හැබැයි අද නම් ටිකක් පායලා කියලා තමයි කිව්වේ. අහන්න සන්තෝසයි. ඊළඟට අපේ යලව්වේ කරුවක කතා කරා රුක්මන් නමපානි දෙන්නව ගොඩක් ආදරෙන් එකතු කරගෙන සින්දුවක් දින්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා අද උදේම ෆ්‍රීලන් කෝපි එකක් බීලා තිනෝ එහා පැත්තේ තියෙන හෝටල් එකට ගිහින්. දවසම ප්‍රබෝධමත් කියලා තමයි කිව්වේ. වල්බිට මුල්ලේ උපාලි අයියා කතා කරා වයිෆ් දම්මේ තුෂාන් මිහිරංග පුතාල දෙන්න හැමෝම එකතු කරගන්නවා සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Melawe kolahai winari visi pahai.
2: Meldol, hisaratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya. Meldol, paracetamol visheshayaki.
3: ජීවිතය අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
4: තම්රෝ වසර මැද සේල්, සෝෆා සඳහා විශේෂ වට්ටම්, කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
7: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ. පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධනහි සමාරුව සුවපත් කරලා දුන්නට.
8: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716856956.
9: ආමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ආමිල් බේබි සබන්.
10: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
11: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
12: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
13: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
15: අහහ
14: මොකද කරන්නේ
15: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11:28. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති වෙලා ඉන්නවා අකුරෙන් අකුර තවත් තරඟ වටයක් ඔයාට අරගෙන එන්න. ඔන්න වෙලාව තියෙනවා දැන් කෝල් කරන්න 0112 55 33 63ට, වට්ස්ඇප් කරන්න 0711 95 95 95ට, යන්නනෙත් FM Facebook fan page එකට මම දාලා තියෙන පෝස්ට් එකට වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න. සින්දුවෙන් පස්සේ ලැබෙන අවස්ථාව ඔයාගේ කරගන්න පුළුවන්. ඒ අතරේ ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙන, ෆ්‍රීලන් නිවසින් අරගෙන එන කුළුබඩු අතරේ තියෙන ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩ එක ගැන, බැදපු 3-5 කුඩු එක ගැන. කළු කුඩු කියලානේ සාමාන්‍යයෙන් අපි ගම්වලදී ඒවට කියන්නේ. සාමාන්‍යයෙන් අර හදන කෑම එළවලු ජාති ටික එක එක විදිහේ රසවල් වලට තියෙනකොට තමයි බත් ටිකක් උනත් ඒ එළවලු ටිකත් එක්ක අනාගෙන කනකොට නියම රසක් එන්නේ. ඉතින් ඒ රස අරගන්න නම් හැම එළවලුවකටම නිකම්ම මේ අමු 3-5 කුඩු විතරක් දාලා හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් සුවිශේෂී රසයන් අරගන්න බැදපු 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්න ඕනේ. හැබැයි ඉතින් ඕකට අමාරුවෙන් නිකම් මේ කබලක් ලිපේ තියලා අර මොකක් හරි තැඩියක් හරි මොකක් හරි ලිපේ තියලා ඕකට 3-5 කුඩු ටික දාලා ඕක බෙදලා අරගන්න එක කියලා කියන්නේ යල් ගියපු ක්‍රමයක්. යල් පැනපු ක්‍රමයක්. දැන් ඔයාලට පුළුවන් ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන බෙදපු තුන බහ කුඩු එකක් කරගන්න. තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එකක් අරගෙන ළඟම තියෙන කඩේට ගියා තරගන්න පුළුවන්. බෙදපු තුන බහ කුඩු ටිකක් දාලා කෑම එකක් හදනකොට අර එනවා 아무තු සුවඳක් එනවා. ඒකටම සුවිශේෂී උණු. ඒ වගේම තමයි රසත් සුවිශේෂී රසයක් එන්නේ. ඒක හන්දා ෆ්‍රීලන් කොළවඩු ටික අතරේ තියෙන රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක අනිවාර්යෙන් වාගේ ගෙදරට අරගෙන යන්න මතක තියාගන්න. සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් ඉතින් ඔයාට අමතර ආදායමක් අවශ්‍යයි නම් ඔයාට නිතැතින්ම මතක් වෙන නම තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මේ දවස්වල තියෙන ආර්ථික අර්බුදය එක්ක සල්ලි ප්‍රශ්නත් එක්ක අමතර ආදායමක් හොයන හොයාට හොඳම තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන් සුවිශේෂී වග සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඉන්නව නම් කවුරු හරි යාළුවෙක් පේර වගා කරනවා නැත්නම් ඔයා මේ වෙනකොටත් පේර වගා කරන කෙනෙක් නම් හොඳටම දන්නවා ඇති ඔයාගේ පේර වගාවේ පළදාව විකුණ ගන්න තියෙන අමාරු. හැබැයි ඒකටත් සූදානම් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඔයාගේ පේරවගාවේ ඵලදාව හොඳ මිලකට විකුණ ගන්නත් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. මොකද ඒගොල්ලෝ ඒ පේරවලින් හදනවා නියම නිෂ්පාදන ටික. ඩිලෙක්ටා කියන නම යටතේ තමයි මේ නිෂ්පාදන ඉන්නේ ආහාර අතිරේක පෝෂණ අතිරේක විදිහට. තාමත් ඔයාගේ කඩේ ඩිලෙක්ටා නිෂ්පාදන විකුණන්න නැත්තම් ඒත් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ඔයාගේ කඩේටත් ලබා ගන්න. ඔය මං කියපු හැම කාරණාවකටම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් ගන්න 011 437 1250 කියන නම්බර එකේ. කුරුණෑගල ඉඳන් සුමු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වයිල්ඩ් ෆින්ස් ඇක්වේරියම් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා කියනවා. සුමු මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට කෑගල්ල ඉන්න හන්සි ජනි අයියේ මමත් ඉන්නව හොඳේ. වැහි දෙයියන්ට දුක හිතිලද කොහෙද ඉර දෙයියන්ට පොඩි චාන්ස් එකක් දීලා. කෑගල්ල ඉඳන් හන්සි තමයි එහෙම කියලා තියෙන්නේ මං එකතු කරගන්නම්. අපිටත් සින්දුවක් දෙන්න කියලා බුත්තල ඉඳන් ශ්‍රියානි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊයේ යාගේ හස්බන්ඩ්ගේ උපන්දිනය තිබිලා තියෙනවා. හස්බන්ඩ්ගේ නම වසන්ත. වසන්ත අයියේ සුබ උපන්දිනයක් වෙන්න කියලා දවසක් බහුවෙලා හරි net fm ටීම් එකේ අපි හැමෝම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ සින්දුවට යන අතරෙම ඊළඟට තව ඉන්නව කට්ටිය ගොඩ දෙනෙක් එකතු කරගන්න පොඩ්ඩක් ඉන්න. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් නම් හොඳයි. කෑගල් ඉඳන් ශිරෝමි තමයි මැසේජ් එක දාලා තින්නේ. දැක්කනේ මට ඔයා මෙහෙම සින්දුවක් ඉල්ලනවා කියලා. මට පෙනුණා අනාගතේ දිහා බලනකොට. ශිරෝමි මං ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත ඒ වගේම තමයි නිවන්තිදිය දේවින්‍යා ෆැෂන් එකේ කෙල්ල කොල්ල සෙට් එකක් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. ත්‍රිකුණාමලයේ 5:90 පුංචි බණ්ඩ අයියා පවුලේ හැමෝම ඒ වගේම තමයි අයියේ අද අශාන් අයියාගේ බර්ත්ඩේ එක 39 වෙනි උපන්දිනේ තමයි යා සමරන්නේ යාපනයේ කැම්ප් එකේ ඉඳන් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා රොෂෙල්. ඔන්න අපේ අශාන් අයියට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. පොළොන්නරුවේ සේවන පිටියේ ඉඳන් නවාංජනා ටේලර්ස් එකේ කට්ටියත් අපි වහගෙන ඉන්නවා. මම මේ සින්දුවට කට්ටියත් එකතු කරගන්න. මේ අපි අහන්න යන චිත්‍රපට ගීතය චන්දි පුතා චිත්‍රපටිය වෙනුවෙන් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්තයා ගායනා කරන්නේ. ඉතින් අපි අර ෆිල්ම් වල සින්දු හැමදාම අහනවනේ. ඒක හන්දම තමයි මේ විස්තරේ මතක් කරේ. හරි, සින්දුවෙන් පස්සේ අපි අකුරෙන් අකුර තරංගපටයක් එක්ක හම්බ වෙමු. කෝල් කරන්න, WhatsApp කරන්න, පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තැගිදිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 37යි. මං කිව්වා ඔයාලට අකුරෙන් අකුර තවත් තරඟ වටයක් අරගෙන එනවා කියලා සින්දුවට පස්සේ ඒ කියපු දේ සත්‍ය කරමින් මම කෙනෙක්ව තෝරගෙන ආව තරඟ වටේට. ඇත්තටම ඉතින් තෝරගන්නවා කියන්නේ මට කරන්න තියෙන්නේ මේ එන කෝල් වලින් එකක් ආන්සර් කරන එක විතරයි. මට සෑහෙන අමාරුයි මේ වැඩේ කරගෙන යන්න. ඒ තරමටම කෝල් එනවා, WhatsApp මැසේජ් එනවා, ඊට පස්සේ පෝස්ට් එකට කමෙන්ට් එනවා. ඒ අය අතරින් කෙනෙක්ව බොහොම අමාරුවෙන් තෝරගත්තා. මේ ඇවිල්ලා බඩල් කුඹුරේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ හිතවතියක්. නම් මොකද්ද කිව්වේ වාගේ?
1: මංජුලා
0: බඩල් කුඹුරේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ.
1: ඔව්.
0: හරිනේ, මගේ මතකේ හොඳයි නේද?
1: ඔව්.
0: මොකද කරන්නේ මංජුලා? ඔෆිස් එකේ බොස්ට එහෙම ඇහෙන්නේ නැහැ නේද ඔයා කතා කරන්නේ? ඒවා නැත්තම් පඩිගවයි වාගේ මාසේ අන්තිමට. හරි, දැනට මේ වෙනකොට ඊයේ දවසේ තරඟ කරපු කට්ටියගේ තමයි අපි වචන ටික ගණන් කරගත්තේ. දැන් අද දවසේ අපිට මීට කලින් අනුරාධපුර ඉඳන් යාළුවෙක් කතා කරා. එයාගේ වචන ටික මං හිටගෙනකොට තමයි ගණන් කරගෙන ඉන්නේ. දැනට වැඩිම වචන සංඛ්‍යාවක් ගණන් කරපු අය අතරින් කියලා තියෙන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරපු අපේ ආයේෂා. එයා වචන 36ක් කියලා තියෙනවා. බලමු තප්පර 30 ඇතුලේ ඔයාට වචන 36ට වඩා වැඩි ප්‍රමාණයක් කියන්න පුළුවන් වෙයිද කියලා. රුපියල් 5000ක් මේ සතිය අග වෙනකොට අපි දෙන්නාට සූදානම්ින් ඉන්නවා. හරියට වචන ටික වැඩි ප්‍රමාණයක් කිව්වොත් ගේම් එකේ නීති රීති දන්නව නේද?
1: පොඩ්ඩක්
0: මතක් කරනවාද? මම ඔයාට අකුරක් දෙනවා. ඒ දෙන අකුරෙන් මෙතන යනවා මේ your time starts now කියලා ලස්සන ගෑල් ළමෙක් කියනවා. අන්නේ ගෑල් ළමයා කිව්වට පස්සේ උගලන්ගේ වචන ටික පටන් ගන්න තමයි තියෙන්නේ මං කියන අකුරෙන්. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ. ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචන. අර වචන දම්බෙල කියලා කියන්නේ බොහොම ලේසි තරඟයක් මේක. හැබැයි එකම වචනේ දෙපාරක් කියන්න ඔට්ටු නෑ. අකුරු දෙකේ වචන කියන්න ඔට්ටු නෑ. පැහැදිලිද?
1: හරි.
0: රයිට්. අපි එහෙනම් තරඟේ පටන් ගමුද?
1: හරි.
0: ඔයාට මම දෙන අකුර ටයන්න තමයි ඔයාලට මන් දෙන අකුර. ඔන්න අපි ටයිම් එක ස්ටාර්ට් කරන්න හදන්නේ.
2: Your time starts now.
0: ටයන්න.
1: සකරය එහෙමද? ටයරය. Hello.
0: ඕ, අපි අහගෙන ඉන්නේ. ඔයාලට කියාගෙන යන්න බලුව.
1: ටයරය, යෂ්ටිය, යතුරු, රත්නපුරය, යනවා, වාහනය, යගුලිය, යන එන, නම්බුව.
0: නම්බුව ලෙෆ්ට් නෙවෙයි, කමන්න නෑ, බය වෙන්න එපා. ලැබුණු කාලය අතරේ වචන ටිකක් කියාගත්ත කියලා මට තේරුණා. හරි, අපි ඉතින් කොහමරි බලමු. ඉතින් අපි ගණන් කරලා බංග බලන්න. හෙට ගණන් කරගෙන ඉන්න මං ඔයා වචන කිව්වා කීයක් කිව්වද කියලා. සින්දු අහන්න කවුද එකතු කරගන්නේ? මේ බඩල් කුඹුර පැත්තට වහිනවද? හරි, වැස්ස චුට්ටක් එවන්නද මේ පැත්තෙන්? එහෙනම් බොහොම ස්තුතියි. දිගටම දේදුරු මාව තහන්න, FM දිගටම අහගෙන ඉන්න.
1: Thank you, මාව සම්බන්ධ කරගත්තට.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාවේ 11 විනාඩි 45
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
9: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
9: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
8: නොවිනස්වන රසවත්ම රසය
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
10: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
11: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ආරම්භුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71861-6468
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: මම කාලේ මාපල්ලගම්ම 3000 කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක් මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා එහෙ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා බැලුවා කරාපිරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
14: කතා කරන්න 0777-300-940
16: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද
17: අනේ මන්දා
16: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා
17: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාන්කල් විතරයි
18: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
4: net fm 4 වටේ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
1: වේලාව 11:48
16: මේ හස්බන්ඩ්
20: මොකද වයිෆ්?
16: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
20: දන්නෝ.
16: මොකද්ද?
20: මගේ ඔළුව.
16: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
21: කිලියේ කිලියේ මනි මනි මේ
22: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
20: මේ දවස්වල තියෙන රට වටේම තියෙන තත්ත්වයත් එක්ක නිවැරදි තැනකින් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දේවල් දැනගන්න ඕනි. හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕනි. අපි කොහොමත් කැමති නිරන්තරයෙන් තොරතුරු පිළිබඳව අප්ඩේට් වෙන්න. එවෙනුවෙන් ආට හම්බ වෙලා තියෙන හොඳම

ෆෑන් පේජ් එක. ඊට පස්සේ අපේ www.netnews.lk වෙබ් අඩවිය. ඊට පස්සේ net news youtube නාලිකාව. ඒ වගේම තමයි net news digital platform සරහත් ඔයාලට රේඩියෝ එකෙන් අහනවා වගේම අර දැන් රේඩියෝ එකෙන් අපි අහන්නේ උදේ 6:45ට දවල් 12ට හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ඊට පස්සේ පැයෙන් පැය ප්‍රවෘත්තිනේ. හැබැයි දවසේ ඕනෙම වෙලාවක වෙන දේවල් එවෙලෙවෙලි අප්ඩේට් වෙනවා අපේ net news කණ්ඩායමේ digital platforms වල. වීඩියෝ විදිහට වෙන්න පුළුවන්, ඔඩියෝ විදිහට වෙන්න පුළුවන්. අපේ ඩිජිටල් ප්ලට්ෆෝම්ස් ටික net news කණ්ඩායමේ ෆලෝ කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ඔබේ ප්‍රදේශයේ මොකක් හරි ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන දෙයක් වුණොත් අනිවාර්යෙන් net news කණ්ඩායම දැනුවත් කරන්න 0.77493312 WhatsApp නම්බර් එක ඔස්සේ. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි, ඔන්න හොඳ ෆ්‍රීලන් කෝපි එකක් දවස්සම ප්‍රබෝධයෙන් තියාගන්න. ඔයාට උදව් වෙනවා ෆ්‍රීලන් කෝපි. ඒ වගේම තමයි මේ දවස්වල ඔයාගේ ළඟම තියෙන්න ඕනි දේ ලින්ක් නැචුරල් පස්පංගුව. අසනීප තත්වයන් වලින් නැගිටිනවනම් ඉතින් ලින්ක් නැචුරල් පස්පංගුවත් එක්කම තමයි

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Te Dunu Mavata Te Dunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aule Savama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකුවාවා මයිකැමරින් මයිබ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
11: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
12: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
14: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
15: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
16: ගින්දර හැන්දෑව විජානු. ජානු.
8: FM අනුපහ. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
18: වේලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3872.
4: අයිබෝන් අද 2026 අගෝස්තු 4 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල අපදා මරණ පහක් දෙදෙනෙකු අතුරුදන් දිස්ත්‍රික්ක පහකට බලපෑම් නිවාස 129කට අර්ධහානි පුද්ගලින් 1881 දෙනෙකු වෙනත් ස්ථානවලට වැසි මැද උසස් පෙළ සහ ශිෂ්‍යත්වයේ පැවැත්වී යුත්තේ කෙසේද සීලු පාර්ශව හෙට සාකච්ඡාවක යෝෂිතර සහ වසන්ත කරන්නාගුඩට අධිකරණයෙන් දැනුම් දීමක් යතුරුපැදි සඳහා වෙනම මන්තීරුවක් නියම වූ ව්‍යාපෘතියකටත් සැලසුම් අයහපත් කාලගුණය හමුවේ මෙවන විට ජීවිත පහක් අහිමි වෙලා තවත් දෙදෙනෙක් අතුරුදන් පුද්ගලයින් 1881 දෙනෙකු පීඩාවට පත්වෙලා ඒ ඇතුළු දවසේ උණුසුම්ම කතා පෙළ මෙතැන් සිට. අයහපත් කාලුණ තත්ත්වයේ හමුවේ මහනුවර නුවරෙලිය කෑගල්ල මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරෙලිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටයි. ඒ අනුව ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලින් 1881 දෙනෙක් තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
5: විශේෂම මහනුවර නුවරඑළිය කෑගල්ල මාතලේ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන 9ක් පුරා පුද්ගලයන් 1881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද නිවාස සහන 129ක් පැවතුණු ආපදා තත්ත්වයේ හේතු වෙන වාර්තා වෙනවා. පුද්ගල මරණ 5ක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 4ක් සහ මනුරු දිස්ත්‍රික්කයේ පුද්ගල මරණයක් විශේෂයෙන්ම පස්කඳු කඩාවැටීම් තමයි හේතු වෙලා තියෙන මේ තත්ත්වය. සමගම තුවාල ලැබු සංඛ්‍යාව 3 දෙනෙකුත් සහ අතුරුදාන් සංඛ්‍යාව 2 දෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා.
4: මේ අතර කැරණි මහවැලි ඇතුළු ප්‍රධාන ගංගාවල ජලමට්ටම් තවදුරටත් පහළ බසමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කැරණි සහ මහවැලි ගංගා ආශ්‍රිතව පැවති ගංවතුර අවධානම මෙවන විට පහව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
6: කැලණි ගඟ සහ මහවැලි ගඟ විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති වුණා ඊයේ දිනේ. මේ වන විට බොහෝ දුරට මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ නාවල පිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් පහළ බසමින් තියෙන්නේ. ඊට අමතරව මහුගිය පැය 24 තුල වර්ෂාපතනයේත් සැලකිලිතු අඩුවීමක් පෙන්වු කරනවා. ඒ නිසා තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ අවධානම මේ දක්වා පවතින කාලගුණික තත්ත්වයන් යටතේ නැහැ. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියේත් විශේෂයෙන්ම කිතුල්ගල සහ නෝවුඩ් මෙනු මධ්‍යස්ථාන ජල මට්ටම් පහළ බස තියෙනවා සහ එම ප්‍රදේශවලටත් ලැබෙන වර්ෂාපතනයේ සැලකිතු අඩුවීමක් දක්නට තියෙනවා. පහුගිය පැය 12 ඇතුළත ඉතාම සුළු වර්ෂාපතනයක් තමයි ලැබිලා තියෙන්නේ. මේ වන විටත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතනයක් පැවතියත් ජල මට්ටම් පහළ බසමින් තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම් විශේෂයෙන්ම හංවැල්ල සහ අවිසාවේල් ප්‍රදේශයේ ග්ලෙන්කෝස් මිනුම් මධ්‍යස්ථාන ජල මට්ටම් අඩුවීමෙන් පවතින්නේ. නාගලගම් වීදියේ ජල මට්ටම ඉතා සුළු වැඩිවීමක් පෙන්වුම් කරත් අනතුරුදායක වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ තත්ත්වයට යටතේ කැලණි ගඟේ පහළ ගං වතුර තත්ත්වයක් ඇතිවීම අවදානමක් මේ දක්වා නැහැ. එම නිසා මහවැලි ගඟ සහ කැලණි ගඟේ තවදුරටත් ගං වතුර ඇතිවීමේ අවදානම අව මට්ටමක තියෙනවා. ඒ වගේම කළු ගඟේ රත්නපුර ජල මට්ටමත් කමෙන් පහළ බසමින් තියෙනවා. ඊට පහළ පීටි මිල්ලකන්ද ජල මට්ටම ඉතා සුළු වැඩිවීමක් පැවතියත් එය ගං වතුර තත්ත්වයක් දක්වා ඉතා ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. ඇලගාව සහ පුටපවුල ජල මට්ටම් ක්‍රමෙන් අඩු වීම පවතිනවා. මේ නිසා කළු ගඟේ තවදුරටත් ගං වතුර තත්ත්වයක් ඇතිවීම අවදානම මේ දක්වා පවතින තත්ත්වයන් යටතේ නැහැ. ඒ වගේම ගින්ගංග නිල්වලා ගංග සහ අත්තනගලෝය මහවය වැනි ප්‍රධාන ගංගා ත්‍රෝණි වල ඊයේ ලැබුණු වර්ෂාපතනය නිසා යම් සාමාන්‍ය වැඩිවීමක් ඇතිවුවත් ගං වතුර තත්ත්වයක් දක්වා මේ පවතින තත්ත්වයන් යටතේ වැඩිවීම සිදුවන්නේ නැහැ. කළු ගඟ, කැලණි ගඟ සහ මහවැලි ගඟ ඉහළ ත්‍රෝණි ප්‍රදේශ වලට අද දිනේ ඇතැම් විට වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සියලු දෙනා අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමක් කරනවා.
4: කෙසේ වෙතත් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බවයි කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම සබරගමු පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවී හැකි බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවා.
7: පසුගිය දිනවල දිවයිනේ තිබුණු වැසි තත්ත්වයේ අපි සුළු අඩුවීමක් අපේක්ෂා කරනවා අදත් සහ හෙට දිනේ. ඊයේ පෙරේදා වගේ ගත්තාම විශේෂයෙන් මධ්‍යම පළාතේ, සබරගමු පළාතේ තද වැසි ඇති වුණා. අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි යෝගිකුරුන් සහිත වැසි ඇති වේවි කියලා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත්, ඒ වගේම සබරගමුව පළාතෙත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අද දිනේ අපි අපේක්ෂා කරනවා. උතුරු මැද පළාතෙත් වැසි ස්වල්පයක් හවස දෙකෙන් වගේ පස්සේ නැගෙනහිර පළාතෙත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. සුළු වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ උතුරු මැද, ඒ වගේම බස්නාහිර, සබරගම, මධ්‍යම පළාත්වලත්, වයඹ පළාතෙත්, දකුණු පළාතේ, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අද දිනෙත් අපි අපේක්ෂා කරනවා. සවස් කාලය ගත්තාම විශේෂයෙන් අපි වැසි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාතේ සහ ත්‍රිකුණාමලයේ.
4: දිවින වටවන මුහුදේ කාලගුණ තත්වයේ සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කළා.
7: උත්තලම ඉඳලා කොළඹ, ගාල්ල, මාතර හරහා හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළ ඩොබ් වෙනන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇති වේවි. දිවින වටා මුහුදේ සාමාන්‍යයෙන් සුළඟ සාමාන්‍ය නිරිත දිශාවෙන් වේගය පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් ගාල්ල ඉඳලා මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඩොබ් වෙනන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඊට වඩා වැඩි වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම මෙම මුහුදු රළු හෝ ඉතා රළු වෙන්න පුළුවන්. එබැවින් අපි කියනවා ගාල්ල ඉඳලා මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඩොබ් වෙනන මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදෙන්න එපා. අපි නැවත දැනුම් දෙනතුරු.
4: මේ අතර ලැබෙන 6 වෙනිදා සිට දෙවෙනි ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් යලි අපේක්ෂා කළ හැකි බවයි කාලුරුගුණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.
7: දැන් අද සහ හෙට අපි තරමක් අඩු වුණත් අපිට පේනවා මේ වෙනකොට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළිකුණාටුවක්, ටයිෆූන්යක් වර්ධනය වෙමින් තියෙනවා. ඒකේ බලපෑමත් යම් තාක් දුරට අපට තියෙනවා. ඒ නිසා 6, 7, 8, 9 වගේ දවස්වල අපි නැවත වරක් මධ්‍යම පළාතේ, නුවර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක, ඒ වගේම සබරගමු පළාතට, ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට නැවත වැසි තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ ගැන අපි ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදන නිකුත් කරනවා.
4: කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවේ වැසි තත්ත්වය අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා.
7: ඇත්තටම අපි විභාග කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්ව ඒ සඳහා සූදානම් වෙන වැඩසටහනක් තියෙනවා. ඒකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්න දෙනවා. එතකොට අපිත් ඒ සාකච්ඡා වලට, ඒ වගේම මේ සූදානම් වීම වලට සහභාගී වෙනවා. හෙට දිනේ සඳහා මේ සියලුම පාර්ශවකරුවන් එකතු කරලා සාකච්ඡාවක් තියෙනවා. විභාගයට සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අපහා එක්ව සැලසුම් කරලා ඒ සඳහා සූදානම් වීම පවතිනවා. කොහොම වෙතත් 10 වෙනිදාන් පස්සේ වැස්ස අඩු වේවි. එන විභාගයට අපි හිතන කරදරයක් නොවේවි.
4: නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් දිසා සහ බහිස්ත්‍රාත් අධිකරණවල අද දින කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල කල් තමා තිබෙනවා. ඒ අනුව එම නඩු ලබන එකලසනදා කැඳවීමටයි එම අධිකරණවල මහේස්ත්‍රාත්වරුන් පියවරගෙන ඇත්තේ. පවතින වර්ෂාවත් සමග අධිකරණ කාර්ය මණ්ඩලයට නඩුවලට පෙනී සිටින පොලිස් නිලධාරීන් සහ නඩුවලට පෙනී සිටින අනෙකුත් පාර්ශ්වවලට පැමිණීමට තරම් ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හැමවේ එම අධිකරණවල සේවය කරන නීතිඥයින් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම පීවර ගෙන තිබෙනවා. නොතිසියක් ලද විට කොළඹ මහදිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරිගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහදිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවයි. මේ අවස්ථාවේදී සැකකාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිසේවාදායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුලින් බව පෙන්වා දුන්නා. සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමු වී ඉල්ලීමක් කරමින් සිසේවාදායකයාට ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන හේයින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. යවස්සවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙවැනි විට මහදිකරණයේ හමු වී අධිචෝදනා ගොනු කර තිබෙන බැවින් ඊට අදාළ නියෝග නිකුත් කිරීමට තමන්ට නොහැකි බවයි. ඉන් අනතුරුව නොතීසියක් ලද විට කොළඹ මහදිකරණයේ හමු වී පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරණාගුරට නියම කළා. එයනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා තීන්දුව කළා. 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකාරී නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණී නැමැති වරද සිදු කළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැති ධාවනය සඳහා විශේෂ මන්තීරුවක් හඳුන්වා දීමට පීවර ගන්නා බව ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමන් රත්නායක මහතා පවසනවා. එහි පළමු අදියර කලවංකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. වාර්ෂිකව මෙරට සිදුවන රිය අනතුරු වලින් බහුතරයක් යතුරුපැති අනතුරු බැවින් ඒ අවම කිරීම සඳහා විශේෂ මන්තීරුව හඳුන්වා දෙන බවද අමාත්‍ය බිමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසවා. ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුව තවත් නව ගිණුමක් හඳුන්වා දී තිබෙනවා. PFC මයිනර් ලෙස නම් කර ඇති මෙම ගිණුම හඳුන්වා දී ඇත්තේ විදෙස්ගතව රැකියා කරන මව්පියන්ට ඒ රටවල සිටම ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට පහසුකම් සපයා දෙමින් ලංකා බැංකුවේ 87 සංවත්සරයේ ඒ දිනයට යෙදී තිබුණා. PFC මයිනර් ඉතුරුම් ගිණුම හඳුන්වා දුන්නේද ඒ නිමිති කර ගනිමින්. සංවත්සරික උත්සවය සර්ව ආගමික වතාවත් ඉටු කරමින් පැවැත්වුණා. මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ ලංකා මහා බැංකුවේ මහා කළමනාකාර YA ජයතිලක මහතා පැවසුවේ වසර 87ක් පුරා ලංකා බැංකුවට සාර්ථක ගමනක් පැමිණීමට හැකි වූයේ පාර්ශ්ව ගණනාවක විශ්වාසනීය සහය නිසා බවයි. ඔවුන් සියලු දෙනාට ස්තුතිය පිරිනමන බවද මහා කළමනාකාරවරයා පැවසුවා.
8: අපේ සමස්ත ගනුදෙනුකාර බවතුන්ට අපේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 87ක් තිස්සේ අපි කෙරෙහි තබපු විශ්වාසයට ඒ විශ්වාසය නොවන්නට මේ සාර්ථකත්වය අද අපිත් එක්ක නැහැ. අපි සියලු දෙනා එකතු වෙලා මේ ඉන්ස්ටිටියුෂන් එක, මේක මම හැමදාම කියනා වගේ මේක මහජනතාවගේ ආයතනයක්, මේක රාජ්‍ය ආයතනයක්, මේක අයිති මහජනතාවට. ඉතින් මහජනතාවට අයිති මේ විශිෂ්ට ආයතනය තවත් දශක ගණනාවක් ඉදිරියට සාර්ථක රැගෙන යන්න අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු.
4: දීර්ඝ කාලයක් ලංකා බැංකුව සමග ගනුදෙනු කරන කීර්තිමත් ආයතන සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සමරු තිරණ පිරිනැමීමද මෙහිදී කෙරෙනු විශේෂ ක්‍රියාකාරකමක්. ලංකා බැංකුවේ වසර 36ක සේවා කාලයක් සම්පූර්ණ කළ ප්‍රියන්ත රණසිංහ මහතාට වසරේ රන් තිරණය පිරිනැමුණා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6 තිහට එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් .lk වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
10: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura
11: De Dunumavata.
12: Brought to you by
13: Akunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
14: හද රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
15: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
16: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
17: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
18: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
19: ජනි එක දේ දුනුමාවත.

0: tapi kiwa dan bahaya iban kar ke depan la la la la
1: Dagi pirunu fun nitirunu payatuna chani ek de tunu mavata
2: me sadya roma karuga e
3: වෙලාව 12:19. නැතෆෙම් දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික තමයි අපි මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ. අද සුන්දර අඟහරුවාද දවස. දැන් ඉතින් දවල් 12 පහ වුණාට පස්සේ වෙනදට නම් ගිනි කාස්ටකේට රස්නේ, කොළඹට නම් මේ වෙලාවේ රස්නේ නැත. බොහොම සන්තෝෂෙන් ඒ ගැන කියන්න පුළුවන්. ලංකාවේ ගොඩාක් පැතිවල ඉන්න කට්ටිය WhatsApp message දාන අතරේ කියලා තිනවා ඒගොල්ලන්ට වෙනදට තියෙන රස්නේ මේ දවස්වල අඩු වෙලා තිනවා කියලා. මේ වැහිබර කාලගුණයත් එක්ක අර වහින්නේ නැති පැතිවලින් පවා හැම messages තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි සන්තෝසයි ඉතින් ඕගොල්ලන්ට හැම සහනයක් දැනෙනකොට. අරේ මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මං අපිට WhatsApp messages දාලා තියෙන මගේ යාළුව කට්ටිය එකතු කරගන්න තමයි යන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මේ 10යි විනාඩි 19ට තාම මට දාපු messages තමයි මම කියවන්නේ. සුබ දහවලක් වේවා ජනිත්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රයිගම සරච්චන්ද්‍ර ඩයස්ස යගලේ කඩේ ඉඳන් අපිට message එක දාලා තියෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කුරුණෑගල සිට අපේ නිකි නංගි අදත් message එක දාලා තිනවා. අම්මා ඩිලානි, තාත්තා ප්‍රියන්ත, නංගි සෙතු ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. එයා සින්දුවක් දී අහලා තියෙනවා දෙන්න බලුවන්ද කියලා. මම ඒක අද දෙන්න බෑ, ඉතින් හෙට දෙන්නම් අනිවාර්යෙන්. හරිද? හොරණ සත්හෙල ගාමන්ටගේ සෙට් එක සුබුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. අශෝකමිස්, ගුණයක්කා, පොඩියක්කා, නිරෝෂා, නදීකා, රමණී, යසාංගනී, ඊට පස්සේ ඩයනා, කාංචනා, සේපාලිකා, චමිලා, දේවි, සුජීවා, මුදිතා, ඉන්දිකා, සමහරට මුදිත ඉන්දික කියන්නේ කොල්ල දෙන්නේ දන්නෙත් නෑ. ශ්‍රියානි නැන්දගේ උපන්දිනේලුවද, ශ්‍රියානි නැන්දේ සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. ගාමන්ටගේ යාළුවෝ ටික වගේම ඊට පස්සේ යන්න හදන්නේ පිළියන්දට කහපොළ තියෙන චේලිත ෆැෂන් එකට. පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එක. එතන ඉන්නෝනේ අපේ චතු නංගිගේ කාන්තා බල ඇණිය. කාලයකට පස්සේද මන් දමාව මතක් වෙලා තියෙන්නේ නංගිට. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනීතා, නිලූකා සෙට් එකම එකතු කරගන්නවා. මේ වෙලාවේ ඔෆිස් එකේ ඉන්න ගමන් මාව අහගෙන ඉන්නවා කියලා අපේ රමේෂ් මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම් රමේෂ් මේ අපි අහන්න යන සින්දුවට. අහංගම පාංචාලී ඉඳන් ඉරේෂා, සමන්ති, නිලන්ති, ඒ වගේම තමයි බොස් සාමානන්දයි ඇතුළු සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා කට්ටියම එකතු කරගන්න කියලා. ඊට පස්සේ රිකිල්ල ගස්කඩයි, ඊට පස්සේ රිකිල්ල ගස්කඩ වගේම මයිලපෙටියේ තියෙන සැලොන් දිනේෂ් ප්‍රී එකේ ඉන්න අපේ සෙට් එක අදත් මැසේජ් එක දාලා තිනවා. සඳීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා එකතු කරගන්නවා. ගොඩක් ආදරේ. එතන කොණ්ඩේ කපන්නේ ගෑල් ළමයින්ගේ විතරයිනේ. හැමදාම ඒගොල්ලන්ගේ නම් ටික කියන හන්ද කොල්ලෙක් වුණාට මගෙත් කොණ්ඩේ පොඩ්ඩක් කවල දෙයි දන්නේ නැහැ. ෆ්‍රී නේද? ඕන්නෑ ඕන්නෑ මට තේරෙනවා. ටයිටැනික් සැලුන් එකේ හැම කොල්ලොන්ව ගන්නවා එතෙන්ට කොණ්ඩේ කපන්න. ඊට පස්සේ අන්න හදන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කියන අපේ බුලත් සිංහල ඉන්න ශාමලීව එකතු කරගන්න. හස්බන් සරත්, දුවල දෙන්න ඉන්නවා දිනලි සහ භාග්‍ය, මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අනුරාධපුරයේ තියෙන පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් එකේ ටීම් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ජයම වේවා ජනී මල්ලි, වැස්ස නැති වුණත් අපිට රස්නේ ටිකක් අඩු වෙලා තියෙනවා ඇඹිලි පිටියට. එහෙම තමයි කියන්නේ ඇඹිලි පිටියේ ගල්වංගුයි ඉන්දික ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ඉන්දික අයියා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන් දිනංගි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ හැලියගොඩ බෙලිග සන්ධියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මකුළුවදෝ රංජිත් දිසානායක අයියා තරඟට එකතු වෙන්න මමත් කැමතියි කියලා මොනරාගල ඉඳන් සමන් මලි මැසේජ් එකක් දාලා තියෙනවා. සමන් මලි අද ඉතින් වෙලාව මදි වුණා, අපි හෙට අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම් කොහොම හරි. හරිද? මංගල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයියත් අපිට සුපුරුදු විදියට මද මැසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනියෝ, අපිවත් එකතු කරගන්න කියලා. අපි වර හැමදාම අහගෙන ඉන්න වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් වදුවේ ND අපරල් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. අතරේ වාට මතක් කරන්න ඕනි, දැන් මේ දවස්වල වැස්සේ තෙමිලා, ඊට පස්සේ මීදුම තියෙනවා, අර හිරිකඩ වැටෙනවා, ඔවට තෙමිලා උණ හෙම්බිරිස්සාව හදාගන්නව හැම නෙවෙයි. හැබැයි ඉතින් හැදුනොත් කරන්න දෙයක් නැහැ කියලා කල්පනා කර කර ඉන්නවා. මන් දන්නවා මේ දවස්වල කොහොමත් ඔයාගේ ළඟ තියාගෙන ඉන්න ප්‍රොඩක්ට් එකක් තමයි ලින්ක් නැචරල් වෙතින් එන පස්පංගුව කියලා කියන්නේ. දන්නවනේ ඉතින් අවුරුදු 42ක ඉතිහාසයක් තියෙන කම්පැනි එකක් තමයි ලින්ක් නැචරල් කියලා කියන්නේ. පස්පංගුවත් අපි අවුරුදු 19ක විතර ඉඳන් දන්නවනේ ලින්ක් නැචරල් ආයතනයෙන් අපිට අරගෙන එනවා කියලා. ඒ පැකින් එකත් එක කිසිම විදිහකින් ඇතුලේ තියෙන දේවල් වලට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විනාඩි 10කින් 15කින් ලින්ක් නැචරල් පස්පංගුවක් ඔයාලට හදා ගන්න පුළුවන්. මොකද මේක කුඩු එකක් විදිහට නෙන්නේ. අර කෑලි කෑලි ලොකුවට තම්බන්න ගියොතින් තමයි වෙලාවක් යන්නේ. අසනීප වුණාට පස්සේ සෙම වෙන්න පුළුවන්, හිඹිරිසාව වෙන්න පුළුවන්, කැස්ස වෙන්න පුළුවන්, උණ වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකින් නැගිටිනා නම් ඉතින් ලින්ක් නැචරල් පස්පංගුවම විතරයි කියලා මතක තියාගන්න ඕනි. අද ගෙදර යන ගමන් නිකමඩ කඩෙන් අරගෙන බෑග් එකට දාලා තියාගන්නකෝ. කොයි වෙලේ ඕනි වෙයිද කියලා කවුද දන්නේ?

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: Velauden Dolahai Vinadi Hatalis Dekai.
2: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
7: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
8: මේ වයිෆ්
9: මොකද හස්බන්ඩ්?
8: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
9: අයියේ
8: රිස්ක් එක වැඩිනේ.
9: ඒ කිව්වේ?
8: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
9: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 12:43. මොකද කරන්නේ දැන් දවල්ට කෑම හැම උයලා ඉවරද? සමහර විට ගෙදර ඉන්න වයිෆ් නම් ඔයා හස්බන්ඩ්ලා දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ තව මොනවාද වැඩට ගිහිල්ලා එහෙමනම් මේ වෙලාවේ ගොඩාක් දුරට ඉතින් උදේට දවල්ටත් එක්ක කෑම උයලා තියෙන්නේ. හැබැයි රැට උයලා නැහැ කියලා මන් දන්නවා. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන ඔයාලට මතක් කරන්න හදන්න. ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයා කෑම කඩයක් කරන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් ඔයාගේ කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එකතු කරගන්න. අර අපි හැමෝම කැමතින ඉන්දියාවේ තියෙන මසාලා රහට ඉන්දියාවේ ගියාට පස්සේ හොය හොය කන්නේ. හැබැයි ඉතින් දැන් ඉන්දියාවේ යන්නේ නැතුව මසාලා රහට ගෙදර ඉඳන් හෝටල් එකෙන් කන ගමන් කන්න අවස්ථාව ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ඔයාට හම්බ වෙනවා. මේක එකතු කරන්න ඕනි හැබැයි පාට බලලා. එළවලු ජාතිවලට තියෙන්නේ ග්‍රීන් කරි මසාලා, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා, මස් ජාතිවලට බ්ලැක් කරි මසාලා. පොඩි රහසක් ඔයාට ටිප් එකක් විදිහට කියනවා නම් මෂ්රූම් වලට ඊට පස්සේ පොලොස් වලට වගේ දාලා බලන්න බ්ලැක් කරි මසාලා. රස හිතා ගන්න බැරි වෙනවා. ටග්ගාල එකතු කරගන්නද WhatsApp එකේ ඉන්න කට්ටිය සෑහෙන දෙනෙක් ඉන්නවා. අපේ දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනී මං එකතු කරගන්න ඕනි. හයි ජනිත්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊරියාවතේ තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. රංජිත්, නිසන්සලා, රන්දි, තවින්සා, යසිස්මා සෙට් එකම එකතු කරගන්න ඕනි. හයි ජනි බොස්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තිනවා. ජනි මල්ලි, අද නම් දැන් තමයි රේඩියෝ එක අහන්න පටන් ගත්තේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ කඩවත ලක්මාලි, කුමාරි මිස්, දුල්මි, ඒ වගේම තමයි අර අලුත් මනමාලයා, අර මේ මොනවද බ්‍රයිට් ටු බී නෙවෙයි අර දුන්නේ පාටි එක, මට මතක නැහැ දීපු පාටි නම. දිනිඳු එයාවත් එකතු කරගන්න කියලා කියනවා. හයි ජනි, අදත් මම ඔයාව හගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා පන්නල කොටුවැල්ලේ ප්‍රසංගියක්ක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔගොල්ලන්ගේ දන්සල් ටික ගැන මට ආරංචි වුණා. ඔගොල්ලන්ගේ ගමේ ඉන්න කෙනෙක් අපේ ඔෆිස් එකේ ඉන්නවා. ටවුන් යන්නයි සූදානම කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්නකෝ. කොටදෙනියාවේ ඉඳන් ඉන්දික මෝටර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාන්නේ. සෙව්වන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම එකතු කරගන්නම් කට්ටියම. ඊට පස්සේ කෑගල්ලේ රාම් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අද ඒගොල්ලෝ රිදීගම ගිහිල්ලා ඉන්නේ කට්ටියම එකතු කරගන්න කියලා කියන්නම්. ගන්තුන කෞශල්‍යා, පරක් වෙලාද මැසේජ් එක දාන්න. කෞශල්‍යා, ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට. කුවේට් වල ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා අපේ මදුවන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මදුවන්ති ඔයාව මේ සින්දුවට. කුවේට් වලට වෙලාව දැන් හරියටම කිව්වොත් 10:16 නේද? කනේ මං දන්නවා. කළුතර ඉඳන් අපිව අහගෙන ඉන්නවා ජයරාණි, මලීෂා, නෙත්මි, නෙතුකේ කියන කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කොරියාව ඉඳන් අපිව අහගෙන ඉන්න නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ මේනක සඳරුවන් මල්ලි මොනරාගල ඉඳන් අපිව අහගෙන ඉන්නවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කොහොමද ළමයෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එම කියන්නේ කෑගල්ලේ ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ ඉන්න උදේශිකා නිරූපමාලා. ඊළඟට යන්න හදන්නේ අපේ ලක්ෂ්මන් අයියා හොයාගෙන, අනුර ලක්ෂ්මන් අයියා හොයාගෙන ඉතාලියේ මෙසීනා වලට. පුතා දිලීක, ඊට පස්සේ වයිෆ් ෆ්ලොරිඩා එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිරත් ලස්සන සින්දුවක් දෙන්න සංකයි උදිත් නාරායනුයි කියන විදුලියසේ අලි ඇවිදින් සින්දුව දෙන්න පුළුවන්ද කියලා තමයි අපේ චන්දි කළුතරින්ද මැසේජ් එකක් දාලා අහලා තියෙන. අද බෑ, ඉතින් වෙලා මදි. මං හෙට දෙන්නම්, අද බලන්න ට්‍රයි එකක් දෙන්න. අනේ අපේ නමත් කියන්නකෝ, එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද දන්නවද? අපේ සඳුනි කිරිබත්ගොඩ ඉඳන්. ඒගොල්ලන්ගේ තාත්තගේ නම කියවුන් නැහැල්ලු මගේ අතින්. තාත්තගේ නම නිමල්. මං එකතු කරගන්න. බණ්ඩාරවිල ඉන්න සාගරී ඉන්නවා. ඊට පස්සේ අපිව පේන්නේ නැද්ද අයියේ? එහෙම කියලා මැසේජ් එකක් දාලා අහලා තියෙන්නේ. රත්නපුරේ ඉඳන් අපිව අහගෙන ඉන්න කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? නම හොයාගන්න බෑ. කාවින්ද? වැස්ස ඕනි නම් කියන්න, එවන්නම් කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. කාවින්ද, මං ඔයාව එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් අපේ ගම්පලාතකෙනෙක් ඉන්නේ. කොහොමද තින් මැසේජ් එක දැක්කේ නැහැ කියලා කියන්නේ? මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය මල්ලි එකතු කරගන්නවා. කෑගල් ඉන්න සාවින්ද්‍යා, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අම්මා කුමාරී, අයියා සමිත, අපච්චිවත් එකතු කරගන්න කියලා කියනවා. මාත් ඉන්නෝ කියලා අපේ සයිප්‍රස් වල ඉන්න සුජීවක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්න. ටක් ගාලා කෝල් කරපු කට්ටිය කීප දෙනෙක් ඉන්නවා, එකතු කරගන්න ඕනි. කීර්ති රාජපක්ෂ අයියා අපිට මැසේජ් එකක්, කෝල් එකක් ගත්ත පිටබැද්දර ඉඳන්. හන්න සඳමාලි, ඊට පස්සේ තිසරි, තිමාෂා, කොරියාව ඉන්න නලීන් එකතු කරගන්න කියලා කිව්වා. උණන්විටිය පාලමගාව සුදු බේබි ටැක්සි අපේ අනුරයිය කෝල් එකක් ගුණා. හයර් තියෙනවලු මේ දවස්වල. වහිනකොට ත්‍රිවිල් පාක් වල ඉන්න අපේ යාළුවන්ට හයර් වැඩිනේ. ඒක හන්ද බිසි. මාධව එකතු කරගන්න කිව්වා. කාන්ති, සංජය, කසුන්තා, තුරුමි, ගණේවත ටයර් කඩේ කට්ටිය, උබුලත්තිර කඩේ කොසුමක්කා, ඊට පස්සේ මයුර සැලුන් එකේ සෙට් එක, මගහෙන ස්ටෝස් එකේ සෙට් එක, කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ අපි අහන්න යන චිත්‍රපට ගීතයට. මේකේ ෆිල්ම් එක ඇවිල්ලා ආශා දෑසින් ෆිල්ම් එක. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා තමයි සින්දුව කියන්නේ. සින්දුව ලියලා තින්නේ ධර්මසිරි ගමගේ මහත්මයා. සරත් දසනායක මහත්තයා තමයි මේකට මියුසික් කරලා තියෙන්නේ. චිත්‍රපටි ගැන කියනකොට, හැමදාම අපි සින්දු ගැන කියනකොට චිත්‍රපටිය ඒ සින්දුව ඔක්කොම ලින්ක් කරලා කියනවනේ.

ජනීගොල්ල යන්න තමයි හද ගින්දර කෙල්ල ඇවිල්ල ඉන්නේ අද නම් කිසිම අපදාවක් නැහැ පරිස්සමට ඇවිල්ල ඉන්න යන කලින් මතක් කරන්න ඕනේ ඉතින් හෙටත් උදේ 10ට සුපුරුදු විදිහටම net fm දේදුණු මාවතින් ටෑගිත් පිරිලා ෆණුත් ඉතිරිලා අපි හම්බවෙමු හෙට උදේ 10ට පරිස්සමෙන් ඉන්න ඕනේ ගංගවල් වල වතුර මට්ටම් අඩු වෙනවා කියලා කිව්වට ඉතින් ඔවා බලන්න ගිහිල්ලා වීඩියෝ කරගන්න ගිහිල්ලා නිකන් නැති ලෙඩ දාගන්න ලෑස්ති වෙන්න එපා හෙට උදේ 10ට හම්බවෙමු පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න මම ජනී

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapuram Rasaganayana. Aule Sama Rasa Karakana. Mother Freela Noodles. Taste ke trustika.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
10: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
11: හරියට
12: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
13: විජය
14: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
15: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
16: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද. මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
17: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන්නේ? සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
18: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන්න එකත් මාත් හරියන්න කියල හරි තැනටම යන්නඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 හත්සිය 515 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. තමිල්නාඩු හිටපු නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය සහ වත්මන් විපක්ෂ නායක වන උදයානිදි ස්ටාලින් අතරංගුවටගෙන් තිබෙනවා. ඒ මෑත කාලීන දේශපාලන රැලියක් අතරතුර වත්මන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී ජෝර්ජ් විජේ ඉලක්ක කරගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට වන චෝදනාවකට අදාළවයි. සිද්ධිය සම්බන්ධයෙන් FIR ගොනු කිරීමෙන් අනතුරුව චෙන්නයිහි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. එමෙන්ම අදාළ රැලියේදීම උදයානිදි ස්ටාලින්ගේ ආදරකරුවන් විසින් රංගන ශිල්පිනී ක්‍රිෂා ක්‍රිෂ්ණන් හටද අපහාසාත්මක වන ආකාරයේ සටන් පාඨ මතු කර තිබෙනවා. අනතුරුව මෙම මතභේදය උත්සන්න වූ අතර තමිල්නාඩු පාලක තමිලගි වෙට්‍රි කාසගම් පක්ෂයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සහ ජාතික කාන්තා කොමිසමට පැමිණිලි ගොනු කර තිබෙනවා. ඒ අනුවයි තමිල්නාඩු විපක්ෂ නායක උදයානිදි ස්ටාලින් අතරංගුවටගෙන තේ. DMK පක්ෂ නායකයාද වන ඔහු තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය MK ස්ටාලින්ගේ පුත්‍රයාද වනපා. මීළඟ නෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස්.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust. FM Anupaha. FM Anuhadarai Dashma Atta. Net FM.
5: Kinder Handava.
6: Brought to you by.
7: Sumudu Matupitane Sa Adang Innat Pahasui. Leak Vennit Na.
8: FEMS Ayaka. Oyata Oyava Magarin Na.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
11: FM 95 94.8

ගින්දර හැන්දෑව දවල් එකයි වෙනා දිනවයයි වෙලාව. මේ දවස්වල නම් ඉතින් හැන්දෑව එච්චරටම ගින්දර නැහැ. ඒ කියන්නේ මේ පැත්ත ගින්දර හැන්දෑව නෙමෙයි, මේ පොඩ්ඩක් පොඩ්ඩක් වහින හින්දා එච්චර රස්නයක් දැනෙන්නේ නැහැ. පොඩක් ඔයාව කම්මැලි කරන්න බලනවා නේද? හැබැයි මම පොඩ්ඩක් හතවට කම්මැලි වෙන්න දෙන්නේ නැහැ. මේ පැත්තේ ඔයාට ගිනි ගින්දර වගේ වැඩ කරගෙන යන්න පුළුවන් සින්දු ටිකක් තියෙනවා. එහෙනම් ඉතින් වෙනද වගේම අද හවස 4ට කලින් මේ පැතර එන්න. මං WhatsApp chat එකේ ඉන්නවා. අපේ සුපුරුදු WhatsApp number එක 0765 95 95. hotline number එකත් ඉතින් ඔය කියනවා වගේම හොට් තමයි. 0112 55 63 63. කාල එකක් දෙන්න හවස 4ට කලින් ආදරය කරන කට්ටිය සින්දුවකට එකතු කරගන්න. බර්ත්ඩේ විශස් තියනවා නම්, ඇනිවර්සරි විශස් තියනවා නම් මේ ඔක්කොම දේවල් ටික අරගෙන මේ පැත්තට එන්න පුළුවන්. කොයි එතෙමුනේ හැම නෑ නේද කට්ටිය? පරිස්සමට අදත් වැඩට ආවනේ. කොයි හොර ගෙඩියද? අද නිවාඩු දාලා තියෙන්නේ ඊයේ තෙමුණා සනීපුණා කියලා. කවුරුත් නැහැ. එහෙම ඉන්නවනම් කියන්න බලන්න. එතකොට මට මතක් කරන්න ඕනි වැසි තත්ත්වේ නම් පොඩ්ඩ පොඩ්ඩ චුට්ට චුට්ට අඩුවක් තියනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා වහින්නේ නැතුව තියෙන්නෙත් නැහැ. ඒ නිසා හැම වෙලාවකම කල්පනාකාරී වෙන්න ඕන. හරිද? අර කුඩේ බෑග් එකේ තියෙන්න ඕනි. වෙනදට වඩා මන්නම් කියන්නේ මේ දවස්වල ඉතින් හිටවපු ගමන්නේ වැස්ස කඩම් පාත් වෙන්නේ. ඒ හින්දා වෙනදට වඩා ටිකක් ගෙදරින් යනකොට කලින් යන්න. අර ඊයේ කිව්වත් වගේ ගෑනු ළමයින්ට වැඩ පෙන්නන්න. ඔය බයික් එකේ කාර් එකේ යනකොට වේගෙ වැඩි කරන්න. ඒ දේවල් තියාගන්න බෑ කොල්ලෝ. අපි පස්සේ වැඩ පෙන්නමු. එහෙම වැඩ පෙන්නලා ගෑනු ළමයෙක් දෙන්න එකල්ලගමු. ඒකම් පොඩ පරිස්සමට ඉන්නකෝ වැඩ පෙන්නන්නත්. ඉතින් පරිසං වෙන්න එපා. හරි, එහෙනම් ඉතින් අද තවඩ පුළුවන් අපේ ඉනේ තෙෆේම් Facebook fan page එක පැත්තට යන්න. wall post එක දාලා තියෙනවා. අර wall post එකට comment කරන්න පුළුවන්. අද වගේ අහලා තියෙන්නේ අපි වගේ phone එක වෙනුවට girlfriend එහෙම නැත්නම් boyfriend එහෙම කියලා කියමු. කොහොමත් ඉතින් girlfriend boyfriend වගේනේ නේද අතේ තියෙන phone එක. එහෙම ගෑනු ළමයින්ට පුළුවන් ෆෝන් එකට බොයිෆ්‍රෙන්ඩ් කියලා කියන්න, පිරිමි ළමයින්ට පුළුවන් ෆෝන් එකට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කියන්න. එහෙම කියලා ඔයාගේ ෆෝන් එක ගැන පොඩි වචනයක් කොටාගෙන යමුද? හරි, අපි බලමු කවුදද හරිම එක කියන්න කියලා. මං ඉන්නවා හවස 4 වෙනකම් මේ පැත්තේ. මං ඔයාගේ ජනෝ.

0: දවල් එකයි විනාඩි 18යි. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
3: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි. සිසුල්කා රත්නපුර සියත්‍රා ඇලියගොඩ සමාධි අවිස්සාවේල්ල ලංකාවේ ප්‍රථමයා බිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0711 861 6468.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
5: අනේ මන්ද
4: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකම් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
6: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
7: NetFM 4 වටේ.
8: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

ఎన్నమ్మా గెనియన్నమ్మా కిలా తమై పటంగన్న కూడా కట్టి థింగ్ పటంగన్నే నా హెబై ఇట పాసే దాన్ని మనదు ఆగ్యా దాక్ నతి వేనో నేదా అపిటి థింగ్ కియన్న వెన్నే ఇనట అత తియాగిన యావా ఆయ్ గియా ఆమం బరుదు కియన్నే లమై ఆన్న దేనలా సరి సిందు సెట్ కా గ్లాసి కరగిన తియన్నే ඒකට එකතු කරගන්න කටියක් ඉන්නවා බලමු කවුද ඉන්නේ කියලා. ආ කට්ටිය ගැන මතක් කරන්න කලින් මෙන්න මේ ගැන මම ඔයාලට කියලා ඉන්නම්කෝ. ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේම කොච්චර පහසු කාලයක්ද. ඒ කාලෙට යාලා ආසාවෙන් කරන වැඩ පවා දන්නේවත් නැති විදිහට හිතන්නේවත් නැති විදිහට මග අරගන්න බලනවා. ඔයා හිතනවා ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නා ගෙදර කටියත් එක වෙන්න පුළුවන් යාළුවොත් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද ස්කූල් එකේ මොකක් හරි එක්සෑම් එකක් යුනිවර්සිටි යන්න තියෙනවා ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඔය මොන දේ වුණත් ඔයාට ගානටම සෙට් වෙලා තියෙන්නේ පීරියඩ්ස් දවස්වලටමයි. එතකොට ඉතින් පොඩි බයක් හිතට එනවා. ඉඳගෙන ඉන්න අපහසු ලීක් වෙයි කියලා බයයි. ගෙවන මිනිට උසස්තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි ඔයා පාවිච්චි කරන්නේ ඔන්නෝයි කියන දේවල් නිසාම. ඔයා කොච්චර නම් අපහසුතාවයට පත් වෙනවද ඔයාගේ හොඳම දේවල් අතහැර ගන්නවද? එහෙනම් මං වාඩි කියනවා එහෙම වෙන්න දෙයක් නෑ ඔයාට. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට දැන් මාකට් එකේ ඔයාගේ අතට පත් වෙනවා. SLS IS සාධික සහිතව ෆේම්ස් අය ඔයාත් අරගෙන පාවිච්චි කරන්න. ගෑනු ළමයෙක් වුණහම තමන්ගේ ළඟින්ම තියාගන්න ඕනි අනිද්දේ තමයි ෆේම්ස් අය කියලා කියන්නේ. දැන් ඔයාට මේක දිවෙන්න පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ආයුර්වේදයේ කියන නම හොන ගමන් ඕනම කෙනෙක්ට මුලින්ම මතකෙ දෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේකට හේතුව තමයි 100% හරිම ප්‍රතිඵලවාට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ මගින් ලබා ගන්න පුළුවන් වෙන එක. මේ නිෂ්පාදන අතර ඔයාට ෂුගර් තියෙනවා නම් හරියනම දේ තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක. තමතු අරගෙන පාවිච්චි කරේ නැත්නම් මං කියන්නේ 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. මේ දවස්වල වැස්සත් එක්ක කැස්ස ටිකක් වැඩි වෙයි. ප්‍රතික්ෂාව, උණ, ඇඟපත වේදනාව නිතරම අහන්න තියෙන දේවල්. ඒකට තමයි සෙවනගල මදුකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න කියන්නේ. හරියට කෑමක් බීමක් කන්න විදිහක් බොන්න විදිහක් නැහැ පැටිලිව. මේකට බය වෙලා හිටපු ඔයාට මං කියනවා දැන් බය වෙන්න ඕනි නෑ. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක තියෙන්නේ පැටිලිවර් වලට මෙච්චර කාලයක් බය වෙලා හිටපු ඔයා වෙනුවෙන්මයි. කැමප්‍රයයි බඩ පිපෙනෝ බඩ කැක්කුම බඩ අජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල සමෝදකම් අරගෙන පාවිච්චි කරන්න වඩ හරිම විසඳුම ලැබෙනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පනම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වැදකම අපේ උරුමය 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම කෝල් එකක් දෙන්න. 0447 31 33 540 නම්බර් එකයිත් කියන ලියා ගන්න. 0447 31 33 540. අපි අමුද WhatsApp messages පැත්තට. කවුද අද මුලින්ම මට message කළා තියෙන කියලා බලමු. අපි වත් එකතු කරගන්න අද බුද්ධිකාකගේ උපන්දිනේ. අපි බැදිකන්තට සනසු බැංකුවෙන් බුද්ධිකාකා happy birthday, happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ජය වේවා බුද්ධිකාකා. මේ ටීම් එක වෙනුවෙන් ගොඩාක් ආදරේ මං ඔයාට happy birthday කියලා wish කරන ගමන් මේ හැන සින්දු සෙට් එකට මේකතු කරගන්න. හයි හයි අපේ ගින්දර ජානු මැනික මංගලි ෆැෂන් එකට ලොකු උම්මයි කකෝනි දෙන්නම් දෙන්නම් එකතු කරගන්න කියලා තියෙනවා. නිවතිරිය දෙවිද ෆැෂන් ගාමන්ට් එකේ කෙල්ල කොල්ල ටිකයි. ඊට පස්සේ බොකුදුර 10 කනුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රියන්ති ඊට පස්සේ සංජීව මහේෂි ලක්පුතු මදුවන්ත මේ කටියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ආදරේ දෙකක් උම්මා මා දෙන්න ඕනි නේද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 6 විනාඩි 42යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
7: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න. 0111 437 1250.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
10: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

එකයි විනාඩි 43යි වෙලාව. මොනවද මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මේ සින්දුවට අහන්න දෙන්න කලින්. බෙල්ලකොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් ආතරයිටිස් වෙන්න පුළුවන්. මාංශපේශි වේදනා නහර ගැට ගැසීම්. මේ හැම දේම හරිම කෙටි කාලෙකින් විශ්වාසයෙන් යුතුව 100% සුව කරගන්න නම් දැන් ලංකාවේ තියෙන විශ්වාසවන්තම තැන තමයි අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ කොට්ටාව බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. උපතේ දීම දරුවන්ට විවිධ හේතු නිසා ආබාධ වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉපදලා ටික කාලයක් ගියාට පස්සේ අම්මියම් ආබාධ වලට ලක් වෙනවා. ඔයාටත් එහෙම දරුවෙක් ඉන්නව නම් මං කියන්නේ පරක්කු වෙන්න එපා. පරක්කු වෙන්නේ නැතුව ඔයාගේ දරුවව එක්කගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ශාඛාව තියෙනවා. හොරණ ළමුන් සඳහාම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ආරම්භ කරලා තියෙන්නේ. හොරණ ඉතින් ඔයාට එතෙන්ට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙ මැදක් මත රෝදු පුටුවක් මතට වෙලා ඉන්න වෙයි කියලා හිතපු ඔයාට කියන්න මොනි, ඔයා දැනගන්න මොනි දේ තමයි ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් මත රෝදු පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම ඒ වෙනුවෙන් වෙන් වෙච්ච ශාඛා දෙකක් තියෙනවා. මේ ශාඛා දෙකට යන්න පුළුවන්කම තියෙන ඔයත් මේ විදිහ කෙනෙක් නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න විදිහක් නැහැ, ඉන්නේ ගොඩක් දුර බැහැර. එනවා නම් ඇවිල්ලා නතර වෙලා ප්‍රතිකාර ගන්න ඕනේ. කියන්නේ නේවාසික ප්‍රතිකාර. එහෙම නැත්නම් ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරටම මට ගෙන්න ගන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න දෙකටම උත්තරේ තමයි පුළුවන්. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ප්‍රතිකාර සඳහා භාවිතා කරන සියලුම පාරම්පරික තෙල් වර්ග ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ මගින් ලබා ගන්න තවත් chance එක තියෙනවා. මේ සෑම තෙල් වර්ගයක්ම සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක උසස්ම ප්‍රමිතියෙන් යුතුව තමයි නිෂ්පාදනය කරන්නේ. නිසා කිසිම වෙලාවක ඔයාට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිත් ප්‍රශ්නේ ඔයා ඇහුවනේ රෝහලේ නේවාසික පහසුකම් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන්. ඒකටත් උත්තරේ ඔව්. මොකද මේ වෙනකොට රෝගීන් 100% විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට රෝහල සකස් කරලා තියෙන. ඉතින් ඔයාට ඇවිල්ලා ඒ විදිහට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවට අද නොමිලේ ආහාර පාන සහ නවාතැන් පහසුකම් ලබා දෙන්නත් ආයතනයේ මගින් සියලුම කටයුතු සූදානම් කරලා තියෙන. මං ඔයාට නම්බර් 3ක් දෙන්නම්. මෙන්න මේ නම්බර් 3 ලියා ගන්න. ලියාගෙන කෝල් එකක් දීලා දිනේ වෙලාව වෙන් කරගෙන අනිවාර්යයෙන්ම යන්න. 0427 26 76 46 නම්බරයකට කෝල් කරන්න. එහෙම නැත්නම් 0775 11 19 18 0775 11 19 18 0771 56 0956 0756 0956 කියන නම්බරයකට වට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට මේ ගැනත් කියන්න ඕනි. ඔයත් මේ මං කිව්ව විදිහට මොනියම් හරි රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් නම් එකම එක පාරකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හපුනෘත්වපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න 100% හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. net news අංක එකට මේ ගැන දැන් ඔයා දන්නවා. මං ඒ වෙනකොට ඔයාට ආයවතාවක් මේ ගැන මතක් කරන්න ඕනි. වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය net news නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා දවස පුරාවටම උදෑසන 6:45ට දහවල් 12ට ඒ වගේම හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන තුනකට වඩා සවස් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හැම පැයකම පැයෙන් පැයට රට පුරා ලෝකේ පුරා සිදුවෙන හැම දෙම සනින් සනින් අපි ඔබ දැනුවත් කරනවා net news වලින්. ඒ විතරක් නෙමෙයි, net news YouTube channel එක තියෙනවා, net news අපේ Facebook page එක තියෙනවා www.netnews.lk. අපේ වෙබ්සයිට් එක තියෙනවා. මේ විදිහට net news digital අවකාශය හරහා ඔයාට සම්බන්ධ වෙන්න දැන් chance එක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහටම තවත් අලුත් chance එකක් ඔයාලට තියෙනවා. ඔයාගේ ප්‍රදේශයේ යම් කිසි ප්‍රවෘත්තියක් දැනගත්ත ගමන්ම
Planet News අපිට කියන්න ඔයාට අවස්ථාව දීලා තියෙනවා. මෙන්න මේ නම්බර් එක ලියාගන්න WhatsApp නම්බර් එක 0774 93312. නම්බර් එකට ටග් ගාලා ඔන්න අපිට දැනුම් දෙන්න ඔයාට chance එක තියෙනවා. හරි, අපි අමුද ටග් ගාලා WhatsApp messages පැත්තට. කවුද? උම්මයිලලා තියෙන්නේ බලන්න. හයි මගේ වස්තුවේ. Good afternoon. අදත් වැස්සාව ඔයාව අහන්න. උම්මා එකකුත් ඉල්ලගන්නේ පැයිතින් නැත්තම් නිින්ද යන්නේ නෑනේ. දෙනවද සිඳුවක්? සිඳු දෙනං උම්මා දෙනං. කළුතරින් දෙවලි ශශී බාති එක රමණි සුමේදාක්කම සර්ජ් කළා තියෙන්නේ. කැනඩාවෙන් ෂන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සෝෆියා. අනේ මැනික අද වැයර්ලස් එක නැහැ. ඇවිලිපිටිය තිලකය මැසේජ් කළා දින නෑ කියන්න හරි වාමට මැසේජ් කරානේ ආදරේ. හරිද? හයි සූකිරි බෝල්, ඉතින් කොහමද උම්මා මැනික? ආදරේ යහස දරම් කො උම්මා. උම්මා දුන්නට වැඩක් නෑනේ, අද මාව අහගෙන නෙමෙයි ඉන්නේ. හෙට දෙන්නම් හරි, ඉක්මනට ඕක හදාගන්න. හයි ජනමණික, ඔයාවත් එකතු කරගෙන මගේ ෆැමිලිගේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙනවද? වීඩියෝ ගනිමද ශිකා මැසේජ් කළා තියෙන අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. හයි හයි ජනසුදු කෙල්ලේ, කොහමද ආච ලස්සන සින්දුවකට එකතු කරගන්න? කුමාරි මිස් දුල්මි හලුත් මනමාලයා ගයන් දිනිදු එක ඔෆිස් එකේ හැමෝමත්. ලක්මලියක්ක කඩවතින් මැසේජ් කළා තියෙන්නේ, ආ මනමාලයකුත් ඇවිල්ලානේ.

0: දවල් එකයි විනාඩි 57යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313336.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 313 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
7: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
0: සුබ දහවලක්. දවල් දෙකයි දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නිවුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 1,598ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. මේ වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ ප්‍රතිශතයක් ලෙස 21.24%. කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන තැනට පත්ව තිබෙනවා. අද වන විට ඩෙංගු මරණ 62ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news 5:03ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news hotel ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust. FM 95 FM 94.8 net FM
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆෙම්ස් අයෙක් ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මధుමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vigiano.
1: දහවලක් දවල් දෙකයි විනාඩි හතරයි වෙලාව. ඔයාගේ මගේ දෙවනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදි කල් කරන්න මැසේජ් කරන්න වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න ඔයෝකෝම දෙවල් දික කරන අතරේ මගෙන් ලස්සන සින්දු මේ පැත්තෙන් ආඩ තියෙනවා. එහෙම සින්දු ඉල්ලල උම ඉල්ලල මැසේජ් සෙව්පු කටියක් ඉන්නවා, කාල් කරපු කටියකුත් ඉන්නවා. බිදහත්සේ කුල හයනුපහ වට්සප් නම්බර් එක චැටකේ මම ඉන්න ආඩ පුලං චැටක දෙන්න. සංගීත් පුතා ලියන රචයා එතනින් පස්සේ මංගන මච්චි බලය කතා කරා ටයිටනික් සලෝනිකේ තුෂාර අලුත් එක්කෙනෙක් ලොයින වැඩ කරන තැනට ආපු අලුත් එක්කෙනාගේ නම දන්නේ නැහැ. අපි නම් ඉස්සල්ලා මෙව්ව හොයාගන්නේ. නම මොකද්ද, කොහෙද ගම, කොල්ලෙක් ඉන්නවද, කෙල්ලෙක් ඉන්නවද, මැරි කරලාද නැද්ද, ඕනේ ඉතින් හොයාගන්න ඕනි. ආ නැද්ද, ඔෆිස් එකේ වැඩ කරනකොට කවුරු හරි අලුතෙන් ආපුහම ওই ටික නෙමෙයිද අපි අයියලා හොයන්නේ. නංගි බබෙක් කෙනවා අලුතින් ඔෆිස් එකට ආවට පස්සේ කැරකි කැරකි ඔව්ව හොයන්නේ නැද්ද? මන්නම් කියන්නේ හොයනවා. අපිත් ඉතින් ওই ලස්සන අයියෝ බබෙක් ආවොත් පොඩ්ඩක් ඔව්ව හොයලා බලනවා. අයියව බඩ දෝණි කෙනෙක් ඉන්නවද නැද්ද? අන්න ඒ වගේ තුෂාර අලුතින් කවුරු හරි අහම් පොඩක් අඳුර ගන්න. අපිරාසික අයවයි ලස අයවයි හිරාණි අක්කව එකතු කරගෙන සින්දාක් අහමු කියලා කිව්වා. රොහන්තටයි ප්‍රියන්තටයි කවදාවත් උම්ම දීලා නැහැ. ඒ දෙන්නට උම්ම දෙකක් දෙන්නකෝ. දැන් අනික් කට්ටියට මං උම්ම දීලා තියන්නේ. එහෙනම් මේක රොහන්තට. හරිද? රොහන්ත හොදරින් අනිතයට එහෙම දෙන්න බැව්වා. හෙට මං එනකන් තියාගන්න ඕනේ පරිස්සම් කරලා. හරිද? ප්‍රියන්ත වඩා දෙච්චර ළමයි. හරි මේක ආට. හයි ගින්දරි යක්කල මුදන්නයික වෙන සංකීන අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. අහන්න දෙන ලෑස්ති කරගත මේ සින්දු සෙට් එකට මේ එකතු කර ගන්නම් මං ඔයාගේ ජානු.

දවල් දෙකයි විනාඩි 16ක් ගලම දක්වන නොනි හැමෝටම තියෙන ගෑනු ළමෙක් පිරිමි ළමෙක් උනහම කාට උනා තීනයක් තියෙනවා. ඒකට ඉතින් වයසක් අදාළ වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට ඕනෙම කාලෙක හිතෙනවා මටත් ඉන්න කියලා ලස්සන පුංචි කැදල්ලක් හදාගත්තනම් හොඳයි කියලා. මේ හිතේ තියෙන ලොකුම ලොකු හීනේ හරි ලස්සනට හැබෑ කරගන්න නම් ඒකට හරියනම තැනක් තියෙන්න ඕනි. අන්න ඒකට තමයි මම ඔයාලට කියන්නේ මහර්ග මැල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න කියලා. හීන දකින්නෝනි පුංචියට හරි ලස්සන පුංචි ගයක් හදාගන්න ඕනි කියලා නේද? එහෙනම් ඉතින් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන පුංචි නිවසක් ලක්ෂ 50ක වගේ මුදලකට ඔයාලට හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්නම වෙනවා. අනිත් දේ තමයි එකපාර ඔයාලට මුදල් ගෙවන්න වෙන්නේ නැහැ. මේක ටික ටික ඔයාලට ගෙවන්න පුළුවන්. එහෙම ගෙවාගෙන යනකොට අච්චරයි පොලිය මෙච්චරයි පොලිය කියන කෙනෙකුත් නැහැ. කියන්නේ කිසිම පොලියක් එකතු වෙන්නේ නැහැ. හරිම ලස්සනට වාහීන දැකපු ඒ ලස්සන සිහින නිවහන ඔයාලට හදාගන්න පුළුවන්. එතකොට මගේ ඔලුවට ප්‍රශ්නයක් එනවා. මගේ ගේ හදාගන්න ඉඩම තියෙන්නේ මෙන්න මෙහෙ. එතෙන්ට ඇවිල්ලා යාළ වැඩේ කරලා දෙයි දන්නේ නැහනේ. එහෙම හිතුණා නම් මං ඔයාලට කියනවා බය වෙන්න එපා. මේ ලංකාවේ කොයි කොනේ ඔයාගේ ඉඩම තිබුණාත් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා කිව්වට පස්සේ යාළ ඇවිල්ලා ඔයාගේ ගේ අනිවාර්යයෙන්ම හදලා දෙනවා. හැබැයි ඉතින් මතක තියාගන්න යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න. එහෙම යන්න. මොකද ඔයාටම තේරෙයි එතෙන්ට ගියාට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාලා ආපු එක ඔච්චර දෙයක්ද කියලා. මොකද එච්චරට සෙනගක් ඉන්නවා මෙතන. ඒ නිසා යන්න කලින් කෝල් එකක් දෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියාගන්න. 0774392352 නම්බරයකට කෝල් එකක් දෙන්න. කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙනම යන්න ඕනි. මහරගම ඇල් හේන පාඩේ තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට. ආයුර්වේදයේ කියන නම හොන ගමන් කාටත් මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව 100%ක් ප්‍රතිඵල අරගෙන එනවා. මේක తాවකාලික විසඳුම් නෙමෙයි. නිතාවට මාට මෙන්න මේ කියන දේවල් සුව කරගන්න පුළුවන්. කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්නවා. කවදා ඉවර වෙයිද මන්දා? හැබැයි ඉතින් සෙවනගල මධුමේහ ආරණි කැප්සියුල් එක නම් දැන් ඔයා පාවිච්චි කරන්නේ. ආඩ දියවැඩියාව ගැන බය වෙන්න දෙයක් නැහැ. හරියටම නිතාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ අතර තියෙනවා සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ අතරේ මෙන්න මේ ගැනත් කියන්න ඕනි. ලිවේකේ තෙල් ඒ කියන්නේ පැටි ලිව විශ්වකාල ඉවරයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තාම අරගෙන පාවිච්චි කරේ නැත්නම් මම ඔයාලට කියනවා අරගන්න. අරගෙන පාවිච්චි කරන්න බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉස්සර වගේ පැටි ලිව වලට මේ නිෂ්පාදන අතර සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හා ඔයිල් එක. කොණ්ඩෙ ලස්සනට තියෙනවද? කොණ්ඩෙ ගැලවිලා යන්න නැතුව තියෙනවට යහනු පිරිමි කියලා වෙනසක් නැහැ. කවුරුත් කැමති. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිටසෝය, සෙවනගල හාන්දි රාජ තෛලය. මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුමයයි විතරක් නෙමෙයි 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 0747 3133 540 අදම කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ජානු පැටියෝ අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දනායියි චන්දනී අක්කායි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ජය වේවා දෙන්නටම. හරිද? එකතු කරගන්න මෙහෙන සින්දුවට. ජානු සුදු මැණික ඔයා ආවද? ඔයා එනකම් මම බලාගෙන හිටියේ. ඔයාට ආදරේ මැණික ගොඩක්. අම්මෝ වකුන්දර නිවන් සිටි දෙවිද ෆැෂන් එකේ දීප්ති මසේජ් කළා තියෙන ඉනෝෂ අනුෂ මානෙලක මන්දි නාදී ශමීස් ක්‍රිෂාන්ත චන්ද්‍රිකා අක්කා 10 මංගලි ෆැෂන් එකේ මහේෂ් සාලියා මංගලිකා සුද්ධි උමකක් ඕනි අපේ අනුෂ්ට මැනික මගෙන් ඔයාට උම්මා මගේ ලස්සන චූඩි කෙල්ල. හා ගමන්න ඔයා හරි වගේ හිත හැදෙන්නවනේ චූටි කිව්වනේ. ඒ හින්දා ඔයාටයි අනුෂ්ටයි මගෙන් හරිද?

0: හවස දෙකයි විනාඩි 29යි.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
2: ජීවිතයේ අභියෝග ජයගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0747776821.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.

0: මලුනු
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු විචා

දවල් දෙකයි විනාඩි 31යි වෙලාව. අහන්න දෙන්න නෝ ස්ටොප් එක ක්ලාසික් කරගෙන තියෙන්නේ. මේකට යන්න කලින් මතක් කරන ඔයාට ගෑනු ළමයි දැනගන්න ඕනි ඔයාගේ පීරියඩ්ස් දවස් වලට හරීම පෑඩ් එක පාවිච්චි කරන්න. මොකද ඔය වෙන වෙන ඒවා පාවිච්චි කරන්න ගියාම තමයි ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බයයි. ඒ වගේම ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකකුත් නැමෙයි ඔය මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒකද හිතන්න ඇති විදිහට දන්නෙම නැතුව ඔයාට මේ දවස්වලදී හොයාවම මගහැරිලා තියෙන්නේ. මේ දේවල් අහගෙන ඉන්න පිරිමි ළමයි හොඳට අහගන්න, හොඳද මේවා ඔයා දැනගන්න ඕනි. මොකද ඉතින් දැන් තනිකඩයි කියලා හැමදාම තනිකඩ වෙන්නේ නැහැනේ. ඇයි තනිකඩ වුණත් මොකද, ගෙදර අම්මා ඉන්නව, නංගි ඉන්නව, අක්කා ඉන්නව, ඔය කාට වුණත් හදිස්සියකදී ඕනි වුණත් එහෙම පෑඩ් පැකට් එක ගෙදර ඉන්න කඩේ යවන එකම කොල්ලා ඔයාට තමයි කියන්නේ. එතකොට ඉතින් අනේ නෑ බෑ කියන්න නම් එන්න එපා. අහාරිම පෑඩ් එක, යාට ඕනිම පෑඩ් එක දැනගෙන ඉන්න ඕනි. ඒ ඉතින් ෆෙම්ස් අය ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. එහෙනම් තමයි ඔයාට කියන්නේ SLS IS සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදටපත් වෙන්නේ ෆෙම්ස් අය. දැන් දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් අරගන්න පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ ගැනත් මතක් කරන්න ඕනි. ඒ තමයි ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලේ ඇක්ටිව් ප්ලස්. බෙල්ල වේදනාව, කොන්ද වේදනාව, ස්නායු රෝග, ආතරයිටිස්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම් හරිම කෙටි කාලෙකින් නිට්ටවටම සුව කරන ලංකාවේ විශ්වාසවන්තම අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තමයි තියෙන්නේ. වඩ පුළුවන් මේ ඕන තැනකට යන්න. ඒ වගේම තමයි හොරණ තියෙනවා ඇක්ටිව් ප්ලස් ජාලයේ. ළමුන් වෙනුවෙන් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඔයාගේ දරුවාට ආබාධිතයි නම් පරක්කු වෙන්න එපා, දරුවව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට හොරණ තියනවා. පැරලයිස් වෙච්ච රෝගියෙක් නම් ඔයාට හැමදාම ඇඳක් උඩට වෙලා රෝද පුටුවක් මතට වෙලා ඉන්න දෙයක් නැහැ. හරිම කෙටි කාලෙකින් මුළු ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන. ඉතින් ඔයාට මේ තැන්වලින් එක තැනකට ඔයාටත් ඔයාගේ අවශ්‍යතාවය අනුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එන්න විදිහක් නැහැ, දුර බැහැර ඉන්නේ. නේවාසික ප්‍රතිකාර ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. ওই ප්‍රශ්න දෙකටම උත්තරය ඔව්. ඔයාට මේ වැඩ දෙකම කරගන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම කියන්නම්කො, පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්නකොට අනිත් විශේෂම කාරණාව තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය ඔයාට වීඩියෝ මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම බය වෙන්න දෙයක් නැහැ, මේ සෑම ඖෂධයක්ම ලංකාවේ ඖෂධ සංස්ථාව ලියපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි, රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් රෝහල් දැන් තියෙනවා ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ. ඒ වගේම රෝගීන් සුව වෙලා යනකම් නොමිලේ ආහාර පාන, ඒ වගේම නවාතැන් පහසුකම්, මේ හැමදේම ආයතනය මගින් සපයනවා. මෙන්න මෙන්න අම්බස් ලියා ගන්න. වැඩ යන්න කලින් දින වේලාව වෙන් කර ගන්න පුළුවන්. 0234 226 7046 077 56 18 077 56 18 077 56 56 56 එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හපුරුතාපර වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහිලා බලන්න. ඔයාටත් මෙච්චර කාලයක් ඇයි ඔය දුක් විඳ කියලා හිතෙයි. මෙච්චර හොඳ විසඳුමක් තියෙනකොට තියන්නේ හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම. යමුද චංගල WhatsApp messages පැතර මන් දැක්ක හෝ ගල calls ගන්නවා, messages එවනවා. මෙන්න මේ කට්ටිය එකතු කරගමු. ජනවා කේ අපිට අවහගෙන ඉන්න ඉංග්‍රියවත් තැලිගම සංසලා ෆැෂන් එකේ රංචිත් නිසංසලා රන්දි තවින් සා යසිස් මා මං හිතන්න නම් ටිකදම හරියටම කිව්වා. එකතු කරගන්න හරිද මේ හැන සිද්ධුවට? හයි හයි ජාන පැටියෝ, කොහොමද හුනස්ගිරියේ SMT අප්‍රල් එකේ අපි තව සද්දරම අහගෙන ඉන්නේ. අපිට අද ලස්සන සිද්ධුවක් දෙන්න කෝ, එකකුත් දෙන්නෝ. ඊට පස්සේ බරදල් ෆලෙසල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙනවා, එකතු කරගන්න මේ හැන සිද්ධුවට. හයි ජාන මැනික, අපි තව අහගෙන ඉන්නේ ලැස්සි කළා දින ඔක්කොම සිඳුරි කහගෙන
අපි වත එකතු කරගන්නේ අටියන්තර මහ විලෙන් සුදර්ශනි දුවලා දෙන්න සඳසි ගිහන් ගා යටියන්තර නැතන හැමෝම එකතු කරගන්න ආදරේ කියලා දෙනවා මාත ආදරේ ජානුමණික අපි තව වහගෙන ඉන්න අලසක සිදු ගඩා කෝනි බබා සදේව් හස්බන්ඩ් සඳුන් කෑගල්ල මහරංගල්ලෙන් මැසේජ් කරලා තියන්නේ.

സിന്ധുഹാന ദിനകാലീൻ ഫേം സായകനോട് മതക്കല്ല ഇന്നത് മതക്കല്ല ഇന്ന മോണി ഫേം സായക്കിയല കിയാന്നിതി ഗാനുലാമേക്കളങ്ക തിയെന്ന മോണതേ പീരിയഡ്സ് കാലേ കിയലാ ഏതവസ്വൽട്ട് തമങ്ക ദേവൽ അതരഗാന്നേ നതുവ മകരഗാന്നേ നതുവ ഫേം സായ ഓയാഗേ ലങ്ക തിയനവനം കിസിമ പ്രശ്നയക് നഹ മൊകദ ഫേം സായ കിയല കിയാന്നേമ എന്തഗനി ഇന്ന പഹസു ലീക് വെന്നേ നതി ഗിവൻ എ മിലറ്റ് ഉസസത്വ പാഡിക്ക് വിദ്യട്ട് സൗഖ്യ ആരക്ഷിത പാഡിക്ക് വിദ്യട്ട് എസ്എൽഎസ്ഐഎസ്ഒ സഹതിക സഹിതവ സാധാരണ മിലക്കട ദംഗവാഗേ അത്ര പറ്റേനവ ඉතින් ඒ නිසා ඔයාලට දැන් ෆෙම් සෑ වගේ ළඟින්ම තියාගන්න පුළුවන්. හිතන්න නැති විදිහට හොඳම දවස්වලදී පීරියඩ් සෙට් වුණාම කොහොමද? එතකොටනේ හිතෙන්නේ නේද හැමදේම අතහැරලා ගෙදරට වෙලා ඉන්න ඕනි කියලා. අන්න එතකොට තමයි මට කියන්න වෙන්නේ ඔයා පීරියඩ්ස් දවස්වලට දන්නේම නැතුව ඔයා ඔයාවම අතහැරගෙන මග අරගෙන තියනවා කියලා. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. ෆෙම් සෑ නම් ඔයා පාවිච්චි කරන්නේ. මොකද ලීක් වෙයි කියලා මෙච්චර දවසක් බයෙන් හිටියානේ. ලීක් වෙන්නේ නැහැ. අදගෙන ඉන්න පහසුයි. ගෙවන මිලට උසස් සතේ පෑඩ් එකක් විදිහට තමයි දැන් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් මේක අරගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:48.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් ගන්න.
9: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: හෙලෝ.
13: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජ.

දවසම බොයි ෆ්‍රන්ව ගල් ෆ්‍රෙන්ව අතේතියාගරන්න හටියටම කිවනේද කමෙන්් කරන්න කියලා. යම ටක්ගල වෝල් පෝස්ටික පැත්තට රංශාමද ශානිත්‍රීන් කොලින් කමෙන්ට කල තියෙනවා. හායි දැන් අපි ගින්දරී අහන්න බොයි ෆ්‍රෙන්් නිසා අපිට බොයි ෆ්‍රෙන්් ඇතු ඉන්න බෑ. ඊට පස්සේ අශෝක පෙරේරා, මන්නම් බොයි ෆ්‍රෙන්් නැතුව ඉන්නෙම නෑ. මං බොයි ෆ්‍රෙන්් ළඟටමයි වෙලා ඉන්නේ සුදු. මහේෂ් මදසංඛ, මගේ ගර්ල් ෆ්‍රෙන්් හරිම ගින්දර රස්නේ ජානෝ. අලුත් එකක් ගමු නේද? එයාගේ කල්පනාව ගර්ල් ෆ්‍රෙන්් මාරු කරන්න. නරක නෑ ඉතින්. එයා රස්නේ වැඩි නම් අලුත් එකක් ගන්න වෙනවනේ. ඊට පස්සේ මගේ බොයි ෆ්‍රෙන්් ගෙන් තමයි මං ඔයාව අහගෙන ඉන්නේ. මදු කමෙන්ට් කරලා තියෙනවා, මගේ බොයි ෆ්‍රෙන්් දැන් ගොඩාක් පරණයි. අලුත් බොයි ෆ්‍රෙන්් කෙනෙක් ගණ අලුත් බොයි ෆ්‍රෙන්් ගොඩක් ගණන්. හැබැයි කොහොම හරි ගන්න ඕනේ අලුත් බොයි ෆ්‍රෙන්් කෙනෙක්. ප්‍රියදර්ශනී ජයසිංහ, මමත් කියනවාට අලුත් බොයි ෆ්‍රෙන්් කෙනෙක් ගන්න කියලා. ඊට පස්සේ මේ බොයි ෆ්‍රෙන්් කැරකිනව වැඩක්ම නෑ දැන් ශ්‍රියානි පෙරේරා. ඊට පස්සේ සුසන්ත උදයකුමාර, මම නිතරම බොයි ෆ්‍රෙන්ඩ් නෙමෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ඔබ ඉන්නේ. හරියට කමෙන්ට් කරන්න හරිද?

0: දවල් දෙකයි විනාඩි 58යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනරිත හනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනිත හනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකුවාවා මයිටැමරින් මයිබ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
6: හොට්ස්පොට්? ඇයි?
5: ඩේටා නෑ අනේ.
6: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: We are ready for this war.
9: Squash the battle Hitler's Nazi Congress comes to an end.
10: Gather on a day of profound joy and soaring hope.
11: The day a planet stops for a game.
1: Net FM. Algo Town.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
14: Oya try karanna ganna vijaya aapapiti.
15: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
16: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: Net FM Algo Town.
17: කින්දර හැන්දෑවා.
12: Brought to you by
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
18: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
19: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046.
17: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න Net FM කින්දර හැන්දෑවා. කින්දර හැන්දෑවා.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
0: සුබ සඳවක් හවස තුනයි විනාඩි 2යි.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: බයෙන් බය අලුත් වන අලුත් බය විපස්සම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග. ජලවිදුලි බලාගාර ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන්දුරුඩු 3ක් කැන්‍යන් ජලාශයේ වාන්දුරුඩු 2ක් විවෘත කර තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශය වාන්දුරුඩු 2 විවෘත කර වාන් දමන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසුවේ. එමෙන්ම ලක්ෂපාන ජලාශයේ ජලමට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල වාන් දොරට විරුද්ධ කිරීම සහ විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැලණිගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බවද ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසුවා. මිලඟනෙත් නිවුස් පස්සරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news today ලක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news the truth people trust. FM Anupaha FM Adu Hadarai Dashma Ada Net FM
6: Kindara Handava
7: Brought to you by
8: Sumudu Matupita Nisa Adan Innat Pahasui Leak Vennet Na
9: FEMS Ayaka Oyata Oyava Magarinne Na
10: Oyata Sugar Nam Sevanagala Madumeha Harini Capsule Arganna 40 Wasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 3340
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
12: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: හවස තුනයි විනාඩි 6යි සුබ සැන්දාවක්. ආගේ මගේ අන්තිම පැයටමේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් ඉතින් කලින් පැය වගේම මම ඔයාගෙන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ පැය විතරයි ඔයාටමයි කතා කරන්න තියෙන්නේ. නිසා කාල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ල ගන්න, බර්ත්ඩේ විෂස්, ඇනිවර්සරි විෂස් ඔය දේවල් තියෙනවා නම් අරගෙන ටග් ගාලා මේ පැත්තට එන්න. ගණේ මුල්ලෙන් අයි රංගනී අම්ම කතා කළා. හමුවත් පුතා අනුමදුව. ඊට පස්සේ බබාලා දෙන්න ලෙවෙන් ඔවෙන් එකතු කරගෙන සින්දක් ගහමු කියලා කිව්වා. ඊට පස්සේ පසිදු කතා කරා, එච්චරයිමට ඇහුනේ. කාලේ කට් කරගත්තා. ඊට පස්සේ හොරණින් වෙන්ද වගේ මාලි අම්ම කතා කළා. අපේ වසරි ගායිකාව ඔයාවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න. අදත් මට ලස්සන සින්දුවක් කිව්වා එයා. ඊට පස්සේ බර්ලස්ක බෝ රැන්ඩි ක්‍රාෆ්ට් එකේ අපේ විමල් අංකල්, එයාටත් පුදුම කර හදිසියක් තියෙන්නේ. හිමින් වැඩ නෑ, ෆෝන් එක කට් කරගත්තා. ඊට පස්සේ වල්පිටමුළු පාලි අයියා, වයිෆ් දම්මියක්කා, දුෂාන් මිහිරංග පුදාලා දෙනවා එකතු කරගන්න මේ ඇහෙන සිදු සෙට් එකටම. කෑගල්ල ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියාත් වැස්සේ කඩේට වෙලා ඉන්නවා කියලා කිව්වා. ඔයාවත් එකතු කරගන්න හරිද? ජානුවක්කේ සුබ දහවලක්. අද තමා මං ඉස්සල්ලාම අක්කට මැසේජ් කරන්නේ. අනේ ඉතින් ආදරෙයි හොඳද? ඉන්නකෝ යාට මං රිප්ලයි එකක් දාන්න. ඔන්න ඉතින් අයිබෝවන්, අද හරි සීතලයි නුවරට. වහිනවා මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. විදාරා මුදලිගේ මහනුවර කටකස්තෝටි. ආදරෙයි මගෙන් ඔයාට ඒක තමයි අපි පිළිගන්න තියාගෙන ඉන්නේ. අපේ ගින්දරියෝ වෙනද වගේ මදත් ගින්දර හැන්දෑව සද්දට මහගෙන වැඩ. අපි අද ලස්සට සින්දුවකට එකතු කරගන්න කඩවත මොනාජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක. අපේ බොස් මනෝජ්, පොඩ්ඩක් ඉන්න මම වැරද්දුවනේ, මොනාජ් නෙමෙයි යන්නේ මනෝජ්. මනෝජ් දිමුතු, නවීන් අමල්, පැතුම් කෝසල, විහඟ අමිල, චන්දිබ. අපේ විහඟට උම්ම දෙකක් දෙන්න. විහඟ දෙකක් ඉල්ලුවේ නැහැ, එකයිනේ ඉල්ලුවේ. ආ දෙකක් දීලා හෙට එකක් දෙන්න හාද. කොල්ලන්ට එහෙම ඕනවට වැඩි ඉල්ලන ඉල්ලන විදිහට උම්ම දෙන්න ලෑස්ති නෑ. එතකොට ඔයයි අගේ ටිකක් නැති වෙනවා. විහඟ ඔයාට හොඳේ. ඊට පස්සේ අපිටත් හොඳ වයින් සින්දුවක් ඕනි. මපලගම් පියල් ජය මැසේජ් කියලා තියෙන්නේ. ඊට පස්සේ ජානු සුදු මැණික, අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනි. එන්ඩි අපරල් වාදුව, ආදරෙයි හොඳේ මාත ආදරෙයි. ඇහලියගොඩ රංගික මාදිල් ශාන් කටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න කෙනඩි අම්පිටියේ ආදිය ටෙලස් එකතු කටිය එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. සුබ දවසක් වේවා ජානුවක් යෝට. අපිට ලස්සන සින්දුවක් දෙන්න පිළියන්දර කහපල හේලිත ෆැෂන් එකේ. කොමලන්න චතුනේ මැසේජ් කෙවලා තියෙන්නේ. සමන්ති, මානෙල් කුමාරි, අනුපම, ප්‍රියදර්ශිනී, රූපා, ජයශානි, අජන්ත, අනිශාන්ති, සුරේත්‍රා, නිලුකා, ගින්දර මැණික මට දෙන්න පුළුවන්ද? රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ සින්දුව. හෙට දෙන්නම් හරිද? මම මතක තියාගෙන යන්නම්. හෙට අනිවාර්යෙන් වාඩිය සින්දුව අරගෙන එන්නම්. අක්කි ඔයාට උම්මා, මටත් උම්මා එකක් ඕන හරිද? හරි.

0: හොඳම වයිබක හිතට දැනෙන මෙලදී සෙකහන්න නෙත් FM ගින්දර හැන්දෑවා.
1: හවසතුනයි විනාදී 17යි වෙලාව. මතක් කරන ඕනි ඉක්මනට මොනවාට මෙන්න මේ පණිවිඩ ටික ගන්න. ගෑනු ළමයි දැනගන්න ඕනේ දේ FM's අය. දැන් වාගේ ළඟ වාගේ පීරියඩ්ස් දවස් වලට තියෙන්න ඕනේ දේ තමයි FM's අය කියලා කියන්නේ. හිතන්නවත් නැති විදිහට ඔයා ආසාවෙන් කරපු දේවල් පවා මේ පීරියඩ්ස් දවස් වලට ඔයා අතහැර ගන්නවා. ඒ කියන්නේ දන්නේම නැතුව ඔයාට වව මිස් වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි ඔයා මෙච්චර කාලයක් පාවිච්චි කරපු පෑඩ් එක. ඇඳගෙන ඉන්න පහසු නැහැ, ලීක් වෙයි කියලා බයයි. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් නෙමෙයි ඔයා අරගෙන තියෙන්නේ. එහෙනම් තමයි මම ඔයාලට කියන්නේ. දැන් FM's අය මාකට් එකේ තියෙනවා SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඔයාගේ අතරපත් වෙනවා. FM's අය දිවෙන පුරා තියෙන ඔන්නෑම සුපිරි වෙල් සැලකින් ෆාමසි වලින් ඔයාට මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම වසර 40ක කාලයක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුමය එක්ක. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදන ගණනාවක් වාවෙරුවෙන් නිෂ්පාදනය වෙනවා. මේ නිෂ්පාදනය වෙන සියලුම නිෂ්පාදන කමල්බඳුළු වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ අතර ඔයා වෙනුවෙන් තියෙනවා වාදිය වැඩියම නිසා කාලයක් තිස්සේ දුකින්දින කෙනෙක් නම් ඒකට තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක දැන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල ආයුර්වේද ඖෂධ අතර තියෙන සෙවනගල මධුකා කැස්සට පැනිය. මේ දේවල් තාවකාලික විසඳුම් නෙමෙයි, 100%ක් වට හරීම ප්‍රතිඵල අරගෙන එන විසඳුම් තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ. පැටිලිව වලට බය වෙන්න දෙයක් නැහැ. කද සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තියෙනවා ඔයා වෙනුවේ. ඒ වගේම තමයි කැමෝ ප්‍රියයි බඩ පිපෙනව බඩ කැක්කුම බඩ ආජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියෙන අනිත් වැදගත්ම දේ තමයි සෙවනගල ශ්‍රියාදේවි හාවයිල් එක. කොණ්ඩේ ලස්සනට තියෙනවට ගෑනු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නෑ, වයස් ભેදයක් නෑ, කවුරුත් කැමති. ඉතින් මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සෙවනගල ශ්‍රියාදේවි හාවයිල් එක අරගෙන පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න පුළුවන්. 0747 31 33 540 නම්බරයකට කෝල් එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. යමුටක් ගාල WhatsApp messages පෙත්තට අනේ ජානු කෙල්ලේ එක දවසක් ඇඩිච්ච රේඩියෝ කැලකින් අහම්බෙන් තමා නෙත් FM අහුනේ. එදා ඉඳන් වැඩ කරන ගමන් හැමදාම අහනවා. ලස්සන සින්දු දෙනවා ඔයාලා. අලුත් අලුත් ලස්සන සින්දු ගොඩක් ඉස්සෙල්ලාම ඇහුවේ ආගේ. සමහර ඒවා අහලා තිබුණත් හිතට දැනුණ රේඩියෝකින් ඇහුවම විතරයි. ආදරේ නේද මේ නර්තනී ශෂිකා. ආදරේ thank you. ආයි කමෙන්ට් එකට ගොඩාක් ආදරෙම එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ජානු මැනික උම එකක් ඕනි, ලොකු එකක් දුන්නම නම කියන්නම් ජානු. සින්දුවකුත් ඕනි, ජානු මැනික කෝවනි, අපිවත් එකතු කරගන්න සින්දුවකට ඕනි. මගේ දෙයියෝ දෙන්නම් දෙන්නම් දෙයියෝ. නමක් නැහැ ඉතින්, කමක් නැ. ජානු අපි අටියන්තට පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙට් එක අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. බබා සංජීව බබා කිව්වේ මටද? කසුන් ලසායියා තව අපේ ටයිටැනික් සලෝනෙකේ දුෂාරවද එකතු කරගන්න. ජය වේවා ජානු වෝලිට, ජයම වේවා ඔයාටත්. කෑගල්ලෙන් රාම් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවට එකතු කරගන්න ජානු පැටියෝ, මාත් අහන් ඉන්නෝ. චාමර වීරසිංහ අයියාගේ සින්දුවක් අහමුකෝ. මන් තරහයි දැන්නම්. දෙන්න චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්නම්. දැම්මනේ මේ තව ටිකකින්. හරි අපි නිටමු. ඒ තතරෝහන මම දනුක, ගෙඩිහපැති මාමා කෙනෙක් ඉන්නවා, යසසන්ත සිසිර කුමාර. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. හරි අහන්න දෙලා සිකරගත මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි හයි ජනු, හොඳින් නේද? මං ගොඩාක් හොඳින් දේවතුරේ. වෙල්කම් සලෝනිකේ අර නමුණු කුල කඳුපාලම කඳු පාමුල. දැන්නම් වහින්නයි එන්නේ. ඊට කලින් සින්දුව කෝණි. දෙන්නම් යහෙන සින්දුවට එකතු කරගන්න. චාමර ස්ටෝස් කලතර පනාවිඩිය චාමර යාතන චක්කා අපිටත් සින්දුවක් දෙන්න කියලා.

0: හවස තුනයි විනාඩි 30යි.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
0: අනේ මන්ද.
3: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
0: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
4: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක.
5: Net FM 4 වටේ.

හවසතුනයි විනාඩි 31යි වෙලාව. චාමර රණවකගේ සින්දුවක් ඉල්ලුව හින්දවන්න කට්ටිය මං අහන්න දෙන්න ලෑස්ති කරගත්තා. හැබැයි සින්දුවට යන්න කලින් මෙන්න මේ පණිවිඩ දෙකක් මට අග්ගල මතක් කරන්න දෙවට. Net News අංකයකට වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංකයකට ඇවිල්ලා තියෙනවා. ඔයාට හැමදාම දවස පුරාම Net News වලින් මෙන්න මේ විදිහට අපේ Net News අහන්න පුළුවන්නේ දිනපතාම උදේ 6:45ට, ඊට පස්සේ දවල් 12ට සහ හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුනකට ඔයාට සමන් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පැයෙන් පැයට රට පුරා ලෝකේ පුරා සිදුවෙන හැම දෙයක්ම ගැන අපි ඔයාට Net News වලින් අරන් එනවා. ඒ විතරක් නෙමෙයි, Net News YouTube channel එක තියෙනවා, Net News අපේ Facebook account එක තියෙනවා, www.netnews.lk අපේ website එක තියෙනවා. මේ විදිහට Net News digital අවකාශය ඔස්සේ ඔයාට සැනින් නැසනින් අපි Net News අරගෙන එනවා. ඒ අතරම ඔයාටත් දැන් පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ මොනම හරි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ හැමදේම දැනගත්ත ගමන්ම Net News අපිට කියන්න. මෙන්න මේ WhatsApp number එක ලියා ගන්න. ලියාගෙන WhatsApp කරන්න අපිට. 077 490 3312 077 490 3312. බෙල්ල වේදනාව, කොන්ද වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් තියෙනවද? ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්. කෙටි කාලකින් සුව කරන ලංකාවේ විශ්වාසනීයම අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඒ වගේම දරුවෙක් ඉන්නව නම් ආබාධයකට ලක් වෙලා ඉන්න, උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්. ඔයා මේ දිහා බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් නම් පරක්කු වෙන්න එපා. ඔයාගේ දරුවව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ පුංචි දරුවන් වෙනුවෙන්. ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා හොරණ, අන්න එතෙන්ට තමයි යන්න ඕනි. ඒ වගේම ඔයා පැරලයිස් රෝගියෙක් නම්, ඔයාගේ පවුලේ කෙනෙක් මෙහෙම ඉන්නව නම් ඇඳක් මත පුටුවක් මතට වෙලා, රෝද පුටුවක් මතට වෙලා ජීවිත කාලෙම ආව එහෙම තියන්න ඕද ඔයා හිතාගෙන ඉන්නේ? මන්නම් කියන්නේ විශ්වාසයෙන් ඔයාට යන්න පුළුවන්. ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට ගිහිල්ලා හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මොකද ලෝම මවිත කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන්ට දෙපයින් හිටගන්න පුළුවන්කම ලැබුණා ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ ඇක්ටිව් ප්ලස් නිසා. යන්න විදිහක් නැහැ. ගෙදරට මේ අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ගන්න බැරි වෙයිද? එහෙම නැත්නම් නේවාසික ප්‍රතිකාර බැරි වෙයිද? පුළුවන්, දෙකම පුළුවන්. ඉගෙන තමයි ඊළඟට කියන්නේ. ඉතින් මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම දැන් ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂම දේ තෙල් ප්‍රතිකාර සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ මගින් ලබා ගන්න චාන්ස් එක තියෙනවා. ඒ අතරෙම මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට පමණ එක පාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට තියෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නකොට රෝගියා සුවපත් වෙනකම්ම නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම්, මේ හැමදේම ආයතනය විසින් රෝගීන් වෙනුවෙන් සපයනවා. ඉතින් ඔයාට වැඩි විස්තර දැනගන්න යන්න කලින් දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. නම්බර්ස් ලියා ගන්නකෝ. ඔලයා පැනල් ළඟ තියෙනවා නම් ලියා ගන්න, ෆෝන් එකත් තියෙනවා නම් ඔහොමම ඩයල් කරගන්න. 0 26 75 46 18 0 76 56 18 0 76 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56 0 81 56
නම් එකම එකපාරකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්. හයි ජානු පැට්ටෝ, ඔන් අදහන්නේ හොඳේ අපිට කරන්ට් නෑ. ඒ ජානු පැට්ටට මසේජ් එකක් දාන්න හිතුණා. නලින් අනාකරය පානදුරෙන් ආදරෙයි අහන්නෑ කියන්න හරි මට මසේජ් එකක් දැම්මට. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. ඊට පස්සේ අහංගම් පංචාලියෙන් ඉරේෂා සමන්ති නිලාන්ති අපේ බොස්සා මනන්ද අයියා ලිස්නක්කා, ඒ වගේම අනිවාර්යෙන් යවත් එකතු කරගන්නවා ජානු උම්මා සීයකෝනි. උම්මා ජානු ආදරේ පැලෙන්න මොරටුවෙන් සුජානි ශන්දිමා අක්කා. දැන් මේ උම්මා සීයම දිදී ඉන්නකොට අපි අසත්තේ සින්දු අහන්න වෙන්නේ නැහැ. ඒ සීයට හරියන්න සුජානි අක්කා මෙන්න මේක හරිද.
එතනින් පස්සේ ලස්සට සිද්දුවකට අපි වතකට කරගන්න මකල ලොරන්ජිදි සනායක අයියා. හයි ජාන, ඔබ සුද බෝලේ වගේ කටහඬට අපි හැමෝම කැමති. උම්මයික කොතෝනිය පිට මේ වෙලාවෙ සද්දට බවහගෙන ඉන්නේ. අපි විඩිස් ගර්මන්ට් කරුණෑගල රන් සැටිව යන සෙට්ටක උම්ම කැටේ ඔයා අපේ සෙට්ටකටම හෙට මං එනකන් ඇහැලියකට පොහොර බාව නවෝදා ලීබඩ සාපුවේ සෙට් එක දනු අනුරුද්ධ රවීලා දෙන්නයි ආමන් බැලුව මේ කවුද කියලා. විමලාක්කා, ධම්මිකා, ඊට පස්සේ දුලියන් සුද්දා, ඊට පස්සේ මදක් කළ ලස්සන සින්දුවකට එකතු කරගන්න දුලියන් සුද්දට උම්ම තුනක් ඕනිමයි කිව්වා. ඇයි මේ ගණන් හදලා කියන්න යන්නේ? තුනක් නෙමෙයි එකයි. මන් දන්නවා සුද්දට ඇති ඒක. සුද්දා මේක ආට කෝල් කරපු මේ කටියත් එකතු කරගන්න ඕනි. ඉන්ද්‍රාණියක් කතා කළා වහදි වලින්. හස්බන්ඩ් ටෙනිසන්, ගංගලි දුවල්, අහිර පුතා, චානියවයි, ආගේ අම්මවයි එකතු කරගන්න කායිර් පස්සේ ගිල ගස් කඩින් අරුණය කතා කරා. එයාට නම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් තුන්දෙනෙක් විතර ඉන්නවලු. හරිද? සමහර අය ටච් කරන්න පුළුවන්ලු, සමහර අය ඔබන්න පුළුවන්ලු, සමහර අය උසල කනේ තියාගන්නත් පුළුවන්ලු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 විනාඩි 45යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
10: අලුතැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
3: හවස 3 විනාඩි 46යි.
12: Hello.
13: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව වි

හවස තුනයි විනාඩි 47යි. මට යන්න වෙලාව ටික ටික ලඟ වෙලා තියෙන. හැබැයි යන්න කලින් පොඩි රේස් එකක් තියෙනවා මට යන්න. හයි සුදුනෝනා, හොරෙන සත්‍යල ගාමන්ට් එකේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. අශෝක මිස්, රාමණී, ගුණයක්කා, පොඩි අක්කා, නිරෝෂලා දෙන්නම, නන්දක්කා, නදීකා, ඊට පස්සේ යංගනී, දේවි, සුරංගි, චමිලා, සේපාලි, සුචීවා, මේ කටි ඔක්කොම එකතු කරගන්න මුදිත, පසන්න අයියා, උම්ම එකක් කිල්ලුවනේ පසන්න අයියාටත් උම්ම එකක් දෙන්න කියලා තියෙනවා. හරි, දෙන්නම් උම්ම එකක්. පොඩක් ඉන්නක පොඩක් ඉන්නක. ශ්‍රියානි නැන්දගේ අද උපන්දිනේ. අනේ, යාට උම්ම එකකුත් දෙන්න කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ශ්‍රියානි නැන්දා, සුබම සුබ උපන්දිනක් වේවා ඔයාට. එතකොට ඒකෙන් චුට්ටක් වැඩි දෙන්න පුළුවන් අර අනිත් කට්ටියට. බෑනේ, ඕනේ ඕනේ. ඔක ඔයාට උපන්දිනේට දුන්නේ. එතකොට අපි අනිත් සෙට් එකට මරන්තුඩුවෙන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන්, ජය වේවා ලක්ෂ්මන් අයියා, ගින්දර මැණිකේ, අපිත් ඉන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න මං සඳ මාලි, හස්බන්ඩ් සුපෝන්, චෝටි මැණික, අකීෂා, අම්ම කාන්ති, අයියා ඉසුරු, පලිඟු, පන්සිලු, ඊට පස්සේ පහන්ස කටි එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා. කිරිදිවල පල්ලිගමි අනිවාර්යෙන් එකතු කරගන්න අංගය හෙන සින්දුවට. මම මේ බලන්නේ මට මිස්සෙච්ච මැසේජස් එහෙම තියෙනවද කියලා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මගේ දුව තරුෂි කිතල්ගල නිලුවක මැසේජ් කළා තියෙන්නේ. ඊට පස්සේ චින්ක පහේ කණුවේ පුංචි බණ්ඩාය මැසේජ් කළා තියෙනවා. ගුණසීලිය, රන්දිකා, මදුෂා, සසන්‍යා, සුපුන්, දීලංක කට්ටියම එකතු කරගන්න මේ හැන සිඳුවට. හයි චානුරංගි, මං කලමානින් පුෂ්පා, මගේ හස්බන් ප්‍රියන්තයි, දුවලා දෙන්නයි, යෝවයි නෙතන හැමෝම එකතු කරගෙන ලස්සන සිඳුවක් අහමු කියලා තියෙනවා. හයි ජානු පැටියෝ, අපිටත් ලස්සන සිඳුවක් දෙන්න. කැගලි පුෂ්පාංගනී අක්කා, හස්බන් නිමල්ලත් එකතු කරගන්න කියලා තියෙනවා. එහෙන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ මේ ශෂිකා කමෙන්ට් කරලා තියෙනවා, අපේ අම්මා මගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ තියෙන සම්බන්ධෙට කැමති නෑ කියලා. අපේ ගෙදරත් එහෙම තමයි ලොකු මැඩම් කේස්. එතනින් පස්සේ තව එක්කෙනෙක් වෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. ලක්මාලි ප්‍රියදර්ශනි, මගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ දැන් චාර්ජ් එක අඩු වෙලා තියෙන්නේ, ආව චාර්ජ් වෙන්න දාන්න ඕනි කියලා. එහෙනම් බොයිෆ්‍රෙන්ඩ්ව චාර්ජ් කරගන්න.

0: andere händer va? Vigiano!
1: එහෙනම් ඉතින් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හවස 3යි විනාඩි 54යි යන කලින් මම තාරක මිද්දණියෙන් අග්නිසලෝනේ කේනෙත් අහන හැමෝම අතකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අද වාඩි තමයි මං අන්තිම සින්දුවයි අන්තිම උම්මකයි දෙන්නේ. උම්මක කෝණි කියලාවලා තියෙනවා. එහෙනම් ඉතින් හෙට මං එනකම් පරිස්සමට අරන් තියාගන්න ඕන හරිද? එහෙනම් ඉතින් මම යනවා. අපි ආයෙත් හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ඔයාගේ මගේ ගින්දර හැන්දෑවේ පරිස්සමට ඉන්න ඕනි, දිගටම නෙත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජානුවෝ.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කෙල්ල කොට යන

0: ആർട്ടിക്കിൾ അത്രയും ബണ്ടലേ.
1: മാത്ര ഫ്രീലാൻഡ് ചീസ് റസ സോയക്ക് രസബല മുതൽ മാത്ര ഫ്രീലാൻഡ് ചീസ് റസത്തി സോയ മീറ്റ് വർണ്ണക്കാർക്ക് രസക്കാർക്ക് കിസിവ കടങ്ങു നേത്ത.
2: වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
3: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
7: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න නෙත් FM කින්දර හැන්දෑවා.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 දැන්.

0: සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත් නියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ බව පැවසෙන ලිපිය සම්බන්ධයෙන් තමා මෙතෙක් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඊයේ දිනේදී අධිකරණ අමාත්‍යවරයා සහ තමන් මල්වතු අස්කෙරි සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් බැහැදක යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළ බවද අමාත්‍යවරයා කියා සිටියා. එම ක්‍රියාවලිය සඳහා මහනායක හිමිවරුන් එහිදී විරෝධතාවක් නොදැක්වූ බවත් අමාත්‍යවරයා මේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීති සංගමේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ මල්වතු මහනාහිමිවරුන් ඊයේ බැහැදකීමෙන් අනතුරු වයි. මිලගනිත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: මරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4:08 වෙලාව අපි වාගේ මගේ බොරින්න තීවරින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්යබහුල දවසක වාසෑහෙන්න වැඩවලට හිර වෙලා උදේ ඉඳලා හවස වෙනකම්ම වැඩ කරලා පොඩක් තේකක් එහෙම බීලා චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න හදන ටයිම් එකේ ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන පෑය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා හවස වර වැඩටි කිවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට එහෙම නැත්නම් පොඩ්ඩක් ගෙදර වැඩටි කිවර කරලා නිදහසේ සාලේට වෙලා වාඩි වෙලා මාව අහගෙන ඉන්න ටයිම් එකේ ඔයා ආදරය කරන කට්ටියව එකතු කරගන්න 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන්. මොකද ඊයේ දවසේ සෑහෙන කට්ටියක් WhatsApp එකේ මැසේජ් කරලා තිබ්බා. ඉතින් ඒ නිසාම අදත් වැඩිපුරම මම WhatsApp එකේ කට්ටියට chance එක දෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඉතින් ඔයාලට ඔයාලගේ නම්බර් එක තරම්ම කටපාඩම් මගේ නම්බර් එකට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න 0711 95 95 95. ඊට පස්සේ NTFM official Facebook page එක පැත්තට ගියාම මම වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා කොහමද අපේ page එක like කරන්න තියෙන්නේ නේද? page එක like කරන්න miss වෙච්ච කෙනෙක් ඉන්නවා නම් page එක like කරලා තියාගන්න. මම wall post එකක් දාලා තියෙනවා. අද wall post එකට comment කරන set එකවත් මතක් කරන්න ඕනේ. මොකද jolly post එකක් දාලා තියෙන්නේ. ඒ නිසා wall post එකට ඔයා comment කරාට පස්සේ ඔයාගේ comment එකත් මම අද මතක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා tag ගාලා NTFM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ සිකුරාදාව NTFM DJ Night face to face tag show එක අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. දකුණ ඒ කියන්නේ මාතර දිස්ත්‍රික්කය සහ කුරුණෑගලත් එක තමයි මේ සිකුරාදාවේ අපි NTFM DJ Night face to face attack show එක අරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා තරඟකරුවන් දෙදෙනෙක් එක්ක හිතාගන්න බැරි තරම් අතිශය උණුසුම් තරඟ වටයක් අරගෙන ඉන්න තමයි මේ සිකුරාදා අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එතකොට NTFM official Facebook page එක ඔයා like කරලා තියාගත්තාම ඔයාලට සජීවීව මේක බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි comment section එකකින් ඔයාලට මනාපේ පළ කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා කෝකටත් අපේ අලුත් content බලන්න, ඊට පස්සේ අපි අලුතෙන් දාන post අනම්මනම් මේ හැමදේම ඔයාලට බලන්න, share කරන්න ඔයා දැම්ම NTFM official Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි NTFM official YouTube channel එක මේ වෙද්දි මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් කට්ටිය පරිශීලනය කරනවා. මොකද අපි සෑහෙන අලුත් content ගොඩාක් අරගෙන ඇවිල්ලා තිනවා. පහුගිය දවස් ටිකේ අපේ video සෑහෙන බලලා තිබ්බ ගොඩක් කට්ටිය. අන්න ඒ නිසාම ඔයා දැම්ම ගිහිල්ලා NTFM official YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හරිද? හරි. එහෙනම් ඉතින් මේ හැම විදිහකටම ඔයාට මංගාවට ඇවිල්ලා ඉන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් ඒ නිසා කතා කරන ගමන්, message කරන ගමන්, ඊට පස්සේ Facebook එක පැත්තෙන් comment එකක් දාලා chat box එක පැත්තට එන ගමන් ඔයාට පුළුවන් හවස 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහන්න මාත් එක්ක ඉන්න. මොකද මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Asa.

0: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින් මම මේ අත්දැකීම් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
1: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0711 856.956
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ඩම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
7: අම්මට ඒකත් ඇහුණා
8: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
9: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි
10: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදා ගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774390352 50 එහෙම නැත්නම් ගන්න 0774390352 50 එකට
11: දෙවන්දරසන් වතාවට අවසන් යමුදා පී කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
12: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රොමාන්ටික මතක ස්මරණයක්.

හවස 4යි විනාඩි 26යි වෙලාව. මම ඔයාලට මතක් කරන්න හදන්නේ අපිට ජීවිතේ බලාපොරොත්තු තියනවා, ඊට පස්සේ හීන තියනවා, ප්‍යාසය තව කෙනෙක්ව සතුටින් තියන්න, ඊට පස්සේ අපි සතුටින් ඉන්න ආසයිනේ නේද? එතකොට ඔය තියෙන බලාපොරොත්තු හීන අතරේ හරිද අපි ගොඩක් ආසාවෙන් තියාගෙන ඉන්න හීනයක් තමයි අපේම කියලා පොඩි බයික්යක් ගන්න එක නේද? සාමාන්‍යයෙන් දැන් රසාවකට යන කෙනෙක් නම් විශේෂයෙන්ම මම කියන්නේ දැන් හිතන්නකෝ දුර ඉඳලා කොළඹ ඇවිල්ලා රසාව කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මෙහි කොහේ හරි බෝඩ් වෙලා එහෙම නින්නේ නේද? ඉතින් එතකොට වැඩ ඇරිලා ඉවරලා සමහර වෙලාවට බෝඩිමට යන්න පැයක් එකමාරක් විතර යනවා බස් එකේ යන නිසා. හැමෙන් නැත්තම් ඔයා හිතන් ට්‍රේන් එකේ යන නිසා. ඊට පස්සේ හිතන්නකෝ යන වෙලාවටත් වඩා යනකොට කොච්චර මහන්සියක් දැනෙනවද කියලානේ. සෑහෙන්න සමහර වෙලාවට හිටගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක ඇත්තරම කිව්වොත් ඉතින් අර වැඩ කරනවට වඩා ඔයාට පොඩ්ඩක් යනේන මහන්සිය සෑහෙන්න වැඩිනේ. එතකොට ඔයා ඒ වෙලාවට සෑහෙන්න කල්පනා කරනවා ඇති බයික් එකක් එහෙම තිබ්බනම් හරිම ලේසියෙන් මෙතන ඔෆිස් එකේ ඉඳලා ටක් ගාලා බෝඩිමට යන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රැෆික් නෑ, ඊට පස්සේ මොනවාද තද වෙලා තෙරපිලා යන්න ඕනේ නෑ, හිටගෙන යන්න ඕනේ නෑ, ওই ප්‍රශ්න මුකුත් නෑ. කලින්ට වඩා ඉක්මනට බෝඩිමට යන්නත් පුළුවන්. බයික් එකක් ගන්න පොඩි අයිඩියා එකකුත් තියෙනවා. හැබැයි ඉතින් මොකද්ද ගන්න බයික් එක කියලා ලොකුවට මතක් වෙන්නේ වගේ එකක් වාගේ ඔළුවේ තියෙනවා නම් මම මේ වාර තමයි කියන්න හදන්නේ. මේ දවස්වල මුළු ලංකාවම හොයන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩිපුරම හොයන බයික් එක තමයි KD Rice Motor Company Private Limited හරහා එන KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා හොඳට පෙට්‍රල් කරන බයික් එකක්. එතකොට ඔයා හිතන්නකෝ බයික් එක අරගත්තට පස්සේ ගොඩක් අය හිතනවා අම්මෝ පෙට්‍රල් වලටත් සෑහෙන්න වියදමක් යනවනේ කියලා. හැබැයි උනාට KD Rice Leader 125 petrol bike එක ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න තෙල් දැනින් ඇත්තරම කිව්වොත් දැනින්නේවත් නැහැ. මේක ගොඩක් අය කියන කතාවක් තමයි. මොකද මේකේ කොච්චර දුර ගියත් අපරාධ කියන්න බෑ, තෙල් කරනවා හොඳට. අනිත් කාරණාව තමයි දැන් සමහර වෙලාවට බයික් එකක් ගන්නකොට ඊළඟට තියෙන ප්‍රශ්න තමයි මේ දවස්වල වාහන මාර ගණන්. ඉතින් කොහොමද අසා කොච්චර අමාරුවෙන් හරි මේ බස් එක යනවා මිසක් බයික් එකක් ගන්න අපිට එහෙම හිතන්නවත් පුළුවන් කාලයක් නෙමේ මේක කියලා ඔයා හිතනවා නම් දැන් ඔයාට KD Rice Motor Company Private Limited වෙතින් KD Rice Leader 125 petrol bike එක ගන්නකොට ඔයාලට රුපියල් 599,000කට බයික් එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. සාමාන්‍යයෙන් මේ කාලේ ඒ වගේ අඩු ගානකට මෙච්චර හොඳ බයික් එකක් හම්බෙන්නේ හරි කලාතුරකින් නේද? ඒ නිසා මේ හම්බ වෙන අවස්ථාව මගහැරගන්න එපා. එතකොට දැන් මෙහෙමත් හිතන්නකෝ දැන් 599,000 දීලා එකපාර බයික් එකක් ගන්න සල්ලි නැහැ. හැබැයි වා හිතනවා ලීස් එකක් දාලා ගන්න තිබ්බ. හැබැයි ඉතින් ලීස් එකක් දැම්මට පස්සේ ඩවුන් පේමන්ට් එක සෑහෙන්න ගෙවන්න ඕනනේ. එතකොට ඒකටත් විසඳුමක් වාට අරන් ඇවිල්ලා තිනවා KD Rice Motor Company Private Limited වෙතින්. වා ඩවුන් පේමන්ට් එක හරිම පුංචි ගානයි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ වාට නිකන් අර ලීසින් බරෙන් 100% ඔළුව නිදහස් කරලා වගේ තමයි. ඇඟටවත් දැනෙන්නේ නැති තරම් පොඩි ගානක් තමයි වාට ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ගානක් දීලා බයික් එක වාට ගෙදර අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ දවස්වල ලංකාවේ හැමෝම KD Rice Leader 125 petrol bike එක ගැන කතා කරන්නේ. ඒ නිසා ඔයා තවදුරටත් ඔය පාරේ පයින් ගිහිල්ලා ඊට පස්සේ බස් වල තෙරපිලා කරලා ගිහිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ. ඔයා දැන් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඔයා ගෙදර යන ටික හරි පොඩ්ඩක් සැපට යන්න ඕන නේද? ඔයා විතරක් නෙමෙයි හිතන්නකෝ වයිෆ්ට එහෙම කොච්චර අමාරුවක්ද යා ජොබ් එකකට යන කෙනෙක් නම් රැට ඇවිල්ලා උයන්න කරන්න ළමයින්ගේ වැඩ ටික කරන්න කොච්චර යාට වැඩ තියෙනවද? ඒ නිසා යාට එහෙම අයිඩියා එකක් තියෙනවා නම් බයික් එකක් කරන් දෙන්න ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේක ගැන KD Rice Motor Company Private Limited එකට කතා කරාම 0773 523 535 0773 523 535ට කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සුබ සන්දේවක් වේවා සහ අපි මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා රිකිල්ල ගස්කර සලොන් දිනශ්‍රී එකේ සෙට් එක. මම අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම්. ඒ වගේම අද කෝල් කරන අයටත් chance එක දෙනවා කියලා මම කිව්වනේ නේද? එතකොට මාගම ඉඳලා කාන්ති කතා කරා. ජෙනුකවයි සංගීත්වයි පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේම දියතලාවෙන් සයුරි thank you කතා කරාට ස්පෙෂලි ආචි අම්මා මතක් කරා කියන්න. හරිද? DJ අසා ඉතින් කොහොමද? මෙහෙට නම් සැරටම වහිනවා. අපි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා අසා. ඊ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලක්ෂ්මන්, තමරා, නිශානි, ඊට පස්සේ චේතනා, තේජ, අවෝර් කට්ටිය ඔක්කොම මතක් කරනවා. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අයියා අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. සියත්‍රා ක්ලාසිකේ සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න කියලා තිනෝ. මං කට්ටිය සේරම එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. 0711 95 95 95 තියෙනවා. මැසේජ් කරන්න පුළුවන්. 0112 55 33 63. ඔයාලට කෝල් කරන්න chance එක තියෙනවා.
හවස 4:31 දැන්.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wate.
1: හවස 4යි විනාඩි 34යි වෙලාව. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම right කවුද මේ ඉන්නේ? හයි අසයි කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා. තිලිනි මැසේජ් කරලා තියෙනවා. Thank you තිලිනි, මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුකෝ කියලා මට ලස්සන ගෑනළමෙක් මැසේජ් එකක් දාලා තිනවා. නිමා, thank you ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? right okay. හයි කොහොමද සායි, මේ වෙලාවේ කටි ඔක්කොම එකතු කරගෙන අපිත් සින්දුවක් අහමුකෝ කියලා සචී මැසේජ් කරලා තිනවා. thank you සචී, ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඒක මම 0711 95 95 95 ට ඔයාලට මැසේජ් කරන්න පුළුවන්. කෝල් එකක් ගන්නවා නම් 255 33 63 ට ටග්ගල කෝල් එකක් ගන්නවා.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: tamro wasara meda sale sofa sadaha vishesha wattam kalpavathide suwa pahasuin yut sofa 69000 sita sieluma tamro pradarshana garawali
3: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්න
6: කාලයත් එක ඇඟට ඇඹුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: Meltol hisarathaya una sempratishyava angapatha vedanawa apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
7: sukobobogitveta navarthak denza navina takshane kala denza b5 saha denza b8 premium suv rata atvindimata altaya pradarshana agareta paminenna nathinam 01112125125 amathanna
8: අලුත් ප්‍රින්ස් අලුත් ස්ටයිල්ස් එක්ක විලාසිතා ලෝකය කලඹන ෆැෂන් බග් ගාල්ල ශාඛාවට පැමිණි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය. ඔබේ මුළු පවුලටම ගැලපෙන නවතම කලෙක්ෂන්ස් රැසක් අතුරින් ඔබේ ප්‍රියතම විලාසිතා අදම තෝරගන්න. ෆැෂන් බග් වෙනස් වන ජීවන රටාවන්ට.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
10: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
3: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක මානව හැකියා හා සංවර්ධන විශේෂඥ ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන අත මම තන්න 0742776821
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
13: හොට්ස්පොට්? ඇයියේ?
12: ඩේටා නෑ යන්නේ.
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
14: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
15: Gather on a day of profound joy and soaring hope.
16: The day a planet stops for a game.
17: Net FM. Algo Town.
18: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
5: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwa kuwanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
2: Damro Wasara Meda Sale Nidana Kamara Kattala Sadaha Vishesha Wattam Sieluma Damro Pradarshanagara Walin
17: Death FM Algo Town
2: Damro Inverter Sheethakarana 120k Wattam 90000 sita කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
13: හොට්ස්පොට් ඇයියේ
12: ඩේටා නෑ යන්නේ
13: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක්, ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
14: ඒ නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
18: Neither ready for this war.
20: Squash the bad officials, Nazi Congress comes to an end.
15: Gather on a day of profound joy, a soaring hope.
16: The day a planet stops for a game.
17: Net FM. Algo Town.
4: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
19: Oya try karanna ganna vijaya aapapiti.
5: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwaku wanna Danma katha karanna 0.71.666.222 Prime Residences
2: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
17: FM Algo Town හදරවටේ හදරවටේ
4: brought to you by
6: Nova Anlene Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න
9: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
10: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
21: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් කලරක් තමයි
22: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න
23: 077-406-4397
17: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන Net News දැන් නව මුහුණුවරකින් ඔබ වෙත Net News විශ්වාස කරන සත්‍ය
24: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
25: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
26: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
25: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
27: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය

ரைட், விலாவ ஹவுஸ் அத்தனை வினாடி ஹதலி சாயாய் அப்படி கமர்ஷியல் பிரேக்கிங் பாஸ்ஸே மே பத்தராவே ஆகினின் ஓமதா கரன் நீட்டு பாசி கோல் கருப் கட்டிய சேஹின்னின் ஐ கட்டி ஓமதா கரன் தோண ரைட் மாமூலிமா கால் கருப் கட்டிய மதா கரன் நன்னே உதுரு கால் உதுர பத்திரிகா மே விலாவே மாவாகினின்னு கேள் தீனோ ராபர்ட் மங்குவா கூட காதரிங் இக்கு துக்கிற கண்ணன் இட பாஸ்ஸே வல்பிட்டு முல்லே நுபாலி தேங்க்யூ ஏ பாகேம் ටයිටනික් සැලෝන් එකේ සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම සැලෝන් එකේ ඉස්සරහාම තියෙනවානේ අපේ කොල්ල සෙට් එකේ ඉන්න ත්‍රිවිල් පාක් එක කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you ජය වේවා. දැන් අපේ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක අහගෙන ඉන්න ගමන් මම මේ ඔයාලට මතක් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලට හිතෙනවා නම් ඔයාගේ වීල් එක පොඩ්ඩක් මාරු කරලා ටිකක් අලුත් වීල් එකකට යන්න ඕන, ත්‍රිවිල් එකක් ගන්න ඕන කියලා. ඔයාට දැන් ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට එන KD Rice වෙතින් හඳුන්වා දෙන KD Rice electric three-wheel එක ගන්න chance එක තියෙනවා. හරිද? මේක ඇබිලා සාමාන්‍ය three-wheel එකක් වගේ නෙමෙයි, සරලවම කාර් එකක් වගේ තමයි. අතුලේ AC තියෙනවා. තියෙන නිසා සැප පහසුවට පෞලි කට්ටියත් එක්ක ගමන බිමනක් යන්න නම් ඔයාට තියෙන පහසුම සහ වාට ලේසියෙන්ම අරගන්න පුළුවන්, ඔළුවට බරක් නැතුව වාට වාහනේ පදින්න පුළුවන් හොඳම වාහනේ තමයි KD Rice electric three wheeler කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල සෑහෙන කට්ටිය කතා වෙනවා KD Rice electric bike එක ගැන. ඒ වගේම තමයි KD Rice leader 125 petrol bike එක ගැන සෑහෙනම කට්ටිය කතා වෙනවා. ඒකට හේතුව තමයි මේක ඇවිල්ලා හොඳට තෙල් කරන bike එකක්. අනිත් එක තමයි රුපියල් 599,000කට වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව වාට bike එක අරගන්නත් පුළුවන්. down payment එකත් සෑහෙන අඩුයිනේ. තියෙන නිසා ඔයාට හිතා ගන්නවත් බැරි තරම් වාසි ගොඩක් එක්ක ඔයාගෙම කියලා වාහනයක් ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ දැම්ම කෝල් එකක් දෙන්න KD Rice Motor Company Private Limited එකට. එතකොට ඔයාට ඒගොල්ලෝ වැඩි විස්තර කියයි. දිවයින පුරාම අලවිජාලේ වගේම සේවා නියෝජිතයන් ඒ වගේම අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන් නිසා ඔයාට ලේසියෙන්ම අරගෙන ඔළුවට බරක් නැතුව ඔයාගේම වාහනයක් ගන්න තියෙන හොඳම විදිහ තමයි KD Rice Motor Company Private Limited එක මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. තියෙන නිසා KD Rice වාහනයක් අරගෙන බබා වගේ සැපට සතුටින් ඉන්න ඕන. හරි. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ හැමදාමත් අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට විශේෂ ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාවන් වැඩි වැඩියෙන් අරගෙන එන ඔයාට වාසනාව ළඟා කරගන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රහක වීමේ අවස්ථාව වැඩිපුරම අරගෙන එන NLB ජය ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔයාට දවස් වැඩි වැඩියෙන් ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව අරගෙන NLB ජය ලොතරැයි හරහා හැම ඉරිද දවසකම සන්ඩේ බෝනස් විශේෂ දිනුම් මැදීමෙන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ හැම ඉරිදම වාට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න NLB ජය ලොතරැය හරහා අවස්ථාව තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වාගේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැය අරගන්න කියලා මම වාට නිතරම කියන්නේ ඒකයි. එතකොට NLB ජය ලොතරැය මිලදී ගන්නකොට වාට විශේෂයෙන්ම අග ඉඳලා මුලට අංක ගැලපුණත් මුල ඉඳලා අගට අංක ගැලපුණත් රුපියල් 50,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග රාශියක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට වැඩි වැඩියෙන් ඔයාගේ වාසනාව වරගා බලන්න තියෙන හොඳම ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ ගැනත් මතක් කරලා රයිට් සෙට් එකක් ඉන්නව එකතු කරගන්න. ලස්සන ගැල්ලා මේක ඉන්නවා. හරිද? රොෂෙල් මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට තැන්කියු මැසේජ් කරාට ඊට පස්සේ අක්කල දෙන්නව ගොඩක් ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ගොමුදස අපිත් මේ වෙලාව ආව වහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චාරුණි. තැන්කියු චාරුණි, මං ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95ට මම මතක් කරන්නම්.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
6: මුදලාලි
7: අනෝන
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
10: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයතු

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: හවස 5:01 දැන්. සුබ සන්ධ්‍යාවක්.

0: විශ්වාසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසිනුයි මූලික කෙටුම්පත සකස් කර ඇතේ. ඒ අනුව එකී මූලික කෙටුම්පද පදනම් කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කම්කරු අමාත්‍යවරයා විසින්. පනතේ ඇතැම් ප්‍රතිපාදන වරින් වර සංශෝධනය කරනු ලැබුවද වර්තමාන සමාජ ආර්ථික සහ තාක්ෂණික වෙනස්කම් වලට අනුරූප ලෙස අරමුදලේ සමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා අවම කරගනිමින් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සැලසීම අරමුණු කරගනිමින් එම පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM.
6: Maruba!

සුබසඳව කවස 5:10 අපි හතරවට යහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. තියෙනසා දෙවනි පැය පටන් ගන්නකොටම මට WhatsApp එකේ message කරපු set එකක් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න හදන්නේ. කඩවත ලක්මාලි හයි කොහොමද ලාලින් මම ආව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you ජය වේවා message කරාට. හයි කොහොමද සාපිත් මේ වෙලාවම අහගෙන ඉන්නවා අපි වාද්දුව පොතු පිටියෙන් රාණි ක්ලාසික කරගෙන තියෙන සින්දුවට රත්නායක දයානන්ද සමන්ත ලසන්ත චමින්ද අපේක්ෂා තිලංකා ඊට පස්සේ මලින්කා ඒ වගේම යනුල භූමි තෙවුමි ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්න මාලනී දිසානායක thank you darling ඔයාවත් එකතු කරගන්න පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මැසේජ් කරලා තිනවා ඒ වගේම සචිනි මගේ අයියාවයි මගේ මල්ලිවයි මාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා අයියලා මල්ලිලා ඔක්කොම කට්ටියව මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් thank you සචි මැසේජ් කරාට සුබසන්නේවක වේවාසයි මාවත් සින්දුවකට එකතු කරගන්න මට ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා මට මැසේජ් කරලා තිනවා කවුද මේ අනු thank you darling මං ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් මැසේජ් කරපු සෙට් එකට thank you එකටියවත් එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ හවස 5 විනාඩි 11ක් වෙනකොට. හැබැයි සින්දුවට යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. සමහර වෙලාවට අපි සල්ලි හම්බ කරන්න සෑහෙන මහන්සි වෙනව නේද? මං කියන්නේ අපි මහන්සි වෙනව විතරක් නෙමෙයි. පොඩ්ඩක් අපේ වාසනාව තුරගා බලන්න ඕන නේද? ජීවිතේ ගොඩ යන්න නම් උත්සාහය වගේම වාසනාවක් ටිකක් තියෙන්න ඕනනේ. අනේ නිසා තමයි මං ඔයාලට කියන්නේ. ඔයාලට ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක් අනිවාර්යෙන් මිලදී ගන්න කියලා. මොකද වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට වගේම සුබසාධනයට වගේම ජීවිත සවිබල ගන්වන්නත් දැවැන්ත දායකත්වයක් ලබා දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. අන්න ඒ නිසාම තමයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවාංශය වෙනුවෙන් අනුශූර්තා සම්මානයේ අඛණ්ඩව 2026 වසරේ දිනා ගන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණේ. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ. දැන් NLV ජය ලොතරැයි අරගත්තාම ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. හොඳම උදාහරණ තමයි දැන් NLV ජය ලොතරැයි අරගත්තාම Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවානේ. ඒ කියන්නේ සතියේ දවස්වල ඔයාලට හම්බ වෙන තෑගි බලට අමතරව ඉරිද දවසේ විශේෂ ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙන රුපියල් 10,000ක වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුල ඉඳලා අඟට අංක ගැලපුණත් අගේ ඉඳලා මුලට අංක ගැලපුණත් ඔයාලට දිනුමක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි තව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තව තවත් තෑගි දිනන්න පුළුවන් වාසනාව අරගෙන එන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඒ නිසාම තමයි ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මේ මතක් කිරීම ඔයාට කරන්නේ. දකින පළවෙනි තප්පරේම NLB ජය ලොතරැයියක් අරගන්න මතක් කරන්න එපා. අලුතෙන් බයිකයක් ගන්න ඉන්න කට්ටියට මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ නේද? මොකද මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳට දුවනවා. ෂෙඩ් එකක් ළඟින් ගියත් තෙල් උනනවා වගේ කියලා ගත්ත හැමෝම කියනවා. අන්න ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ. ඔයාලට ඇඟට දැනින් නැති වෙන බයික් එක පදගෙන යන්න ඕනේ නම් හරිද? ඔයාලට වෙන්න පුළුවන් ඊට පස්සේ වාඳුරන කෙනෙක් වුණත් ඔයාලට බය නැතුව රෙකමෙන්ඩ් කරන්න පුළුවන් බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට වයිෆ්ට පොඩි බයිකයක් අරන් දෙන්න ඕනි කියලා අයිඩියා එකක් තියාගෙන ඉන්න හස්බන්ඩ්ලට මේක තමයි අරන් දෙන්න තියෙන හොඳම බයික් එක. සේෆ්ටි අත්උපරිමයි, ඊට පස්සේ ලුක් එකත් නියමයි, ඊට පස්සේ පෙට්‍රල් හොඳට කරනවා. අනිත් එක තමයි රුපියල් 599,000කට වගේ ගන්න තියෙන හොඳම බයික් එක තමයි මේක. ඒ කියන්නේ ලංකාවේ අඩුම මිලට මෙච්චර හොඳ බයික් එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ වාට වෙන තැන් වලින්. KD Rice Motor Company Private Limited එකෙන් තමයි ඔයාලට එහෙම chance එකක් හම්බ වෙන්නේ. මොකද KD Rice කියලා කියන්නේ ලංකාවේ අපේ brand එකක් නිසා. ඉතින් ඒ නිසා ඔයාලට down payment එක උනත් ඇඟට දැනෙන්නේ නැති තරම් පොඩි ගාණක් තමයි දෙන්න වෙන්නේ. bike එක ගන්නකොට ඔයාලට හිතා ගන්න බැරි තරම් discount ගොඩාක් හම්බ වෙනවා. ඒ නිසාම තමයි ඔයාලට හරිම ලේසියෙන් පහසුවෙන් පැදගෙන යන්න ඔයාලට ගෙදර අරගෙන යන්න පුළුවන් ලේසියම bike එක විදියට KD Rice Leader 125 petrol bike එක මම ඔයාලට කියන්නේ. තේන්සා ඔය බයික් එකක් ගන්න ඕන නම් දෙපාරක් හිතන්න එපා. කතා කරන්න KD Rice Motor Company Private Limited එකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මෙන්න නම්බර් එක කතා කරනවා නම් 0773 523 535 මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් KD Rice Motor Company Private Limited එකෙන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ඕන නම් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්න ඕන නම් ඒත් කතා කරන්න 0773 523 535 අපි නන් ස්ටොප් එකක් අහලා
සිින්දු ටිකක් අහලා මේ පැතරෙමු බිඳු හවස පහයි විනාඩි 15යි වෙලාව බිඳු 7:11 95 95 95ට ඔය මැසේජ් එකක් දාලා තියන්න

0: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන් ට්‍රයි කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස් 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේ බණ්ඩාර නවපන්ති ඇරඹුණා පමණයි සිසුල්කා රත්නපුර සියත්‍රා ඇහැලියගොඩ සමාධි අවිසාවේල්ල ලංකාවේ ප්‍රථම යාභිහි කළ විශිෂ්ටතම ඉතිහාසය පන්තිය විමසීම් 0.71.861.64.68
7: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0.773 273 540
11: යටිහිතේ භාෂාවක් තියෙනවා.
12: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
11: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
12: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
11: ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
13: Alpha Studio with Kasuni and Lehansa.
12: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
14: Hadaravate.
15: Hadaravate.
16: Brought to you by
17: Nova Enlin Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlin සීම බෙදලන්න.
18: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
19: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
20: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
21: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

හවස 5යි විනාඩි 27යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් WhatsApp එක පැත්තට ටිකක් ඔළුව දාන්න හදන්නේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. හයි සුබ සන්දේවක වේවාසා. අපි මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර. Thank you ඔක්කොම කට්ටියව එකතු කරගන්න. ඒ වගේම කවුද මේ ඉන්නේ? මට මැසේජ් එකේ වල තියෙන වසන්ති. Thank you ජය වේවා වසන්ති. ආවත් එකතු කරගන්න. ඒ වගේම හයි ගෝමදසයි මාවත් සින්දුවකට එකතු කරගන්න කණේ කියලා හන්සි කෑගල්ලෙන් මැසේජ් කරලා තිනවා. Thank you හන්සි. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට දරණියගල දෙමැදින් මයුමි පබසරා මැසේජ් කරලා දිනවා. Thank you darling. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ලක්මාලි හයි කොහමද? ඒ වගේම සශිකා මම ආවත් එකතු කරගන්නම්. Thank you ජය වේවා. සෙට් එක ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවක් අහන්න හදනේ. හවස 5යි විනාඩි 28යි දැන්.

0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
1: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල් ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන්
2: 25 සිට 25 ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0712-666-222 රයිම් රෙසිඩන්සිස්
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ
5: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
8: මාරයිනේ
9: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව
10: මේ හැන්දෑවනම් ටිකක් වෙනස් මෝටර්ස්ට වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු

සුබසන්දේ ඔක්කොවසා යී අපිත් මේ වෙලාවේ ආව හගින ඉන්න හවස 5යි විනාඩි 44ක් වෙනකොට මට මැසේජ් එකක් දාලා තිනවා කවුද මේ නදුනි තමයි මැසේජ් එක දාලා තිනේ thank you ඒ වගේම කලවණෙන් පුෂ්පා හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි ඔක්කොම කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා අනිවාර්යෙන්ම මම ඔක්කොම එකතු කරගන්නම් ඒ වගේම අසා අපිත් මේ වෙලාවේ හතර වටේ අහන ගමන් ඉන්නේ කුමුදුරුවන් වැල්ලෙන් මැසේජ් එක දාලා තිනවා ඒ වගේම සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට මාවතකම රිෂ්මි මැසේජ් කරලා තිනවා thank you රිෂ්මිනේ ෂර්මිනේ ඔයාව එකතු කරගන්නම් thank you ජය වේවා ෂර්මි ෂර්මිට අයිඩියා එකක් තියෙනවද බයික් එකක් ගන්න ඔවුනේනේ ඒකනේ ඔයා ඔළුව වෙනුවේ අනේ නිසා තමයි මම ඔයාට කියන්නේ ඔයා බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice Reader 125 petrol bike එක කියලා කියන්නේ ඉතින් ඒ නිසා ඔයාට සාමාන්‍යයෙන් ගමන බිමනක් යනවා නම් මේක තමයි තියෙන හොඳම බයික් එක රුපියල් 599,000කට වගේ මිලදී ගන්න හැකියාව තියෙනවා ඩවුන් පේමන්ට් එකත් ඇඟට දැනෙන්නේවත් නැහැ අනේ නිසා ඉතින් දෙපාරක් හිතන්න නැතුව KD Rice Leader 125 petrol bike එකකට ඔයා මාරු වෙන්න ඕන හරිද ඊට පස්සේ NLB ජයලොතරය ගැන මතක් කරන්න ඕන ඔයාට ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ටැගි වැඩි වැඩියෙන් හම්බ වෙන ලොතරැයිය තමයි NLB ජයලොතරය කියලා කියන්නේ NLB ජයලොතරය අරගත්තාම ඔයාට දැන් Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙලා වෙනදාට දිනන ටැගි වලට අමතරව ඒ කියන්නේ සුපුරුදු ටැගි වලට අමතරව ඉරිද දවස් වලට රුපියල් 10,000ක වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් පුළුවන් ඒ වගේම තමයි අංක මුලින්දලා අගට ගැලපුණත් අගින්දලා මුලට ගැලපුණත් ඔයාට දිනුමක් තියෙනවා ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි දිනා ගන්න නම් ඔයා අනිවාර්යෙන් වැඩි වැඩියෙන් අරගන්න ඕන NLB ජය ලොතරැය තමයි ඒකනත් මතක් කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි මේ විශේෂ මතක් කිරීම අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා සහ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා ධනුෂ්ක ඒ වගේම දම්සදීබයි චූටි දුවවයි එකතු කරගන්න කියලා යක්කල මුල්ලෙන් දිලිනි මැසේජ් කරලා තිනවා thank you දිලිනි අපිවත් සින්දුවකට එකතු කරගන්න අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට චාරු මැසේජ් කරලා තිනවා thank you චාරු ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේක එකතු කරගන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහලා මේ පැත්තටින්ම මැසේජ් එකක් දාලා තියන්න මම ආව මතක් කරන්නම්

රයිට් වෙලාව හවස 5යි විනාඩි 50යි අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හැබැයි යන්න කලින් මතක් කරන්නේ අලු සෙට් එකක් ඉන්නවා හයි කොහොමද සා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චතුර මැසේජ් කරලා තිනවා ඒ වගේම ආදිත්‍ය මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අදට මම යන්න හදන්නේ අපි හම්බ වෙනවා හෙට හරියටම හවස 4ට වාගේ මගේ බොරින් නැති යුනියන් ඩ්‍රයිව් එක 4 වටින් එතකම් පරිස්සමින් ඉන්න ගිලන්න ජය වේවා මම DJ අසා Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍යය සමගින් ජනතා විශ්වාසය දිනු නැත් නියස් ශක්තිමත්ව ඉදිරියට. මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 13 36. දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. Travel Net.
0: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net තමතන්න 0112 863 363 0776 716 3672.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0711 0662 Prime Residences. දම්රෝ වසර මැද සේල් කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
3: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනය රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
4: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික එක සල්ලි දීලමට ගත්තේ.
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774 406 43 97.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ. අම්මා මෙයා ආවද?

0: දෙවන්දර රසයි. වතාවට අවසන් යමුද අපි කුකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණයා.
2: FM 95 FM 94.8 NET FM. Divina Pura.
3: Vilabu Savasa Hayai Vinadi 30.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝවන් අද 2026 අගෝස්තු 4 අඟහරු වාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කිරීමට යොමු කරයි. මහනා හිමිවරුන් ජනපතිට යැවූ බව කියූ ලිපිය ගැන සජිත්ගෙන් ප්‍රශ්නයක්. නොදන්නා බවට ආණ්ඩුවෙන් ප්‍රකාශයක්. මහර බන්ධනාගාර සිද්ධිය ගැන අධිකරණ ඇමතිට සැකයක්. තවත් බන්ධනාගාර කිහිපයක් ගැන දැඩි අවධානයක්. EPF අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය. රටම බලා සිටි රන් පදක්කමත් රැගෙන රුමේෂ් තරංග දිවයිනට පාතබයි.
0: Net News, the truth people trust.
3: විනිසුරු විශ්‍රාම වයස් සීමාව වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගැන අධිකරණ මාත්‍යවරයා අද තවත් කරුණු අනාවරණ කළා. ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී රට රණින් බැබළවූ රුමේෂ් තරංග අද පස්වරුවේ දිවයිනට පැමිණියා. එම තොරතුරු ඇතුළු දවස උණුසුම් කළ සිදුවීම් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ යෝජිත ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනේ ගැසට් පත්‍රයේ පළ කිරීමට යොමු කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝගයට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
4: යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කළේ කවදාද? එම කෙටුම්පත නීතිපති විසින් අනුමත කළේ කවදාද? මෙම කෙටුම්පත ගැසට් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද? පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද?
5: නීති කෙටුම්පත් සම්පාදක වෙත 27/28 දින යොමු කරලා ද බව දන්වනු කැමැත්තෙමි. එමෙන්ම නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරලා ද කෙටුම්පතර 2026/31 දින නීතිපතිතුමා වෙතින් ව්‍යස්ථානුකූල භාවය පිළිබඳ සාතිකය නිකුත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ගැසට් පත්‍රයේ පළ කිරීමට අදහස් කරමි. එය අද ගැසට් කරන්න යවලා තියෙන බව මට දැනුම් දුන්නා. එකී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු දින 7/3 දින සිට ඊට පසු යම් දිනක පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආසන්න වශයෙන් සති 3ක් පමණ ඒ ක්‍රියා වලියට යනවා. නමුත් මා හිතන්නේ අධිකරණයේ අභියෝගයට ලක්ුණොත් එයට ඊට වඩා වැඩි කාලයක් ගත වේවි.
3: එම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ත්‍රිනිකායික මහනා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි පැවසෙන ලිපිය සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා මෙහිදී විමසීමක් කළා.
4: අපි යෝජනා කරලා තියෙන අත් වශයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරු මන්ත්‍රීවරුන් 225ටම මේ තියෙන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නටත් ගරු කථානායකතුමාට අපි ලිඛිතව දැනුම් දුන්නා. ඒකට පහසුකම් සපයන්නටත් කියලා. ඉතින් ඔබතුමන් අන්න ඒ වගේ ක්‍රියාවලියකට සහයෝගය ලබා දීලා මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ 225ටම ඒ අයගේ මතය ඒ අය ඉදිරිපත් කරන අදහස අවස්ථාව ලබා දෙන්නයි කියලා. ඉතින් මම විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අපිට දැනගන්න ලැබිලා තිබෙනවා නීතිඥ සංගමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයට අනුව ගෞරවනීය ත්‍රිනිකායක මහා සංඝරත්නය මේ ඉදිරිපත් කරන්නට හදන යෝජනාවට විරුද්ධ වෙලා තිබෙනවා කියලා. එහෙම ලිපියක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඔබතුමා ඒක සභාගත කරන්නට කටයුතු කරනවාද? අවසාන වශයෙන් ඔබතුමාලා පොරොන්දුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. අන්නේ පදනම් මත ඉඳගෙන ඇයි ඔබතුමාට කටයුතු කරන්නට බැරි?
3: ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය හර්ෂණ නානායකර් මහතා කියා සිටියේ
6: එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබී නොමැති බවයි.
5: මා හිතන්නේ මේ මා පාර්ලිමේන්තු තුල පටතක් ගැන කතා කරන්න අවශ්‍ය වෙනම ව්‍යුහයක් තිබෙනවා. කන්සල්ටේටිව් කමිටි තිබෙනවා. එවන් තත්වයක් යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව මෙහි තියෙන ආයතන ක්‍රමවේදය අනුව තමයි සාකච්ඡා කළ යුත්තේ. එහෙම නැතුව මොකද නීතිගී සංගමයේ මතයට වෙනස් මත දරන නීතිජවරු බහුතරයක් මට මෙරට දැනුවත් කිරීම කරනවා. එහෙම නැත්නම් අපට උන්ටත් මෙතර අවස්ථාවක් දෙනවා. මම හිතන්නේ ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායට පැටහැනි බව තමයි මට පේන්නේ. ඒ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැසුණා. ඒ අවස්ථාවේ උන්ට නිවැරදි තොරතුරු ලැබිලා තිබුණේ නැහැ. මාත් නලිදමතුමත් ගියේ. අපි නිවැරදි තොරතුරු පැහැදිලි කරාන් පස්සේ උන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්නේ කියන එක තමයි කිව්වේ.
7: ගරු රවි කතා
5: එහෙම ලිපියක් ලැබුණු බව මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිවට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. එහින් දෙවන් දෙයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
6: මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තිරෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රණිද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසයි.
8: නීතිඥ සංගමේ සභාපති රජීව අමරසූරිය මහත්තයා එතුමා පිටතට ඇවිල්ලා කිව්වා මල්වතු නායක හාමුදුරුව කිව්වා ත්‍රිනිකායික මහා සංඝරත්නයේ අත්සනින් යුතුව ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවායි කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නොසුදුසුයි මේක කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා කියලා. ඒ ලිපිය ලැබිලාද මේ වෙද්දී ජනාධිපතිතුමාට ලිපිය ලැබිලා නම් ඒ ලිපිය සලකා බැලීමක් කරනවද ඔබතුමන්ලා ආණ්ඩුවක් විදියට?
9: මහානායක හිමිවරුන් විසින් එව්වායයි කියන ලිපිය සම්බන්ධයෙන් මගේ දැනුවත් භාවයක් නැහැ. ඊයේ උදේවරුවේ මමත් අධිකරණ අමාත්‍ය හර්ෂ නානායකාර මහතාත් මල්වතු අස්කිරි මහනාගි හිමිවරුන් මුණ ගැහුණා. ඊට පසුව දවල් කාලයේදී රාමාඤ්ඤ නිකායේ මහනායක හාමුදුරුවෝ මුණ ගැහුණා. අමරපුර නිකායේ මහනායක හාමුදුරුවෝත් මුණ ගැහෙනවා. අතරම ඒ සාකච්ඡා හැම එකක් වගේ පැයකට ආසන්න කාලයක් තිබුණා. විශේෂයෙන්ම මල්වතු අස්කිරි මහනායක හාමුදුරුවන් වහන්සේලාත් එක්ක අපි පැවති සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කිරීමට එදා ඊහවස අපි ඉදිරිපත් කිරීමට යන 22 ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනතර අදාළ සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කළා. උන්වහන්සේලාට අපි ආණ්ඩුවේ ස්ථාවරයේ දැනුම් දුන්නා. මල්වතු මහනායක හාමුදුරුවෝත් අපිට කියා හිටියා උන්වහන්සේත් අවුරුදු 20කට ආසන්න කාලයකට මොකක් නඩු කටයුත්තකට මුහුණ දෙමින් තිබෙනවායි කියලා. නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කර ගැනීම සඳහා අධිකරණයේ සිදුවන ප්‍රසංස්කරණයක් පිළිබඳව කාගේවත් විරෝධයක් නැහැ. උන්වහන්සේලාගෙත් එහෙම විරෝධයක් නැහැ.
6: මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක්දැයි සැකයක් මතුවන පබ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පවසනපා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සිද්ධිය නිර්මාණය කිරීමට බාහිර බලපෑමක් තිබුණාදැයි සොයා බලමින් සිටින පවයි.
5: ගරු කතානායකතුමනි, මෙම මහර ඇති වූ තත්වය මී ගමුට වඩා වෙනස් තත්වයක්. මී ගමුවේ සිද්ධ වුණේ රැඳවියන් දෙපිරිසක් අතර මත්ද්‍රව්‍ය පාතල ගැටුමක්. මෙතන මොවුන් මේ ගැටුම ඇති කරගන්නේ පාලන තන්ත්‍රය සමග. හැබැයි මෙතන අපහැදිලි කරුණු වෙන්නේ මොවුන්ට මේ තත්වය ඇති කිරීමට ආසන්නතම කරුණක් මේ දක්වා එක අපිට සොයා ගන්න නොහැකි වෙලා තිබෙනවා. හේතුව මොකද්ද කියන එක. දැන් රැඳවියන් දෙන්නෙක් වහලු දෙනවා කතා කරනකොට උතන්ට 3-4 දෙනෙක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියන බල්ලක හරි 10ක් 15ක් ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා බල්ලක හරි. නමුත් එකපාරටව 1000ක් එන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මොකද ඕනෑම බන්ධනාගාරයක යම් යම් රැඳවියන් සමග ප්‍රශ්න මතුවාට ඒව ගොඩක් වෙලාට සාකච්ඡාවෙන් හා තත්වයන් පාලනය කර ගැනීම පුළුවන් වෙනවා. නමුත් මෙහිදී පැහැදිලි කර යුතුයි පෙර නොවිරු ආකාරයට ගිනි තැබීම් කළා තිබෙනවා. මොවුන් ගිනි තබලා තියෙන්නේ ඔවුන් ඉන්න සෙල් ඇරුණකොට ඔවුන්ට උයන මුළු තැන්ගිය, කන්න බොන්න තියෙන තැන්, බේත් හේත් ගන්න තැන්, කාර්යාල, ඒ කියන්නේ මේ කරපු කටි රෝමනාවක් තිබිලා තියෙනවා. පැහැදිලිව පේනවා. මොකද මීට කලින් මෙහෙම වෙලා නැහැ. මොකද තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා මුළු තැන්ගිය ගිනි තියන්නේ නැහැ. මොකද හේතුව තමන්ට කන්න බොන්න තියෙන තැන. නමුත් මෙතන මේ හිරගය මහර කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලක් මේ සංවිධානාත්මක ක්‍රමය තුළ තිබෙන බව පේනවා. ඒ වගේම ඉන්පසු ඇති වූ තත්වයන් සියල්ලම බලනකොට යම් සැකයක් පහළ වෙනවා. මේට බාහිර බලපෑමක් තිබුණද මේ කලබලකාරී තත්වයක් ඇති කරන්න කියලා අපි දැන් සොයා බලමින් පවතිනවා.
6: පවතින තත්වයටතේ මහර බන්ධනාගාරයේ කටයුතු ක්‍රියාත්මක කරන ආකාරයේද අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා.
5: මේ ප්‍රශ්නේ යටතේ වුණත් මේ වන විට වෙනත් බන්ධනාගාරවලින් කෑමුයලා වෙනත් බන්ධනාගාරවලින් පහසුකම් අරගෙන ඒ රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් කටයුතු ලබා දෙන්න මේ අවස්ථාවෙත් අපේ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතා පහසුකම් කරන්නේ. නමුත් මේ කරපු කට්ටියගේ උවමනාව තිබුණේ ප්‍රිසින් එක පවත්වාගෙන යන බැරි තත්වයකට ගේන්න කියන එක තමයි මේ සංවිධානාත්මක ගිනි තැබීමෙන් පේන්නේ. ඒ වගේම කලින් කියූ පරිදි මේ ගැන විමර්ශන කරනවා අපි හොයලා බලනවා. එහෙම කුමන්ත්‍රණකාරී කට්ටිය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නත් අපි පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මේ බන්ධනාගාරය තුල සිටින රැඳවියන්ගේ යම් රැඳවියන්ගේ දෙමාපියනොත් මේක තේරුම් ගන්නට ඕන. මේ ගිනි තියලා විනාශ කරේ මේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි. අපි නැවත වියදම් කරන්නේ බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි. ඒවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මේ කලහකාරී තත්ත්වය ඇති කරපු සියලු දෙනාම නෙමෙයි. නමුත් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් තමන්ගේ ආදරණීයන්ට කියන්නට ඕන මේක ඇතුළේ ඉන්න රජයේ විසින් මේ වන විට රස පරීක්ෂක වාර්තා ඉක්මන් කරලා ඔවුන්ට අවශ්‍ය සහනයන්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්න මොහොතක මේ කාර්යයන් හරහා ඔවුන්ගේ සුබ සාධන මට්ටමම පිරිහා ගන්න තත්ත්වයකට
6: මෙවැනි සිද්ධි සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම කෙරෙහිද අවධානය යොමු ඇති බවත් ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් මැඩලීම් සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
5: අවසන් කාරණාව තමයි මේ රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන්ද කියන එකට අපි අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාව වෙන විට අපි සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්. ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපිට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු මා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඇති වෙන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා. ඇති වෙන ඕනම තත්ත්වයකදී ජීවිත හානි අවම කර ගැනීමටත් තත්ත්වයන් නිසි ලෙස පවත්වා ගැනීමට බන්ධනාගාරය තුල ගත හැකි සෑම පියවරම ගන්නවා.
6: 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එකී මූලික කෙටුම්පත පදනම් කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ. අද පැවති කැබිනට් තීරණ තනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නනිද ජයතිස්ස මහතා.
7: ඊළඟ යෝජනා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම. විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටවීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව එකී පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ ක්‍රියාත්මක කර ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරනවා. කාලීනව පනතේ ඇතැම් ප්‍රතිපාදන වරින් වර සංශෝධනය කරනු ලැබුවද වර්තමාන සමාජ ආර්ථික හා තාක්ෂණික වෙනස් වීම වලට අනුරූපව එම අරමුදලේ සමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා අවම කර ගනිමින් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා තවදුරටත් එකී පන සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද සැලකිලිට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබුවා. ඒ අනුව එකී මූලික කෙටුම්පත පදනම් කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු මතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.
6: ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පැවති 26 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙළ විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග සහ එම තරංගාවලියේ පෙරාංශයේ කවපෙත විසිකිරීමේ ඉසව්වේ රුධි පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා. පදක්කම් දිනාගත් රුමේෂ් තරංග සහ පාලිත බණ්ඩාර පිළිගැනීමේ විශේෂ උත්සවයක් මේ වන විටත් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප නෙත් නිවුස් නියෝජිත TKG කපිල දැන් සම්බන්ධ කරගන්නවා.
10: ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර තිබුණු පොදුරාජ මණ්ඩලීය මලල ක්‍රීඩා තරගාවලියේදී අපේ ශ්‍රී ලංකාව නියෝජනය කළ රුමේස් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගෙන තිබුණා. ඊට අමතරව ඒට සමගාමී පැවැත්වුණු ෆ්‍රාන්සේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර ත්‍රිදි පදක්කම දිනාගෙන තිබුණා. ඔවුන් දෙදෙනා ඇතුළු අනිකුත් ක්‍රීඩක ක්‍රීඩාම් පිරිස අද පසර 4:50 ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ඉතිහාසයේ 50 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යංශ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාවේ නිලධාරීන් මෙන්ම රුමේස් තරංගගේ සහ පාලිත බණ්ඩාරගේ පවුලේ දෙමව්පියන් ඥාතීන් දූදරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිනවා. මේ වන විට තොන් පිළිගැනීමේ උත්සවය පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන මේ වන විට මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටිනවා. මේ වෙලාවෙත් පැවැත්වෙන්නේ ඔවුන් දෙතන ඇතුළු අනිකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා වූ උත්සවයයි. මම TKG කපිල, නෙත් නිවුස් නියෝජිත කටුනායක ගුවන්තොටුපළ සිට.
6: ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ලොතරැයි ටිකට් පත්වල නිල ප්‍රතිඵල පදනම් කරගනිමින් කොටු කැපීම ලෙස කුප්‍රකට නීති විරෝධී චාවාරම තවදුරටත් රටපුරා සිදුවෙමින් ඇතැයි තොරතුරු තිබෙනවා. පෙරට වඩා දැන් මෙම චාවාරම සූක්ෂම ලෙස සිදුවෙමින් තිබෙන බවයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ. ඒ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.
11: මේකට යම් ඉතිහාසයක් තියෙනවා. මීට වසර 3-4කට පෙර මේක ආරම්භ වෙලා සුළු පරිමාණයෙන් තිබුණා. කොටු කැපීම කියලා රුපියල් 100කට 200කට විතර වගේ ඔට්ටු අල්ලමින් තිබුණේ. මේ ඔට්ටු ඇල්ලීම හදලා තියෙන්නේ ලොතරැයි දිනුම් මැදීමේදී. අද දින මහජන සම්පතේ දිනුම් මැදීම අවසානයේ අංක දෙක මෙන්න මේ අංක දෙකයි කියලා කේක්කිනාට ඔට්ටු අල්ලන විදිහට තමයි මේක ක්‍රියාත්මක වුණේ. මේකේ විවිධ ස්වරූපයෙන් ඊට පසුව ක්‍රියාත්මක වුණා. වෙනම ටිකට් ගසමින් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මේකේ අර ෂීට් එකක් දාලා ක්‍රියාත්මක වුණා. දැන් මේක WhatsApp group හරහා ක්‍රියාත්මක වෙනවා. රුපියල් 100කට 200කට ඔට්ටු ඇල්ලීම වෙච්ච මේ සෝදුව දැන් සමහර ප්‍රදේශවල දෛනිකව රුපියල් 100,000 යන ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. මේ හේතුව නිසා විශාල පිරිසක් අසරණභාවයට පත් වෙලා තිනවා. මොකද මේක අර ඇබ්බැහිවීමක් බවට පත් වෙලා තමුන්ගේ ශේෂත නැති කරගත්තු තත්වයක් තියෙනවා හුඟක් තැන්වල.
6: ලැබී ඇති තොරතුරු වලට අනුව චාවාරම වඩාත් ප්‍රබල ලෙස සිදුවෙමින් ඇත්තේ බඩල්කුඹුර, බිබිල, මහියංගණය, සියඹලාණ්ඩුව, අම්පාර, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලයි. මෙම චාවාරම් පිළිබඳ දැනටමත් පොලිසිය දැනුවත් කර ඇතැයිද, ඒ අනුව ප්‍රදේශ කිහිපයක කෙරෙනු වැටලීම් වලින් චාවාරම්කරුවන් කොටු කරගෙන ඇතැයිද මෙහිදී ප්‍රකාශ කරුණා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග එක්ව මෙවැනි වැටලීම් රටපුරා ඉදිරියේදීත් සිදු කරන බවයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ. ඒ අනුව කොටු කැපීම ලෙස කුප්‍රකට මෙම චාවාරම් මෙහෙවන ඊට සම්බන්ධ වන සහ ඊට ආධාර අනුබල දෙන තැනැත්තන්ට එරෙහිව නීතිය හමුවේ දඬුවම් ලබා දීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කරුණා. මෙම චාවාරමටම හසුව වින්දිතෙකු නොවන ලෙසයි ජාතික ලොතරැයි මණ්ඩලය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
12: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
16: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
17: LB රන් අය තමයි මගේ හයිය.
18: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

සමහර ඇමතුම් සදාතනිකව නිහඬ වෙනවා. ඒත් අපි හිත හදාගන්නවා. සමහර ඇමතුම් කාලාන්තරයකට පස්සේ අපිට ආයෙත් එන්න පටන් ගන්නවා. එතකොට අපි සතුට වෙනවා. ජීවිතය කියන්නේ මේ සියලු දේ අතරේ සමපාත වෙන අපිට නොතේරෙන හැඟීම්.

පස්සානේ ලස්සනම ඍතුවක උසම අත්තක පිපුණු මලක් වෙන්න. ඒ මල ළඟින් තමන් කැමැතිම මල තියාගන්න. එතනට බම්මරෙක්ටවත් හුල්ලඟකටවත් කිට්ටු නොවී ඉන්න. ආත්මාර්ථකාමීහිත් පහළ වෙන එක මනුස්ස ස්වභාවය. ඒත් ආදරයට තුන්වැනි එක. ඇවිත් යන එක, ඇවිත් ඉන්න එක අපිට තීරණය කරන්න බැහැ. ඉතින් මං අද ඔබෙන් අහනවා, ආදරයට ආව තුන්වැනියා ළඟ ඔබ නැවතුණාද, නැත්නම් එයාව මගේ අරලා ගියාද කියලා. 0711 95 95 95

सुबमान दारम रैक वेवा तरंगा अदोया अपेंग हन्ने आदरे नवतुन वैनी अलग नवतुन आदे कियला ने माटे के अनवैन ने ओ कियला हित गिनी ते हुआ ही न वल मातक वलिंग हित पिच्चुना देवतावर आदरी जीविते करेगा त्वेरत दटा ये विद्धि मागे हित हुस्म गाने दिम मेरी लती बुने अतहरे लेने बैंडी मलटे अन्नो दी अल्लंग हिटिया मरी दुने म अल्लंग हिटी माटल ऐहिंद हरी मामारु इन मामे बैंडी म अतहरिया अंतिम टे मामना तरुना आदरणीय हुलंगा जीवित ऐतिहासिक हिस्तन देखट आदेश के अक उन्हें तुन वैनियले स अहम बैंड मटे मुनागे हन ओहो इतिमागे आदरणीय सहोदरी अदत मांग ओहो निसाहिना वेनो ඒ කාලේ මම වැරදි තැන්වල නැවතුණාද නැවතුණු තැන්වලදී වැරදුණාද කියලා මං ඔහුගෙන් තාමත් අහනවා ඒ වෙලාවට ඔහු මට කියනවා මේ තමයි සංසාරේ ප්‍රාර්ථනාව එච්චරයි රමණිසුමේ දහිතවති ඕ ඔබ කියන්නේ ඇත්ත ඒක ලස්සන ආදර කතාවක පෙර නිමිති පහළ වෙච්ච සැබෑ යථාර්ථය හැබැයි මං ඇහුවේ දෙන්නෙක් ආදරෙන් නිද්දි තුන්වැනිය කොබේ ළඟ නැවතුනොත් ඔබ මොකද්ද කරන්න කියලා තුන්වැනියෙක් එන්න ඉස්සර පළවෙනියා එන්න එපැයි ආව හැමෝටම රැවටුණා පළවෙනියා කියලා ඒත් තාම බලන් ඉන්නවා ඒ පබෝගේ කතාව ආදරයට ආව තුන්වැනියා ඇත්තටම ළඟ නැවතුනාද නැත්තං එයාට යන්න කිව්වද ඒ ප්‍රශ්නෙට උත්තරයක් කවුරුත් දන්නේ නැහැ හැබැයි නිහඬව කඳුළු වැටෙන රෑවල් නම් ඒ කතාව හොඳට දන්නවා සමහර මිනිස්සු අපේ ජීවිතේට එන හරිම ලස්සන මතකයක් වෙන්න කියලා ඒත් ඒ මතකේම අපේ ජීවිතේ ලොකුම වේදනාව වෙයි කියලා කවුරුත් කලින් කියන්නේ නැහැ එයා හිනවනම මුළු ලෝකෙම ලස්සනයි කියලා හිතුණා එයා කතා කළම හිත හැම කැලලක්ම සනීප වෙනවා වගේ දැනුණා ඒතක දවසක එහඬ නිහඬ වුණා ඒ පණිවිඩ නතර වුණා පරිස්සමෙන් ඉන්න කියන වචන ආයි කවදාවත් ආවෙ නැහැ එදා ඉඳන් මම හැමදාම එකම ප්‍රශ්නයක් අහනවා ඇත්තටම ආදරේ ඉවරුනේ කවදාද අන්තිම වතාවට hina වුණ දවසේද නැත්නම් hinaව මවාගෙන වේදනාව හංගපු දවසේද සමහර විට යට යන්න ඕන නැති සමහර විට මමම කියන්න නැති යන්න ඔයාට සතුට තියෙන තැනකට යන්න. මේ වචන මගේ කටින් පිට උනේ ආව අමතක කරලා නෙවෙයි. එයාගේ හිතේ බලෙන් ඉඩ ඉල්ල ගන්න ඕනේ කමක් තිබුණේ නැති නිසා. ආදරේ කියන්නේ බලෙන් රඳව ගන්න එක නෙවෙයි. යන්න ඕන කෙනාට කඳුළු හංගගෙන දොර ඇරලා යන්න දෙන එකත් ආදරේම කොටසක්. හැබැයි යන්න කිව්වම. යන්න කිව්වේ මම උනත් යන්න ගියේ එයා උනත් තනි උනේ මම. තාම දුරකතන නාදුනම යාවේද කියලා හිතනවා. තාම පාරි කවුරු හරි එයා වගේ ඇවිදගෙන එනා දැක්කම පපු එක පාර ගැස්සෙනවා. තාම තීනවලට එයා යනවා එනවා ඒත් ඇහැරුණ ගමන් හිස් කොට්ටයක් විතරයි මාව බලාගෙන ඉන්නේ. ආදරේට ආව තුන්වැනිය ළඟ නැවතුණාද කියලා. අදවත් මන් දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා. සමහර මිනිස්සු අපේ ජීවිතේ යනවා. ඒ තැළ ගිය පාරේ අපේ හිතෙන් කවදාවත් මැකෙන්නේ නැහැ. ඒ නිසා අදත් මම නිහඬව හිනා වෙනවා. කඳුළු කාටවත් නොපෙන්වා හැමෝම ඉස්සර හොඳින් ඉන්නවා කියලා කියනවා. ඒත් මගේ හිත විතරක් දන්නවා. සමහර වෙන්වීම් වලට අවසානයක් නැහැ. ඒව හැමදාම හුස්ම ගන්න නිහඬ වේදනාවන් විතරයි. නිහඬ කවිකාරයා. මිලාන් මාලක

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112.222 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0.74 277.8821.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetis Tresandhal. Dahatunai Anuhaya Amatana.
6: IMA? Hotspot on Karanako.
7: Hotspot? Hey,
6: data neane?
7: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
8: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
9: Comes to an end.
10: Together on a day of profound joy, a soaring hope.
11: The day a planet stops for a game.
12: Net FM. Algo Town.
13: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin.
15: Oyat try karanna ganna vijaya aapapiti.
2: The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
16: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: FM

ඔබේ කතාවට තුන්වෙනි එකාවද? එතන නතර වුණාද? එහෙම නැත්නම් එයාට යන්න කිව්වද? 2711595 පොදු දහමක්ය සිත ආසමතු වීම රාගය ආදරය ගත සිත කැළඹීම එනමුත් ඊට ලොබ බැඳ ඒ පසු යෑම මා හට නොහැකි විය එය නම් කරලීම ප්‍රේමය ආදරය රාගය සුවය රති කොයි කාගේ වුවත් ගත සිත කලඹවති දෙව් සැප ගලා ආවත් මා වෙතට නිති තුන්වැනියා අත්හැරියා මා හිතින් නිති චතුරිකා දබරැල්ලෙන්

මගේ ආදර කතාව තව තුන්වෙනියා. එයා තමයි මාව දෙලවක අතරමං කරපු කෙනා. ඉන්න කියන්නද යන්න කියන්නද? ජීවත් වෙන්න ඉර හඳයි දෙකම ඕනෙමද? තියාගන්නත් බෑතරින්න හිතකුත් නෑ. ඇයි මෙහෙම අසරණුනේ මම? නිර්නාමිකයි. සමහර හැඟීම් හිතට එන අනේක අපි කාටවත් නතර කරන්න බෑ හිතවතී. ඇවිල්ලා ගියපු අවි කියලා හිතේ දොර වහලා තියන්නත් බෑ. ඇරලා තියන්නත් බෑ. ආදරේ කියන්නේ හුළඟකට. එනවා ඇවිත් යනවා. ආයෙත් එනවා.

ආදරණීය තරංගකේ දැනෙන ආදරේ ළඟ නවතින්න බෑ. ඒ වගේම තමයි ආදරේ කිසිදාක අමතක කරන්නත් බෑ. ඒ තරමටම මං එයාට බැහැ වුණා. නිලු සුභ මන්දාරම් රාත්‍රියක් වේවා තරංගා. මොන්න තරම් ජීවිතේ හැලහැප්පීම් තිබුණත් මේ ලැබිච්ච ජීවිතයේ යහපත මිසක් අයහපතක් නොයදෙන බව මගේ විශ්වාසය. ඒත් එක දෙයක් තියෙනව වෙනස් නොවෙනේ තමයි හිතන දේ මොන විදියට හිතුවත් ලැබෙන දුක. කමක් නෑ, කවදම හරි මට දවසක් ඒවි මොහොතකට හරි ජීවිතය විඳින්න. කවුරු නැතත් මට මම ඉන්නවා. බැඳීම් ඇතිකර ගන්නවට වැඩිය අමාරුයි ඒව පවත්වාගෙන යන්න. ඒ නිසා බැඳීම් එකක් තිබුණම ඇති, ඒ මට මං එක්ක විතරක්. ජනා, ඒ මට මං එක්ක විතරක්.

0: பட்சபாதீவ சத்யவாதீவ சனின் எசனின் ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් Fems ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ

ඔව් තරංග තුන්වෙනි එක එයාට යන්න කිව්වා. මොකද ඉතින් එහෙම නැති වුණොත් හතරවෙනියට උපැන්න දෙන්න වෙනවා එයාට. ඒ කොහොමනත් අහිංසක ආදරණීය පවුල් අස්සට රිංගන තුන්වෙනියා කියන්නේ ආත්මයක් නැති තරමට කරගන්න පවක්. ඒ පවෙන් මිදෙන්න සසරම මදි. මොකද තුන්වෙනියා වෙන්න ආදරණීයෙකුට බෑ. ආදරෙන් ඉන්න දෙන්නෙක් අතරට එන තුන්වැන්නා පිළිගන්න තරම් දුර්වලෙක් වෙන්න ඕනේ නෑ. මොකද එහෙම වුණොත් සදහටම කඳුළු කතාවක් ලියන්න වෙනවා. නිර්නාමිකයි. මම උපදින්නට පෙරම්පුරමි. මාතෘ ගර්භයට වන්නට තව කුසල් මදි දොන්නෝ දනිමි. කර්ම විපාක ලිපියේ මා නාමය තවම නොලියවිනිදෝ. කාලසූත්‍රයෙහි බැඳී මම පසෙකට වී සංසාරය උදෙසා බලා සිටිමි. කන්දබ්බාත්ම භාවයෙන් මම අතරමං වී ඇවිදිමි. මව්වරුන්ගේ සිහින ලෝක තුළ සැරිසරමි. අසරණවා පුතනුවා ජන මියුරු නාදය ශ්‍රවණය වනතුරු සොහොන් භූමි දෙස බලා සුසුම් හෙළමි. නිර්නාමිකවා මන්දාරම් සහශ්‍රේක මවකගේ විලාපය මා සවනත වැකිනි. උපැන්නයට තුරුළු වී නිස්සරුමේ දරුසුන් ලොව යැයි හඬතැයි එවිට මම සියෝ ළඟින්ම ඇගේ ද්වාරය අභිමුවට පැමිණියමි. එහෙත් ප්‍රවේශවීමට අවසර පත්‍රයක් මට තවම නොලැබිණි. නුඹ කුසෙහි ලැගුම් ගන්නට මම සක් දෙවිඳුන් යදිමි. දස දහස් වාරයක් වැඳ වැටි අයදිමි. එකම එක මනුෂ්‍ය ජීවිතයක් මට හිමි කර දෙන්නේ. අම්මේ යැයි කැඳවන්නට පියාණෙනි යැයි තුරුළුවන්නට ගන්ධබ්බ දිවිය නම් වූ මේ සංසාර චාරිකාව හුදෙකලාය මෑණියනි. නාමයක් නොමැතිව රූපයක් නොමැතිව මාරුතේට හසුව ගසාගෙන යන සියතුන්ගේ සුසුමක් මෙන් මම උපදින්නට පෙරුම් පුරමේ පුරමේ. කල්හැල් බලා කවරදාක හෝ මම පැමිණෙන්නෙමි. හීන් දැරි කුසුමන් පුබුදින අරුණෝදයන්ක නුඹ කුසේ සෞම්‍ය උණුසුම සොයා ආලින්ද වේ. මෑණියනි යැයි මුවින් පිටකර නුඹ අවදි කරවන්නෙමි. එදිනට මේ ගන්ධබ්බ වෘතාන්තය සුමිහිරි නිමාවකින් පරිසමාප්ත වන්නේය. එතෙක් මම මෙහි රැඳෙමි. නොමනෙත් කෙවිනින් ගිලහෙන කඳුළු බිඳුවක නොඹ හදින් නැගෙන සුසුම් පොදක නොඹේ රාත්‍රී සිහිනයක අග්ගිස්සක ජන්මය ලබන්නට පෙරම්පුරමින් ජනනී.

අකේ ආදරයට තුන්වැනියක આવොත් මම එයාලට ඉඩ දීලා එතනින් අහකට යනවා. එයාලට සුබ පතනවා. එහෙම කියන්නේ කලුතරින් නදීෂා. සසර හුරුවට හම වුණාද? සසර ගනුදෙනු ආවරක නැවතුණාද? නොදැනෙමි බින්දකදු තාම මම ජීවිතේ යාත්‍රාවක අගස්නෙක පාට සිහින රටා මැද තනි වී නිවෙන්නට නුඹ ගාව මං පෙරුම් පිරුවාට හැමදාම නුඹ නෙව් නෑම නුඹට හිමි ප්‍රේමය ළඟ ඒ කිසිත් නොදත් මම අහිංසක හිත දරාන රැවටුනා හරි බෝම තුන්වැනියෙක් වෙලා නුඹේ ආදර හිත ගාව අසාධාරණයක් අපරාධයක් සේම රැවටීමක්ම විය මාගේ ප්‍රථම ප්‍රේමය දෙවැනියට තෝරාගත් නුඹේ පෙම අස්සටම ප්‍රථම ප්‍රේමය ලියෝ විට මම අසරණ වුණු තරම සුන්දර කවිකාරි අවුකනින් ආදර තරංග මට තිබුණ එකම එක නැවතුම් පළක් විතරයි අපි ආදරෙන් අපේ කූඩුව ඇහැදුවා කවදාවත් මහිත රිද්දගෙන නැහැ. සමහර වෙලාවට එයාට ලස්සන හීන තිබ්බා. ඒත් ඒ දවසම හමුවසර දවස. එදා හසි බලාකුල් නැවතිලා. තව මුහුදෙරලත් නැවතිලා ඇති. මැණික මහදවල් මට හරිම කලවරයි. ඔව් මට මගේ ජීවිතේ තාමත් කලවරයි. මම ඔහේ පාවෙනවා. මගේ පපුවේ සුවනවන තුවාලයක් පෑරි පෑරි මියන තුරාවට තියෙයි. අපි වෙන්වනා. මල් මඩුවෙන් කඳුළු සිත්තරාවේ

මගේ ආදරේ බාල්දු වෙන්නවන එකක් නෙවෙයි. මට කියන්න වෙන කෙනෙක් නැහැ. මම ඒකයි ඔයාට මේ දේවල් කියන්නේ. සුබ මන්දාරම් රැයක්. ජීවිතේ දරුණුම වේදනාව මම අද දවසේ විඳිනවා. ඔයා ලස්සන සින්දු ටිකක් දෙන්න මගේ හිත නිවන්න. චමරේ. මට හිතෙනවා අද ජීවිතේ අවාසනාවන්ත දවස නෙමෙයි. ඔයාගේ ජීවිතේ ශක්තිමත්ම දවස කියලා. එහෙම දවසක් දරා ගන්න පුළුවන් ශක්තිය ඔයාගේ හිතේ තිබුණ නිසා. ඒ දිව්‍යම ශක්තිය ඔයාට මේ විශ්වයේ පණිවිඩය කියනවා. ඔයා ශක්තිමත් කියලා. ඔයාට දරා ගන්න පුළුවන් කියලා. ඔයාට ඇත්ත පෙන්වුම් කරලා දෙනවා මේ විශ්වය. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා. ඔයාට මේ විශ්වය කියන පණිවිඩයට ඇහුම්කන් දෙන්න නම්.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

ඌරු එක්ක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.

කාලයක් ගත වෙලත් ඇයි තාමත් මට ඔයාව ඔළුවෙන් අයින් කරන්න බැරි? මතක අමතක කරලා හිනා වෙන්න හිටියට ඒව අමතක වෙලා තියෙන්නේ බාහිරින් යන්තමට විතරයි කියලා මට දැනෙන්න. ඔයාගේ රූපය හම්බෙන් මූණ පොතේ හරි කොහේ හරි දකිද්දි ඒ වෙලාවට දැනෙන වේදනාව මුළු ඇඟටම නෙවෙයි දැනෙන්නේ, පපුව මැද්දයි හීනියට හීරෙන්නේ. ඔයා දන්නවද ඒ වේදනාව හරිම දරුණුයි. මට ලැබෙන්න හිටපු ඔයාව මම දැක්ක රංචුවක් එක්ක. එකට යද්දි ඔයා විතරක් තව කෙනෙක් එක්ක ගෑවි නොගෑවි රංචුවෙන් වෙන් වෙලා යනවා. අයිතියක් නෑ කියලා දැන දැනත් ඒවට රිදෙන හැටි, මේ හිතේ ඉරිසියාව වාව ගන්න බැරි හැටි මටමම තේරුම් ගන්න අමාරුයි. සෑහෙන්න මම කවි ලිව්වා. මම ඔයාට ලියන එක නතර කළා. මම ඒ වේදනාව යටපත් කළා. ඒත් ඔයා ආපහු ඇස් ඉස්සරහට එද්දි මම ආපහු ලියනවා. ඒ ඔයාටම නෙවෙයි, මගේ දුක නිවෙන පැලැස්තරේ විදියට. මම දිල්ෂාන් ක්ෂිතිජයෙන් එහා.

වදනින් නොකී කරුණු දෑසින් මැවූ සොඳුරු තිබුණාට දෙසිතේම නොකී පැමමියරු කෙලෙසින්ද ඇආවේ නුඹේ සිතට නොසිතෝ මිතු දමද සත්වසක තෙවැනියෙක් බිඳිපු හිමිවුනේ තනිකමද මේ දෛවේ කොරිරු නිර්නාමිකයි

ජීවිතය කියලා කියන්නේ බන්දේසියක තියලා ලස්සනම දවස් ගෙනල්ලා දෙන තැනක් නෙවෙයි. කළුවර දවස් අඳුරු දවස් ආවට පස්සේ විරහවෙන් ජීවිතය අනේක විද ප්‍රශ්න වලින් පීඩා විඳිනකොට මනෝ උපදේශනය තිබුණා නම් හොඳයි කියලා ඔයාට අනන්ත වාරික හිතෙනවා ඇති. ඒ වෙනුවෙන් මනෝ උපදේශිකා මිහිරි ජයවර්ධන ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් ඔබව හමු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කතා කරන්න එතුමියට 0774 377 6821 මිහිරි ජයවර්ධන මනෝ උපදේශිකාව හමුවන්න 0774 377 6821 0774 377 6821

අමතක නොවන මතකවලට කැලැන්ඩර් නැහැ. ඒවා හිතරි දෙන දවසක් තෝරගෙන නැවත පැමිණෙනවා. ඉතින් හැම හැන්දෑවකම මං සදත් එක පුංචි ගණු දෙනවක් කරනවා. අදත් එයාවමට මතක් කරලා යන්න කියලා. සඳ කිසිදා මට පිළිතුරු දෙන්න නැහැ. ඒත් ඔබේ මතක එලියක් කරලා මගේ ජනේලය ළඟින් නිහඬව තියලා යනවා. ඔබ දන්නෙත් නැහැ ඔබට නොලියන හැම ආදර ලිපියක්ම අන්තිමේදී සඳේ ආලෝකයෙන් කියවලා ඉවර වෙනවා. ඒ නිසාම මගේත් සඳේත් අතර තවමත් කිසිවක් නොදන්න ඒක පාර්ශවීය ගනුදෙනුවක් තියෙනවා. ඔබට කිසිදා නොලැබෙන මගේ මතක වෙනුවෙන් ප්‍රාර්ථනා දෙවුමිනි. මගේත් සඳත් අතර තවමත් කිසිවෙක් නොදන්න ඒක පාර්ශවීය ගනුදෙනුවක් තියෙනවා. ඔබට කිසිදා නොලැබෙන මගේ මතක වෙනුවෙන්

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
5: මේ අහන්නකෝ, අහන් ඉන්නේ, කියන්නකෝ, වෙන මොකක් තෝරන්නේ නැ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

හිත පුරෝගෙන ළඟ හිටියට එක හිතකට වෙනසක් වුණොත් තව හිතක් ළඟ නවතින්නේ. මුල් හිත රවට්ටමින් දරා ගන්න බැරි ඒ වේදනාවෙන්මයි. රැවටීම කියලා කියන්නේ ආදරයට කියන තව නමක්ද? සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන්.

ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් වේවා. අද යහනවා ආදරේදි තුන්වෙනි පාර්ශවයක් ළඟ නතර වුණාද කියලා. තුන්වෙනි පාර්ශවෙකුත් හම්බුණාත් නතරුනේ නැහැ. ආහනයට දැනගන්න මං කියන්නේ බිරිඳ විදේශගත වීම තුලින් වගේම දරුවන් නොමැති වීම තුලින් යම් යම් සිත් බිඳීම් ඔස්සේ අපි වැරදි අරමුණු ඔස්සේ ගියා. මම මේ සිද්ධි දෙකටම මුණ දොන කෙනෙක්. කවදාවත් තුන්වෙනි පාර්ශවයකට එකඟව එකවර තීරණ ගන්න එපා. ජීවිතේ බැරිම තැනකින් තුන්වෙනි පාර්ශවයක් ළඟ නතර වෙන්නේ ඒක ඔයා අවබෝධයෙන් හිතන්න ඕනේ දෙයක්. ඔයා පිළිබඳව ගන්න තීරණයක් වේදනාවෙන් කෙලවර වෙන්න ඉඩ තියෙන නිසයි කිව්වේ. ඒවට මුණ දුන්නු කෙනෙක් විදිහට නිකවැරටියෙන් චම්පිකා.

රිද්දම් සුවපත් කරවන මායාකාරී තරංගක්කේ සුබම සුබ මන්දාරම් රැක් වේවා ඔයාට. අපි හමුවෙන්නෙම ලයිලක් හවස් වරුවල. ඇම්බර් පාටත් තදින්ම තුරුල් කරගෙන මංගාසම ඇස්පිල්ලමක්වත් බාධාවක් නැති අයිවරි තත්පරවලට. නිල්ලස් මල්ලග ආදර පවුලක් වෙනකොට ඒ වෙල්වට් බර්ගන්ඩි හදවත මං වෙනුවෙන්ම ගැහැනකොට ඒ ආත්මය ළඟ මට දැනෙන වයිට් ලිලි සුවඳ හුස්ම ගන්න තාක් මං කොහොමද ඔබ්සීඩියන් කළු පාටකින් එන රතු පාට හැඩ දැමූ එන්විලොප් එකක් දිහා නිකමටවත් බලන්නේ. ඇත්තමයි ෂේක්ස්පියර් මහත්තයාට ප්ලොට් එකක් හම්බුණත් මේ ග්‍රීක ආත්මය දිහා මේ මං බලන් ඉන්න තරම්ම සංසුන්ව බලාගෙන ඉඳලවද්ද කියලා හිතන වාර එකක් නෑ දෙකක් නෑ ඊට ගොඩාක් වැඩි. ෂේක්ස්පියර් මහත්තයාට ප්ලොට් දුන්නේ එයාද. රික්තක නැති ආක්ටික් බ්ලූ බැඳීමක් අස්සට මොන්න එයා කෙක්ටවත් රිංගන්න බෑ. ඉතින් ඒකමයි ආත්මයකට දෙකකට නෙවෙයි කල්පයකටම ඒ ආත්මය මටම ලියාගත්තේ. සේ අගාපෝ අගාපිම්මු නෝරා තිනුවියල් නොහොත් නැතු අනුත්.

0: अंदारम रे विद तरंगा
1: एडी तरवा अपक्षपातीव सत्यवादीव सैनिन ए सैनिन प्रवृत्ति ओब वेत गेनेन नेट न्यूज देन नव मुहुनु वरकिन ओब वेत नेट न्यूज जनताव विश्वास करन सत्य
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
5: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
6: යහගුණ වඩන අපේ රස විජේ
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
6: අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1-1-27-77-87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
7: මම කේ ජයසූරිය ලුණම අම්බලන්තොට මම බයිපාස් කරලා අවුරුදු 4යි වෙන්නේ දැනට ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා ඉතින් සෙවනගල කමල්බන්දු වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ දැන් ඔය කමල්බන්දු වේද මහත්තයා බෙහෙත් වලින් හොඳටම හොඳයි අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්නයි
3: සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න 077 32 73 540

නන්නාදුනන ලෙස පැමිණ ලැගුම් ගෙනොය හදවතේ කී දෙනෙක් ඉන්නවද තව මට කියනවද හදන තරං කවිපත උන්ටමයි ලියුවේ උන් එකෙක්වත් මන් තරං ආදරේ කරාද කියනවද මට මගතටදි දැක්කත් උන් හිතේ කොංකොං වල ඉන්න ගියාම මම ඉන්නේ කොතනද පුංචි මිඩක්වත් නැද්ද මට උදේ හවා නැහීගෙන පෙම් කරන මං ගැන එකම එක කවියක් ලියන්න හැඟීම් ඉපදෙන්නෙම නැද්ද ඔය සල්ලාල කවි හිතට මං ගැන අලව්වෙන් නදී.

ආදර තරංග මටත් තිබුණ ලස්සන ආදර කතාවක්. පණටත් වඩා පරිස්සමින් තියාගත්තු. ඒ ආදරේ අදටත් මුණ ගැහෙනවා. ඉස්සර අපි ආදරය කරපු තැන්වලම නිහඬව මඟ හරින්න වෙන. කොහේ හිටියත් සතුටින් නම් හිමිවුනේ නෑ කියලා. ආදරය අමතක කරන්න මට පුළුවන් වුණේ නෑ. ඔයාගේ ලස්සන වචන වලින් ආදරය ගැන කියන්න මතක් කරන්න. අනේ ඔයාගේ මේ වචනයට හැනවා නම් කියලා මට හිතෙනවා. නුවර මදු ඔයාගේ ආත්මේ පිරුණද කියන්න. ආයෙත් ආදර කතාව මතක් වුණාට පස්සේ සහ ඒ වචන මං මේ හොලඟට එක්කාසු කරාට පස්සේ ඒ ප්‍රේමයට ආයෙ ලස්සන ශක්තියක් එක්කාසු වෙන්න ඇති. හිත අද්දර දවටිලා කුසුමක් වගේ සුවඳ වෙලා ඈතට ඈතට පාවෙලා ගියත් ඔබේ නමින් එකතු කරපු ආදර හැඟුම් තජ්මහලකටත් වඩා ලොකුම ලොකුයි කියලා මම දැන් කොහොමද කියන්නේ. ඒ ටික කියාගන්නවත් ඔයා නෑ. ඔයා දුරු කතරක වෙනම ලෝකෙක වෙනම කූඩුවක සෙනෙහසින් බැඳිලා කවදාවත් මෙන්න නැති බව හැමදාම හිත කිව්වත් මේ හදවත ඒක පිළිගන්නම නෑ. ඒත් එක තමයි ඇත්ත. ඔබ ඉන්න තුටින් මම ඉන්නවා ආයෙත් ආත්මයක් එනකල්. ඒක තව හයියෙන් කෑ ගහලා කියන්න. ඔව් මේක ඇත්තක්. නිර්නාමිකයා. ආදරේ ගැඹුරු හොයන දන්නෑ මං කොහොමත්. ආදරේ මෙච්චරයි කියන්නේ කොහොමද මං එහෙම. මං දන්නේ මේ ටික විතරයි තරංග. හිතම හොයනවා නිතර නුඹ ගැන. නුඹේ රූපය හිතේ එල්ලගෙන තවමත් මං නුඹ ගැන හිතනවා. එහෙම කියන්නේ මාදිපොලින් තරංගා හර්ෂණී.

यहाँ है सुबह शाम है जब तक मेरे नाम तो आदरे क्या ने आदरे टम केला केवट मेलो के गोले तले मां पुंची थारो अकनांग ओया में आहस एक एक थारो पाठ करानो यार पुलो है बे एक एक थारो आस दिले से न मट बे मांग आस आहस हाँ देवना आटलो दामिन कंपानो वैन प्रिय विपयोगे इवसगन दिट दाम वेदे विश्वास करन मायत्रियन वायरे सांसिदिन मांगी के नगाते मधारा गन्ना असल वैसे ये प्रेम करने की हुआ मौय आमुकट दे इच्छर हाद का मग्गे नावे मट बालांगी न था मट आदरे करन विधे की अल देन न था मट क्या न मांग हासिम बैसे अन्न था ओ मांग हासिम बैसे अन्न था ඔයාම කියන්න මං අර පේන මහසැරි ගිලෙන්නද සචීනා වලින් අහම්බෙන් නැත ගැටුන ඔබව අපේ හමුවීම අහම්බයක් නොවෙන්න හුඟක් හේතු තිබුණා ඒත් ඔයාන් සතු වෙලා ඉවරයි මං ඔය දෙන්නට තුන්වෙනියෙක් නොවෙන්න තීරණය කළා මගේ ආදරේ රාසක් විදියට තිබුණාවේ නිර්නාමිකයි ඉඩස් නැති ආදරයක් ළඟ තුන්වෙනියෙක් ඉන්න විදියක් නෑ වගේම පොඩි හරි හිඩසක් තියෙනවා නම් එතනට තුන්වෙනියෙක් කෙන එක නතර කරන්න බෑ ලක්මාලි රාජපක්ෂ සඳ වටකර තරු ගොන්නක් තිබුණාවේ ඒත් සඳ ළඟ තරු දෙකක් විතරක් එකිනෙකාට නොපර යන දිස්නේ දිදි සඳ රශ්මිය විඳින්න දරන උත්සාහයේදී නිවි යන්නේ කුමන පාර්ශ්වේ වුණත් හානියක් වෙනවාමයි ඉන්දික සමරනායකා

දන්නවද මිනිස්සුන්ගේ ඇතුලේ ආදරේ පිරීලා තියදී හරි ලස්සනයි. ඔයා ඔයා වෙනුවෙන් එක මලක් හිටවන්න තීරණය කරපු දාට මේ විශ්වය ඔයාට මල්වත්තක් තෑගි කරයි.

0: rẻ,
1: bán ra rấm rẻ.
2: විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්හලෙන් දැන් ලබා ගන්න 0703013636.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
6: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු.

ජීවිතය කියලා කියන්නේ හිනාවත් එක කඳුළු ලැබෙන තැනක්. එහෙම හිත හදාගන්න බැරි කඳුළු ළඟ ජීවිතේ එක තැන වගේ දැනෙනවා නම් කතා කරන්න. මන උපදේශිකා මිහිරි ජයවර්ධනට ඇය ළඟ ඔබේ ප්‍රශ්නයට උත්තරයක් තියෙයි. ඔබේ කඳුළු වලට හිනාවක් තියෙයි. මන උපදේශිකා මිහිරි ජයවර්ධන අමතන්න 074-377-6821 074-377-6821

ආදරය දෙන්නෙක් අතර තිබුණට කොහෙද මොහොතක තුන්වැනි එක ඇවිත් නැතර වුණාම ඔයාට තෝරගන්න සිද්ධ වුණේ එයාවද නැත්නම් අවුරුදු ගානක් හදවතේ රැකගෙන ආපු ඒ ආදරයද ආදරයට ආව තුන්වැනි ඔයා ළඟ නැතර වුණාද නැත්නම් එයාගේ අත අතහැරලා ඔයා යන්න කියලා ඔයා මෙයාට පාර පෙන්නුවාද සමහර වෙලාවට තුන්වැනියෙක් එන්නේ ආදරයක් බිඳින්න නෙමෙයි දෙන්නෙක් අතර තිබුණේ ඇත්තම ආදරයක්ද නැත්නම් පුරුද්දක්ද කියලා පෙන්වන්න ඒත් එකම හදවතක ආදර දෙකක් නතර කරගෙන කිසිවෙකුට සාධාරණයක් කරන්න බෑ එක පැත්තක ඔයා වෙනුවෙන් හීන දකින හදවතක් අනෙක් පැත්තෙන් ඔයාගේ හිතට අලුතෙන් ඇතුළු වූ විශේෂ කෙනෙක් අවසානයේ කෙනෙක්ට ඉන්න කියන්නත් තව කෙනෙක්ට යන්න කියන්නත් සිද්ධ වෙනවා ඒ තීරණය ගන්න මොහොතේ හදවතට වඩා අමාරු වෙන්නේ අප විසින් දුන්න පොරොන්දු වලට අපිටම පිටුපාන්න වෙන එකටයි ලේ රංගන බස්නාය

සැබෑ ප්‍රේමය කෙනෙකුට හිමිනම් එය සක්විති රජටත් එහාගේ රාජ්‍යත්වයක් පරිස්සම් කරගන්න සුබ මන්දාරම් රැයක් වේවා මන්තරංගා.

0: දෙවන්ද රස වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යටිහිතට භාෂාවක් තියෙනවා.
4: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
3: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
4: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
3: ඉටු වෙනවාමයි.
4: ඉටු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
4: සතිය දවස්වල උදේ 6ට.
3: උදේ 6ට.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්ම දේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණි පුරපසළොස්සක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙත් FM රේඩියෝවේ නිකිණි පුරපසළොස්සක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණි පුරපසළොස්සක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අද අඟහරුවාදා නෙත් FM ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද නෙත් FM ගුවන් විදුලිය තුලින් මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඊතා මෛත්‍රියෙන් දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ අංක 46 රෝසවත්ත මහනුවර පදිංචි ආර්.ජී. පොඩිහාමිනේ මහත්මිය දරුවන් දස දෙනා බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් ප්‍රදාන පින්වත් පිරිස. ඒ වගේම තවත් දායකත්වයක් ගෙන කටයුතු කොට තිබෙනවා 123 ඒ ගොළුවන් දොලවත්ත කොඩිකාරගොඩ නැගෙනහිර මොරවක පදිංචි දේවිකා ජයසිංහ රංජනී ජයසිංහ කියන මහත්මීන් පිනතුන් එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. දේශනාව අවසානයේ පිනතුන්ගේ අරමුණු සිහි කරලා අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ අවකාශය අතිශය සුවිශේෂ අවකාශයක්. මේ ලැබුණු අවස්ථාව ඇතුළේ පුළුවන් තරම් ධර්මය තුළ යෙදෙන එක, ධර්මය තුළ හැසිරෙන එක, ධර්මය මත ශක්තිමත් වෙන එක අපට විශාලම රැකවරණය. බාහිර රැකවරණයක් තුළින් පිලිසරණ බලාපොරොත්තු වෙනවට වඩා තමා තුළ වැඩෙන ධර්මය තුළින් අපට රැකෙන්න පුළුවන් නම් ඒක පුදුම තරම් සුරක්ෂිත බවක්. ඒ සුරක්ෂිත බව ගැන ලංකාවේ බොහෝ බෞද්ධයන් විශ්වාස කරනවා. හැබැයි එහෙම විශ්වාස කළාට බොහෝ දෙනෙක්ගේ ජීවිතවල පවතින මේ කාර්යබහුලතාවය සම්බාධක සහිත බව, මේ බැඳීම් නඩත්තු කිරීම, මෙන්න මේ කාරණාත් එක්ක බොහෝ දෙනෙකුට හිතෙනවා, බොහෝ දෙනෙකුට දැනෙනවා, මේ ජීවිතය තුළ මට ධර්මය උවමනයි, හැබැයි දැන් මට අමාරුයි. මේ වෙලාවේ මට ධර්මයේ මත යෙදෙන එක අපහසුයි. ඔබ වහන්සේලා කියනවා වගේ ධර්මයේ වටිනවා, ඒක ඇත්ත. හැබැයි මේ වටිනා ධර්මය මම උරගාන්නේ මෙන්න මේ කාලෙන් පස්සේ. එක්කෝ මගේ යුතුකම් ඉවර වුණාට පස්සේ, දරුවෝ විවාහ වුණාට පස්සේ, වගකීම් ටික බිමින් තිබ්බට පස්සේ කියලා මිනිසු අපට කරුණු කියනවා. නමුත් පින්වත්නි, වගකීම බිම තියලා ධර්මයේ හැසිරෙන්න වෙලාවක් කවුරු හරි කෙනෙක් හොයනවා නම්, ඒක හරියට මුහුදේ රැලි නගින එක නතර වෙච්ච දවසට මම නාගන්නවා වගේ කල්පනා කරන අදහසක්. එකෙනෙක් මුහුදේ නාන්න උවමනයි, එයා කියනවා රැලි නගින එක නැවතුණාට පස්සේ මම නානවා කියලා. මුහුදේ කවදාවත් රළ නගින එක නවතින්නේ නැහැ. ඔය පින්නතුන්ලා ජීවිතේ යුතුකම් වගකීම් කියලා තමන්ගේ ඔළුව මත තබාගෙන ඉන්න ඔය බර සැහැල්ලු කරගන්න එක පින්වත්නි ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක අපේ ජීවිතේ බැරෑරුම් අමාරු ව්‍යාකූල දෙයක්. ඒ බව අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. ඒ බව අපි අපේ ජීවිතවලින් හොඳින් තේරුම් ගත්තට පස්සේ අපට පුළුවන් මේ හැප්පෙන, පැටලෙන, ගැටෙන ජීවිතය තුළින්ම ධර්මය දකින්න පුළුවන්. මේ අපි අත්දකින ජීවිත අත්දැකීම අපට පුළුවන් කමටහනක් කරගන්න. ඒක අපහසු නෑ. ඒක අපහසුයි කියලා අපි හිතනවා. නමුත් පින්වත්නි, මේ ධර්මයේ මත යෙදෙනකොට, ධර්මයේ මත හැසිරෙනකොට අපට තේරෙනවා මේ බුද්ධ ශාසනයේ පෙන්වලා දුන්න එක හරීම ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. නිරතුරුවම අපේ ජීවිතයේ අවුල් වෙලා තියෙන්නේ මේ ආත්මීය ලක්ෂණයක් අපේ ඇතුලේ කාලාන්තරයක් තිස්සේ මෝරලා තියෙන නිසා. අපේ ඇතුළාන්තය තුළ ආත්මීය ස්වභාවයකින්, පුද්ගල භවකින් ලෝකෙ පිළි අරගෙන වාසය කරන තාක්කල් අපට මේ ජීවිතේ ගැලවීමක් නැහැ, දුකේ නිමාවක් නැහැ. හැමදාමත් අපට සිද්ධ වෙනවා දුක වළඳන්න. මේ නිකෙලස් වීමේ අර්ථය අපි දරන තාක්කල් අපට පින්වත්නි අපේ මනස තුල රොඩු එකතු වෙන එක නවත්තලා දාන්න බෑ. අපේ මනසේ රොඩු වැඩි වෙනකොට බාහිර ලෝකේ රොඩු, බාහිර ලෝකේ අරබුද අපට වැඩියෙන් පේනවා. එහෙම බාහිර ලෝකේ අරබුද, බාහිර ලෝකේ රොඩු අපට වැඩියෙන් පේන්නේ ඇත්තටම බාහිර ලෝකේ රොඩු තියෙන නිසාම නෙමෙයි, අපේ මනස තුල රොඩු පවතින නිසා. අපි කවදාවත් කල්පනා කරන්නේ නැහැ අපේ මනස තුල රොඩු තියෙන නිසායි මේ බාහිර ලෝකේ අරබුදයක් පේන්නේ කියලා. අපි කල්පනා කරන්නේ මොකද? ඒක කල්පනා කරගන්න තරම් දියුණු සිහිනුවණක් අපට නැහැ, සති සම්පජඤ්ඤයක් අපට නැහැ. ඒ නිසා අපි හැමදාමත් හිතනවා බාහිර ලෝකේ තමයි රොඩු තියෙන්නේ කියලා. පින්වත්නි, ලෝකේ මෙබඳු දෙයක් තියෙනවා. රොඩු හොයන කෙනාට රොඩු හම්බ වෙනවා, ධර්මයේ හොයන කෙනාට ධර්මයේ හම්බ වෙනවා, කුසලයේ හොයන කෙනාට කුසලයේ මුණ ගැහෙනවා, අකුසලයේ හොයන කෙනාට අකුසලයේ මුණ ගැහෙනවා. ඒක ලෝකේ ස්වභාවයක්, ඒක ලෝකෙට ආවේනික තත්ත්වයක්. මං ඔබට ඉතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ රොඩු වෙනුවට ධර්මයේ හොයන කෙනෙක් වෙන්න. එතකොට ඔබට හැම තැනකින්ම ධර්මයේ හම්බ වේවි. සෑම අවකාශයකදීම ඔබට ධර්මයට අදාළ වටිනාකම් ඔබේ ජීවිතය තුළ මතුවේවි. ඔබට පුළුවන් මේ බුද්ධ ශාසනය ඇතුලේ ධර්මකාමී වෙන්න. ඒ ධර්මකාමීකමින් තමයි සැබෑ සාමකාමිත්වයේ මතු වෙන්නේ සැබෑ සාමකාමිත්වයේ වනාහි ඇතුලාන්තේ නිවීමක්. මොකද එයාට අරබුදයට ගැටලුවලට බාහිර ලෝකයක් එයාට මුණ ගැහෙන්නේ නැහැ. පැටලෙන්න පුළුවන් විදියට බාහිර ලෝකයක් එයා තුළ මුණ ගැහෙන්නේ නැහැ. මොකද එයාගේ මනස තුළ පැටලිලි සහගතකමක් නැහැ. මනස තුළ පැටලිලි සහගතකම් වැඩි වෙන්න වැඩි වෙන්න පින්වත්නි බාහිර ලෝකයත් එක්ක පැටලෙනකම අභ්‍යන්තර සාමකාමීත්වයේ අහිමි වුණාට පස්සේ අරගලකාරී බාහිර ලෝකයක් නිරතුරුව අපට හමු වෙනවා. අරගලකාරී බාහිර තත්ත්වයක් නිරතුරුව හමු නොවීම පිණිස ක්‍රමානුකූලව ටිකෙන් ටික අප කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ ධර්මය පරිස්සමින් ලංකරගන්න දක්ෂ වෙන්න ඕන. අපි අපේ මානසික තත්ත්වයට අදාළ විදියට තමයි අපේ වටපිටාව අපේ ඇසුරුකම් ගොඩනගාගෙන තියෙන්නේ. එනිසා ඔබ පරිස්සම් විය යුතුයි. රොඩු හොයන්නේ නැති ධර්මය හොයන ඒ හොයපු ධර්මය තමන්ගෙම ඇතුළාන්තය තුළ පැල කරගන්න උත්සාහවත් වන ශ්‍රාවකෙක් වීමට අපි වග බලා ගන්න ඕන. ඒක තම තමා විසින් වග බලා ගන්න ඕන දෙයක්. ඒක ලෝකෙට කරලා දෙන්න හදලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තම තමන් කරගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දෙස විමසන්න මේ ධර්මයේ පැහැදිලි කරන යථාර්ථයට එකතු වෙන්න එකතු වෙච්ච කෙනාට සෑම තැනකම සත්‍ය අවබෝධයට අදාළ නිමිති අනුනිමිති මුණ ගැහෙවි. එක ස්වාමීන් වහන්සේ නමක් බැමිණි තියා සාගතේ කාලේ එක්තරා මළුවක අසුන්ගෙන සිටියා. ඒ මළුවේ උන්වහන්සේ අසුන්ගෙන ඉන්නකොට උන්වහන්සේ හරි විඩාවටපත් වෙලා බැමිණි තියා සාගතේ කාලේ ලංකාවේ ස්වාමිනාසලා ගොඩාක් පීඩාවටපත් වුණා. කොයිතරම් පීඩාවටපත් වුණාද කියනවා නම් ඇතැම් ස්වාමීන් වහන්සේලා ලංකාව අතහැරලා දාලා ඉන්දියාවට වැඩියා මේ ධර්මී රැකගන්න. පින්වත්නි අපිතරම් ධර්මී රැකගන්න මැදිහත් වෙච්ච පිරිසක් නැහැ. ලංකාවේ ස්වාමීන් වහන්සේලා තමයි මේ ලෝකෙම බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කළේ. මාතලේ අලුනෙනේදී ධර්මීය ග්‍රන්ථාරූඪ කරනකන් ලංකාවේ ස්වාමීන් වහන්සේලා කටපාඩමින් මේ ධර්මයේ පරිස්සම් කරගෙන අරන් ආවා. ධර්මයේ තමන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට ඉගැන්නුවේ ඇතැම් කාලවල රහසින් වගේ. එච්චරට අරබුද ඇති වුණා. බැමිණි තියා සාගතේ කාලේ හයියෙන් කට ඇරලා කතා කරන්න ශක්තියක් ඒ ස්වාමීන් වහන්සේලාට තිබෙන්නේ නැහැ. වැටකෙයියා ඉස්ම වළඳ වළඳා ධර්මීය තමන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට කටපාඩම් කෙරෙව්වා. මේ සිංහල ජාතියේ මහරහතන් වහන්සේලා. එහෙම ධර්මීය ලෝකෙ කොහෙවත් රැකලා නැහැ. ඉන්දියාවේ රැකලත් නැහැ. තායිලන්තේ රැකලත් නැහැ. බුරුමේ රැකලත් නැහැ. වියට්නාමේ වගේ රටවල් වල රැකලත් නැහැ. කොහෙවත් රැකලා නැහැ. වැටකෙයියා ඉස්ම වළඳ වළඳා මුහුදු අතුර බිබී බැමිණි තියා සාගතේ කාලේ තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට රහසින් ධර්මී කටපාඩම් කරව කරවා මේ බුදුරජාණන්සේගේ දේශනාව පරිසම් කළා සිංහල ජාතියේ මහරහතන් වහන්සේලා. සිංහල ජාතියේ මඟපලලාභී එහෙම ආරක්ෂා කරගෙන ආපු ධර්මයේ ඇතුලේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕවා ඉතින් කාලයක් කටපාඩම් කරගෙන ඉනකොට කොච්චරනම් වෙනස් වෙන්න පුළුවන්ද වගේ සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන සාමාන්‍ය දැනුමින් කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන්. පින්වත් මේක දුර්වල ප්‍රකාශයක්. ඒක දුර්වල ප්‍රකාශයක් වෙන්නේ මේ විදියට ධර්මය ආරක්ෂා කළේ සාමාන්‍ය පෘථග්ජනය නෙමෙයි. අනිත් එක තමයි ලංකාවට නැවත සාගතේ නිමා වෙලා ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්න ලෑස්ති වෙනකොට එකපාරට මේ දෙනමක් තුන්නමක් එකතු වෙලා මේව පොතක සටහන් කළා නෙමෙයි. අර ඉන්දියාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරනකොට ලංකාවේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා ඒක හොඳට ශ්‍රවණ මාත්‍රෙන් දරනවා. වචනයක් හරි වැරදිලා තිබ්බොත් ඒක දහස් ගාණක් සංඝ පිරිස අතර සාකච්ඡාවට යනවා. ලංකාවේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරනකොට අර ඉන්දියාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ඒක අසාගෙන ඉන්නවා. ඒක ධර්මීය දරනකොට ඒ ධර්මයේ ඇතුලේ අල්ප මාත්‍රයකෝ අඩුවක් තිබ්බනම් ඒ සංඝ පිරිස ඒක සාකච්ඡාවට ගන්නවා. එහෙම අබමල් රේණුවකවත් අඩුවක් හිටින විදිහට එකල මහරහතන් වහන්සේලා එකල සංඝ පිරිස ධර්මී දැරුවේ නැහැ. ධර්මී මතක තියාගත්තේ නැහැ. හේතුව උන්වහන්සේලා ධර්මී දැරුවේ අතිශය සද්ධාවෙන්. අද ගොඩාක් දෙනෙක්ගේ ඇතුළාන්තයට ධර්මී රැඳෙන්නේ නැත්තේ, ඇතුළාන්තය තුළ ධර්මී පිහිටන්නේ නැත්තේ, බොහෝ අය ධර්මී දරන්නේ සද්ධාවෙන් නෙමේ. බොහෝ අය ධර්මීට එකතු වෙන්නේ සද්ධාවෙන් නෙමේ. බොහෝ අයගේ ජීවිතවල සද්ධාව දුර්වලයි. එතකොට සද්ධාව නැති වුණාට පස්සේ හැම වෙලාවකම ඔළුවට එන්නේ විවිධ තර්ක, විවිධ විතර්ක. තර්ක විතර්කයක හැප්පි හැප්පි තමයි ලෝකේ මිනිස්සු ධර්මයේ දෙස බලන්නේ. ඒ ධර්මයේ දෙස බලනකොට අර ඇතුළාන්තයේ රොඩු තියෙන නිසා ඒ රොඩුත් එක කවලම් වෙලා තමයි ආ ධර්මය ඇතුළට ගන්නෙ. එතකොට එයාගේ ඇතුළාන්තයේ තුල ධර්මයක් දැරුවත් ඒ රොඩුත් එක කවලම් වුණාට පස්සේ පිරිසිදු නිර්මල පරයාප්තියට අදාළව එයාගේ චරණයන්, එයාගේ හැසිරීම් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම ප්‍රකට වුණත් ඒක පිහිටන්නේ නැහැ. මේ ධර්මයේ පිහිටන රටාව මුලින් තේරුම් ගන්න. ඔය බැමිණිතියා සාගතේ වගේ කාලවල එබඳු කාලයක සිද්ධ වෙච්ච දෙයක් මම මේ කියන්නේ. මේ ස්වාමිනාංශ මළුවට වෙලා වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේට හරියම වෙහෙසයි. ඒ වෙහෙසට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේ ළඟින් එක්තරා වැඩිහිටි පුද්ගලයෙක් යන ගමන් අහනවා, හාඳුරනේ මේ මළුවේ බිම වාඩිලා ඔබ වහන්සේ මොකද ඔය කරන්නේ කියලා. එතකොට ඒ ස්වාමිනාංශේ වදාලා, පින්වත මට හරි වෙහෙසයි, මට හරි පිපාසයි, ඒකයි මම මේ ටිකක් මෙතන අයින්ට වෙලා මේ ගල් කණුවට හේතු වෙලා ඉන්නේ කියලා. එතකොට මේ මිනිස්සයා දැක්කා ඒ ළඟ විශාල රූස අඹ ගහක අඹ ගෙඩි කීපයක් කවුරු හරි ළමයි අඹ ගෙඩි දෙක තුනක් තිබිලා කඩලා ඒකෙන් අර මළුවට අඹ ගෙඩියක් වැටිලා ඒක අහුල්ලලා නැහැ. බලන්නකෝ පින්වත්නි, ආහාර නැති කාලෙවත් සාසනීයට අයිති දෙයක්, එහෙමත් නැත්නම් සාසනික භූමියට වැටිච්ච දෙයක් පවා මිනිසු අත තියන්නේ නැතුව ඉන්න තරම් ඒ මිනිසුන්ගේ ඇතුලේ තිබුණා පුදුමාකාර අසීමිත බුද්ධ ශාසනයේ පිළිබඳ හැඟීමක්. ඒ අඹගෙඩිය ගත්තේ නැහැ. දැන් බලන්න කොච්චර කණ්ඩ නැති වුණත් ඒ අඹගෙඩියට අත තිබ්බේ නැහැ, මළුවට වැටිච්ච නිසා. ඒක දැකලා මේ මිනිස්සයා කිව්වා, ඉතින් ස්වාමීන් වහන්සේ ඔය අඹගෙඩියක් තියෙන්නේ සෑමලුවේ, ඔය අඹගෙඩිය ඔබ වහන්සේ අරන් වළඳන්නකෝ කියලා කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ වදාලා, උපාසක අප පිළිගන්නපු දෙයක් නිවළඳන්නේ, මේ සංඝයාගේ ආජීවයේ ලස්සන දෙයක් තියෙනවා, පිළිගන්නපු දෙයි වළඳන්නේ, පිළිගන්නපු නැති දෙයක් කවදාවත් වළඳන්නේ නැහැ. බලන්න මේ පිරිසුදු ආජීවයේ කොච්චර සුන්දර දෙයක්ද. උන්වහන්සේ කිව්වා, උපාසක අපි පිළිගන්නපු දෙයක් නිවළඳන්නේ. එතකොට මේ මිනිස්සයා යන ගමන් කියාගෙන යනවා, හාඳුරනේ මිනිසුන්ට කඳ නැතුව ඉන්නවා, මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා, ඔබ වහන්සේලා මොනවා කියනවද දන්නේ. මිනිසුන්ට ආහාර නැතුව ඉන්න වෙලාවක සෑමලුවට වැටිච්ච අඹ ගෙඩිය දිහා බලාගෙන ඔබ වහන්සේ විඩාවෙන් ඉන්නවා. හාඳුරනේ අනවශ්‍ය කතා කියන්නේ නැතුව නොගෝ වළඳන්න කියලා මේ මිනිසේ යන්න ගියා. ඒ ස්වාමීන් වහන්සේ වචනේ එතන මාතෑරලා දැම්මා. උන්වහන්සේ තුල හටගත් වෙහෙස පවස නිවා ගන්න උන්වහන්සේ ඒ පූජා නොකළ අඹගිඩියට අත තිබ්බේ නැහැ. එච්චර පිරිසුදු ආජීවයක් උන්වහන්සේලට තිබුණා. ඉතින් මෙහෙම මේ සිද්ධිය වෙලා ටිකක් වෙලා යනකොට මෙතනින් තරුණෙක් ගියා. මේ තරුණයා මේ ස්වාමීන් වහන්සේ දැකලා ඉක්මනට සෑ මළුවට ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ මොකද මේ මළුවේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වදාලා, දරුවෝ මට ටිකක් මහන්සි, ඒ මහන්සියට මම මේ ගල් කණුවට වෙලා හේතු වෙලා ඉන්නේ. මට ටිකක් පිපාසය වැඩි, වෙහෙස කරයි, විඩා බරයි කියලා. අනේ එහෙමද ස්වාමිනාස කියලා අර තරුණයා ඉක්මනට අර අඹගෙඩිය ගෙනල්ලා උන්වහන්සේගේ කටටේ අඹ ඉස්ම ටික මිරිකුවා. උන්වහන්සේගේ පවස නිවා ගන්න එක සෑහෙන මට්ටමට ඒ අඹගෙඩිය අඹ යුෂ තිබිලා තියෙනවා. කෙනෙක් කියන්න පුළුවන් එහෙම අඹ යුෂ අදත් තියෙන්න ඉපයි කියලා. පින්වත්නි, අවුරුදු 15ක් 20ක් ඇතුළත මේ ආහාරවල විශාල විකෘතියක් වුණා. ඒ කාලේ කොස් හරි සුවඳයි, කොස් තම්බනකොට. අද එහෙම සුවඳ නැහැ. ඒ කාලේ පැපොල් ගෙඩියක් කපලා ඇට ටික වැටුණොත් ඒක වටේට කඩි රැලක් පිරෙනවා. එච්චරේව නැවුම්, එච්චරේව ස්වභාවිකයි. ඒ ස්වභාවිකත්වය අද නැහැ. ඒ ස්වභාවිකත්වය අහිමි වෙලා අස්වාභාවික වෙලා මිනිසු කෘතිම වෙනකොට මිනිසුන්ට ඕන වුණා කෘතිම ආහාර. ඒ කෘතිම ආහාර විසින් මිනිසුන්ගේ ආයුෂ වනසා දැමුවා. ඒකයි අද මිනිසු මෙච්චර වෙහෙසටපත් වෙලා මේසා විඩාවටපත් වෙලා ඉන්නේ. මේ සිද්ධිය ඔබ අහගෙන ඉන්නකොට ඔබට හිතෙන්න පුළුවන් අඹයුෂ එච්චර තියනවද කියලා. මට මතකයි එක්තරා තැනක තියෙනවා මහසෑයේ, ඔය අද රුවන්වැලි සෑය ඉදිකරන්න ලෑස්ති වෙනකොට ඒ විස්තරවල තියෙන එක මිනිස්සෙක් අදිෂ්ඨාන කරන, එයාට වරක ගෙඩියක් හම්බෙලා මේ වරකටික සංඝයාට පූජා කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරනවා. එදා යාගේ ගෙදරට හත්නමක් දනට වැඩියා. එයා අර වරකා මඳුළු ටික ගලවන්න අර මැද තියෙන කොටස නටුවෙන් අල්ල කරකෝල අදිනකොට ඒක මැදට පින්වත්නි එකතු වුණේ වරක නෙමෙයි කියනවා, ඒ ඉදුණු වරකවල පැණි කියනවා. ඒ පාත්‍ර හතට මේක පූජා කරා කියනවා. ඊට පස්සේ තව සංඝ පිරිසකට තමයි වරකා මඳුළු පූජා කළේ කියනවා. මෙහෙම අහනකොට ඔබට හිතෙන්න පුළුවන් මේවා අස්වාභාවිකයි, මේවා වෙන්න බෑ, එහෙමනම් අදත් එහෙම තියෙන්න එපයි කියලා. පින්වත්නි, මේ පුංචි කාලයක් ඇතුළත පවා ආහාරවල වෙනස්කම් ගොඩාක් අපි අත්දැකලා තියෙනවා. අදට පරම්පරා කීපයකට පිටිපස්සට ගිහින් බැලුවත් පින්වත්නි, ආහාරවල රසය, ආහාරවල සුවඳ, ආහාරවල තිබුණු නැවුම් බව ඒ විදිහටම තිබුණා. මේ පුංචි කාලයක් ඇතුළත මේවා වෙනස් වුණා. ඒ නිසා අර ස්වාමීන් වහන්සේගේ සෑමලුවට වැටිලා තිබ්බ අඹගෙඩිය පොත්ත ගලවල අර තරුණයා උන්වහන්සේගේ මුඛයට ඒ අඹයිස්ම මිරිකුවාම ඒ අඹයිස්ම වලින් උන්වහන්සේගේ පවස නිවුණා කියනවා. ඊට පස්සේ මේ තරුණය අහලා තිනවා, ස්වාමිනාස කොහෙටද මේ වඩින්න ඉන්නේ? එතකොට උන්වහන්සේ කියලා තිනවා, මම අමාරුවෙන් අමාරුවෙන් හරි සිතුල්පව්වට වඩින්න ඕන. හොඳයි ස්වාමිනාස, මං ඔබ වහන්සේට උපකාර කරන්නම් කියලා මේ තරුණයා මේ ස්වාමින් වහන්සේගේ විඩාව තේරුම් අරගෙන කරට අරගෙන තියෙනවා. මේම කරට ගත්තාම මේ ස්වාමිනාස බැලුවා, මේ මගේ අම්මත් නෙමේ, තාත්තත් නෙමේ, ඥාතිවරයෙකුත් නෙමේ, අඳුරන කෙනෙකුත් නෙමේ, දන්න කියන කෙනෙක්වත් නෙමේ. එහෙනම් මේ තරුණයා ගරු කරන්නේ කාටද? සංඝ පිරිසට. මේ තරුණයා ගරු කරන්නේ සංඝයාට. ඒ නිසා මේ මගේ හිතවත්කමක්, පුද්ගලික ඇසුරක්, පුද්ගලිකව මම දැකලා ඇතිවෙච්ච අදහසක් නෙමේ, සංඝයා කියන අදහසට තමයි මෙයා මට ගරු කරන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා. මේ තරුණය වෙනුවෙන් භික්ෂුවක් විදියට, ස්වාමීන් වහන්සේ නමක් විදියට මට කරන්න පුළුවන් උපකාරය කුමක්ද කියලා උන්වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට උන්වහන්සේට මතක් වුණා මේ තරුණයා වෙනුවෙන් කළ හැකි විශාලම උපකාරය මේ තරුණයාගේ කර උඩ ඉඳලා අප්‍රමාදීව ප්‍රඥාවෙන් ජීවිතය විදර්ශනා කරන එක. මොකද මේ ස්වාමිනාසල ගොඩක් බණ භාවනා කරපු අය විදර්ශනාවට තැනක් ඕනේ. මේ තරුණ ඇවිනුවෙන් කළ හැකි උපකාරය තමයි මේ තරුණයාගේ කරේ ඉඳලා මම විදර්ශනා වඩන එක කියලා ඒම දැස් පියාගෙන මානසිකාරය කළා. මේ තරුණයාගේ කර උඩ ඉඳලා නිකලෙස් වුණා. බලන්නේ ජවය, පුදුම ජවයක්. ජීවිතේ තමන්ගේ අත්පස තිබුණි සතර සතිපට්ඨානෙ. නිරතුරුව තමන් තුල තිබුණි සති සම්පජඤ්ඤේ. හැම වෙලාවකම තමන් සතර සතිපට්ඨානෙ මත පරිස්සම් වුණේ. ස්වභාවයෙන්ම ඉන්ද්‍රිය සංවරයක්, ස්වභාවයෙන්ම ඥානින් විමසා බැලීමක්, ස්වභාවයෙන්ම සතිය මත තමන්ගේ ජීවිතය මෙහෙයවීමක්, ස්වභාවයෙන්ම සිල්වත්කමක්, ස්වභාවයෙන්ම කෙලෙස්වල ප්‍රතිචාර නොදක්වන කමක් උන්වහන්සේලා තුල පිහිටා තිබුණා. ඉතින් උන්වහන්සේ මේ කර උඩ ඉඳලා නිකලෙස් වුණා. ඉතින් මේ තරුණයා බොහොම වෙහෙසට පත්වලා මේ ස්වාමීන් වහන්සේ එක තැනක බොහොම පරිස්සමින් උන්වහන්සේ ගාක් අසාධ්‍යයිනේ, ලෙඩ වෙලා විනාවට පත්වලා ගත දුර්වල වෙලානේ. උන්වහන්සේ බිම තිබ්බහම උන්වහන්සේ මේ තරුණයාට කිව්වා, පින්වත, ඔබ මා කරට ගත්තේ පුද්ගලික හිතවත්කමක් නිසා නොව සංඝයා උදෙසා කළ අසීමිත ගෞරවයකින්, සංඝයාට කරන සංඝෝපස්ථානයක් කොට සලකාගෙනයි ඔබ ඔබේ කරට මා ඔසවා ගත්තේ. ඔබේ කරේ සිට ඔබ වෙනුවෙන් කළ හැකි උපකාරය මා සම්මර්ෂණය කළා. එවිට මට මතක් වුණේ ඔබ වෙනුවෙන් කළ හැකි විශාලම උපකාරය වන්නේ ඒ මොහොතේ වර්තමානය තුළ සතර සතිපට්ඨානෙ මත යෙදෙන කම කියලා. ඔබේ කර මතදී මම මගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඔස්සේ මම මගේ ජීවිත විමසුවා. මෙබඳු ජීවිතයක අසාරත්වය විමසා බැලුවා. අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන් කලකිරිය යුතු ආකාරයෙන් මම මගේ ජීවිතය දැක්කා. මෙබඳු ජීවිතයක් පදනම් කරගෙන උපය උපාදාන අභිනිවේශ අනුසය කියන කෙලෙස් සහගත තත්ත්වයක් නඩත්තු කරන එක කිසිදු ආකාරයකින් තේරුමක් නැති බව මම මගේ ජීවිතය තුළම අවබෝධ කළා. මා ඔබට කියන්නේ ඔබේ කර මත දී මා නිකලෙස්ුණු වගයි. ඔබේ කර මත සිට මා සම්පූර්ණයෙන් කෙලෙස් නසා දැමුවා. දැන් ඔබේ කර මත දී මා කෙලෙස් නැසූ බව අසා එය දරා ගනිමින්, ඒ ඔබ මේ යුගයේ කළ විස්මිත කුසලයක් ලෙස සලකා බලමින් ඔබ අසීමිත චිත්ත ප්‍රීතියට පත්විය යුතුයි. ඔබ සතුටු වෙන්න මේ කතාව අහලා කියලා කියනකොට අර තරුණයාට පුදුමාකාර විදිහේ සතුටක්, අසීමිත සතුටක් යාතුල ඇති වුණා. දැන් මට කියන්න උවමනා වුණේ මේ මිහිමත නිකලෙස් මුනිවරයෙක් බිහි කිරීමේ කුසලය. ඒ ශ්‍රද්ධාවන්ත තරුණයා රැස් කරගත්තා. ඔබට මතකයි නේද උන්වහන්සේ සෑමලුවේ ඉන්නකොට එක්කෙනෙක් කතාවක් කියලා ගියා, හාඳුරණී මිනිසුන්ට කන්න නෑ, ඔය සෑමලුවට වැටිච්ච අඹ ගෙඩියේ කොල්ලා අහුලගෙන ගිහින් නැත්තේ සාසනයේට තියෙන ගෞරවයට. එහෙම වැටිච්ච ඔබ වහන්සේ අහුලගෙන වළඳන්ට මේ වෙලාවේ ඔබ වහන්සේලා ඔය එකේකව හිතන්න එපා කියලා කිව්වත් උන්වහන්සේ කැහුවේ නෑනේ. උන්වහන්සේ තමන්ගේ ආපිරිසුදු ආජීවය ගැන සම්මර්ෂණය කළා පමණයිනි. එබඳු කතාවක් කියලා රැස් කරගත් යම් අකුසලයක් වේද, ඒ අකුසලයා ගෙනිච්චා. මේ මිහිමත නිකලෙස් රහතන් වහන්සේ නමක් බිහි කිරීමේ අසහාය කුසලයක් වේද, ඒ කුසලය අර තරුණේ අරගෙන ගියා. එහෙමනම් ලෝකේ දුර්වලතාවය කියලා එකක් නැහැ. ලෝකය සිහිනුවන පාවිච්චි කරමින්, ප්‍රඥාව ඇසුරු කරමින්, සතර සතිපට්ඨානෙ මත යෙදෙමින් ලෝකයේ දෙස විමසනකොට පින්වත්නි ව්‍යාකූල ලෝකයක් අපට හම්බ වෙන්නේ නැහැ. අපට හැම වෙලාවකම හම්බ වෙන්නේ උපේක්ෂා සහගත සිතකින් අත්දකින්න පුළුවන් මට්ටමේ ලෝකයක්. උපේක්ෂා සහගත සිතකින් අත්දකින්න පුළුවන් මට්ටමට ලෝකයේ දකින, ලෝකේ විමසන, ලෝකේ කියවන ශ්‍රාවකෙක් වෙන්න. එබඳු ශ්‍රාවකයෙකුට කවදාකවත් වරදින්නේ නැහැ. පින්නතුන්ලා නිතරම කරන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ මනසේ රොඩු ටික දකින් නැතුව බාහිර ලෝකේ රොඩු තියෙන බවට ඔබ විශ්වාස කරනවා. පින්වත්නි, ලෝකේ වැඩියෙන් අඩුපහඩු පේන්නේ ඔබේ මනස තුල වැඩියෙන් රොඩු තියෙන කොටයි. වැඩියෙන් රොඩු තියෙන මිනිහෙකුට නිරතුරුව අඩුපහඩු වැඩියෙන් පේනවා. ඒ නිසා ඔබ ඔබේ මනස පිරිසුදු කරගන්න. ඔබේ මනස පිරිසුදු කර ගැනීමට තියෙන අයෝමය හැකියාව ධර්මයේ දරණ එක. ධර්මයේ දැරීම කියන්නේ ශ්‍රවණයමය තත්වයක්ම නෙමෙයි. ශ්‍රවණය තුලින් ගත්ත ධර්මය තමන්ගේ ජීවිතයට ආදේශ කරගන්න එක. හැම වෙලාවකම තමන්ගේ ජීවිතය තුල වැටෙනකොට, කඩාගෙන වැටෙන හැම වෙලාවකම හිතන්න, මේ වගේ අවකාශයකදී අපගේ බුදුරජාණන් වහන්සේ අපට කොහොමද අනුශාසනා කළේ? බුදුරජාණන් වහන්සේ නමක් අපට කොහොමද මේ දිහා බලන්න කිව්වේ කියලා හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ දුන්න ඇහිං බලන්න. එතකොට එයාට කවදාකවත් වරදින්නේ නැහැ. අපිට බැරි වුණේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට බලන්න විතරයි. අපි ලෝකේ එක එකනා කියන විදිහට ලෝකයේ දෙස බැලුවා. අපි අපිට ඕන ඕන විදිහට ලෝකේ කියෙව්වා. නමුත් අපට ලොකු යහපතක් උනේ නැහැ. එන්නේ එන්නේ එන්නේ එන්නේ දුක වැඩි වුණා. දුකේ සංවර්ධනයක් අපි තුල ඇති වුණේ. ඒ නිසා පින්වත්නි, ඔබ උත්සාහවත් විය යුතුයි මේ මොහොත තුල. ඔබ ඔබ ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරිය යුතුයි. ඔබට ඔබව පරිස්සම් කරගන්න විදිහට ලෝකයේත් එක්ක අරුබුද හදා ගන්න නැතුව, ලෝකයේත් එක්ක පැටලෙන්නේ නැතුව, ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුව ඔබට ඔබව පරිස්සම් කර ගැනීමට උපකාර කරන සත්පුරුෂයන්ගේ සේවනයක් ඔබට අවශ්‍ය විය යුතුයි. මේ ලෝකේ ලැබීම් සහ නොලැබීම්, හිමිවීම් සහ අහිමිවීම්, මේවා අතිශය සාමාන්‍ය තත්ත්වයන් විදිහට දරා ගනිමින්, ලෝව අසාමාන්‍ය දේ අතහැරීම බව දකිමින් දකිමින් ජීවිතේ ගෙවන්න ඔය පින්නතුන්ලට හයියක් තියෙන්න ඕන. මේ සමස්ත ධාරිතාවේ තමයි මෙලෝ වඩා සස්ත්‍රීක කරන්නේ. ලංකාවේ ගොඩාක් ජනප්‍රිය බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ බුද්ධ දේශනාව හඳුන්වන්නේ ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රේ නමින්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙනවා මෙලොව යහපත සාර්ථකත්වය පිණිස පවතින කාරණ හතරක්. ඒකෙන් පළවෙනි එක තමයි උට්ටාන සම්පතා, දෙවෙනි එක තමයි ආරක්ක සම්පදා, තුන්වෙනි එක තමයි කල්යාණ මිත්‍රතා, හතරවෙනි එක තමයි සමජීවිකතා. මේ කාරණා හතරේ උඩු අර්ථය ගැන ඔබ ඕන තරම් අහලා ඇති. සවනසල ඕන තරම් මේවා ගැන දේශනා කරලා තියෙනවා. මේක ඉතා ගැඹුරු පදනමක් තියෙනවා. උට්ටාන සම්පදා, උත්සාහවත් වීම කියන එක එදිනෙදා මේ දරිද්‍රතාවයෙන් ඔලුව සඳම නෙමෙයි තියෙන්න ඕන. ඒකට ඔබට උත්සාහය අදත් තියෙනවනේ. ඒක ඇතුලේ මෙලොව සාර්ථකත්වය, යහපත, අභිවෘද්ධිය පිණිස පින්වත්නි, ඔබ නොපිරිහෙලා වැඩ කරන කෙනෙක් නම් ඔබ කළ යුතු දෙයක් තියෙනවා. කුමක්ද ඔබ කළ යුතු දේ? උට්ටාන සම්පදා කියන එකේ ගැඹුර තමයි ඔබ තුල නූපන් කුසලයේ උපද්දව ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒකට උත්සාහවත් වෙන්න ඕනේ. කවදාවත් උත්සාහයක් නැතුව කෙනෙක් තුල නූපන් කුසලයක් උපදින්නේ නැහැ. උත්සාහයක් නැති මිනිහෙක් තුල කවදාකවත් නූපන් කුසලයක් උපදින්නේ නැහැ. නූපන් කුසලයේ උපදවා ගැනීමට ඔබ තුල ස්වභාවයෙන්ම උත්සාහවත්කමක් ඕන. ආරක්ක සම්පදා, ඒ උත්සාහවත්කමත් එක්ක ඔබ තුල නූපන් කුසලයේ උපදිනකොට ඒ නූපන් කුසලයේ ඔබ සිහිනුවන පාවිච්චි කර කර පරිස්සම් කරගන්න ඕන. දැන් මේකේ එදිනෙදා ජීවිතයට අදාළව ස්වාමීන් වහන්සේලා ඕනතරම් දේශනා කරලා තිබ්බත් මෙන්න මේ පදනමත් ඔබ ආරක්ෂා කරගන්න. මේ කියන දෙයටත් පින්වත්නි ඔබ පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. ආරක්ක සම්පදා කියලා කියන්නේ ඔබ හම්බ කරපු දේවල් පරිස්සම් කරගන්නවා කියන එකම නෙමෙයි. ඔබ හම්බ කරපු මුදල් වලට නිශ්චිත සැලැස්මක් හදාගන්නවා කියන එකම නෙමෙයි. ඊට එහා ගියෙන් ඔබ හැම වෙලාවකම ඔබේ සුරක්ෂාව, ඔබට අදාළ ආරක්ෂිත විධිවිධාන ගැන ඔබ සංවේදී වෙන්න. ආරක්ක සම්පදා කියලා මෙතන කියන්නේ නූපන් කුසලයේ උපදිනකොට ඒ නූපන් කුසලයේ පරිස්සම් කරගන්න. මොකද අපි මේ කෙලෙස් සහගත ව්‍යාකූල ප්‍රශ්නයකින් බැටකන නිසා ඔබට පින්වත්නි ඕනම වෙලාවක අතීත අකුසලයක් ඉදිරිපත් වෙලා අමාරු වැටෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබ තුල අතීත අකුසල සංස්කාරයක් ඉදිරිපත් වෙලා නම් පින්වත්නි කුසල් සිත් උපදවාගෙන ප්‍රාර්ථනා කරන්න මනාප කුසල සංස්කාරයක් විපාකයේ පිණිස මා කරා ඉදිරිපත් වේවා කියලා. ඒ බඳු මනාප කුසල සංස්කාරයක් ඉදිරිපත් වෙනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න පින්වත්නි. මේ මනුස්ස ලෝකේ කියන්නේ අකුසල සංස්කාරයන් විපාක දෙන තැනක්ම නෙමෙයි. ඒ වගේම මේ මනුස්ස ලෝකේ කියන්නේ කුසල සංස්කාරයන් පමණක් විපාක දෙන තැනක් උත් නෙමෙයි. සමහර විට මේ දේශනාව ඇහෙන මට්ටමේදී ඔබට අමිහිරි අකුසල සංස්කාරයක් විපාකයේ පිණිස ඉදිරිපත් වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. ඒකෙදි සමහර විට ජීවිතේ පවා අතහරින්න ඔබට හිතෙන්න පුළුවන්. මේ බඳු ජීවිතයක් මොකටද කියලා ජීවිතය ගැන පවා කනස්සල්ලක් ඇති මිනිස්සෙකුට හම්බෙන් වගේ රේඩියකින් මේ දේශනාව ඇහෙනවද දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඔබ මතක තබා ගත යුතුයි. මේ මොහොතේ ඒ බඳු ජීවිතයක් නම් ඔබට තියෙන්නේ ඔබ තුල අමිහිරි කටුක අකුසල සංස්කාරය ඔය විපාකයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔබ මතක තබා ගන්න අමිහිරි කටුක අකුසල සංස්කාර කියන්නේ අවිච්ඡින්න අඛණ්ඩව පවතින දෙයක් නෙමෙයි. අනිත්‍ය වී යන දෙයක්. ඔබ අදිෂ්ඨාන කරන්න බුද්ධ ශාසනයේ දෙස බලාගෙන ඔබ සිහි කරන්න මනාප කුසල සංස්කාරයක් විපාකේ පිණිස මාතුල ඉදිරිපත් වේවායි ඔබ අදිෂ්ඨාන කරන්න. එවිට මනාප කුසල සංස්කාරයක් ඔබ තුල මතුවෙන්න පුළුවන්. කනස්සල්ල සිත් පීඩා අකුසලයටම ඔබව එකතු කරනවා. දෝමනස්ස සහගතකමක් ඔබේ සිතේ තියෙනවා නම් ඒ දෝමනස්ස සහගතකම ඔබව කවදාවත් සහනයටපත් කරන්නේ තවදුරටත් අකුසලේ පැත්තටම ඔබ ඇදගෙන යනවා. ඒ නිසා හැමදාමත් පුංචි පුංචි වත්පිළිවෙත් දියුණු කරමින් පොඩි පොඩි ආචාර ධර්ම පුරමින් භාග්‍යවතුන් වහන්සේ ඉඳලා ඉදිරි මලක් හරි පූජා කරලා මාතුල අකුසල සංස්කාරයන් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒවා අනිත්‍ය වී යනකොට මා සසර කළ කුසල සංස්කාරයක් ඉදිරියට පැමිණේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවට පෙර තමන්ගේ ජීවිතේ පිනක් තමන්ගේ ජීවිතේ කුසලයක් වඩා ගන්න. කුසල් නැතුව කරන ප්‍රාර්ථනා අතිශයින්ම දුබලයි. ප්‍රතිබල සම්පන්න නැහැ. ඒවා අතිශයින් දුබලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට දක්ෂ වෙන්න කුසලා කුසල සංස්කාරයන් මේ මනුලොව විපාකයට ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ සියලු කුසලා කුසල සංස්කාරයන් අනිත්‍ය වී යන ස්වභාවයටයි ඇයිති. ඒ අනිත්‍ය වී යන ස්වභාවයේ නිරතුරුවම තමන්ගේ මනස තුල දකින්න හැකියාව පින්නතුනි දියුණු කරගන්න. ඒක අපේ ජීවිතවලට ඕන කරනවා. මේ අපේ ජීවිතේ තියෙන්න ඕන විස්මිත දෙයක් තමයි තමා තුල නූපන් කුසලයේ උපදිනකොට ඒ නූපන් කුසලයේ ඉපදිච්ච තැනක ඒ උපන් කුසලය පරිස්සම් කරගන්න ආරක්ෂා කරගන්නකම්. උට්ටාන සම්පදා ආරක්ක සම්පදා කියන වචන දෙක ඇතුලේ ඔන්න ඔය පදනමක් තියෙන බව අපි මතක තබා ගන්න ඕනේ. පින්වත්නි අපි තුල නූපන් කුසලයක් ඉපදිලා නම් ඒ කුසලයේ ප්‍රවේශම් කර ගැනීම පිණිස අපි තුල වැඩපිළිවෙලකුත් තියෙනවා නම් තමන්ගේ ජීවිතයේ තුල සමජීවි කතාව කියන්නේ අර කුසලා කුසල සංස්කාරයන් සියල්ල අනිත්‍ය වී යන ආකාරය දකිමින් ඒක තුල අනාත්මය දකිමින් ජීවිතේ ගොඩනගා ගැනීමට පාර කියන සත්පුරුෂයාගේ සේවනය කල්යාණ මිත්‍රයාගේ ඇසුර තියාගන්න. සමහර විට මේ දේශනාවට අනුගත වෙන ඔබට මා කිසිදාක ඔබට සම්මුඛ වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ ධර්මයේ මත යෙදෙනවා නම් මා ඔබට සැබවින්ම සත්පුරුෂ කල්යාණ මිත්‍රේ. ඒ කල්යාණ මිත්‍රත්වය කියන්නේ ළඟ ඉඳලා ඔළුව අත ගගා උපකාර කරන කමම නෙමෙයි ධර්මයට අනුව. කල්යාණ මිත්‍රතාවයේ කියනකොට අපි හැම වෙලාවකම කල්පනා කරන්නේ අපිට අතමාරුවක් ගන්න පුළුවන් කෙනෙක්. අපි ලෙඩ වෙනකොට රෝහලට ගිහින් අපට කෑම ටිකක් දීලා එන කෙනෙක්. එහෙමත් නැත්නම් අපි රෝහල් ගත කරපු වෙලාවට අපේ ළඟට ඇවිල්ලා දවසක් දෙකක් අපි ළඟින් ඉඳලා උපස්ථාන කරන කෙනෙක්. මෙන්න මේ පදනමට එහා ගිහින් පින්වත්නි, කල්යාණ මිත්‍රත්වයේ වනාහි ඊට වඩා ගැඹුරු දෙයක් මොකද්ද මේ සැබෑ කල්යාණ මිත්‍රත්වයේ කියලා කියන්නේ? මේ ලෝකේ අනිත්‍ය වී යන බව, මේ ලෝකේ අනාත්ම වෙන බව, මට ඕන විදියට මං කැමති විදියට මේ ලෝකේ මගේ වසඟේ පවත්වන්න බැරි බව කවුරු හරි කෙනෙක් ඔබට කියනවා නම්, එතන මතුවන කල්යාණ මිත්‍රත්වයේ සසරට ගැට ගහන්න උත්සාහ කරන උත්සාහවත් බවක් නෙමෙයි. මේ ලෝකේ අතහැර දැමිය යුතුයි, මේ ලෝකේ නිරුද්ධ වී යන ස්වභාවයට අයිති, මේ ලෝකයට නොඇලිය යුතුයි, මේ ලෝකේ ගැන කලකිරිය යුතුයි. එනිසා හැම පැත්තෙන්ම මැදහත් වෙන්න මැදහත් වෙන්න, ඇලීම් ගැටීම් පදනම් කරගෙන ලෝකයට ප්‍රතිචාර දක්වනකොට ඔයා තුල රැස් වෙන අකුසල සංස්කාරයන් ඔයාව නිරේට අරන් යයි, ප්‍රේත ලෝකයට අරන් යයි, සතර අපායට අරන් යයි. මේ තුන් භවය අනුව යනකම අපගේ බුදුරජාණන්සේ ප්‍රශංසා කරපු දෙයක් නෙමෙයි කියලා කවුරු හරි කෙනෙක් අපට කියනවා නම්, එතන මතුවන කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඔබ සසරට ගැට ගහන්න මතුවෙච්ච එකක් නෙමෙයි. සැබෑ අනුකම්පා සහගත සසරෙන් එතර වීමට ඔබට අනුග්‍රහ කරන අසහාය කල්යාණ මිත්‍රයෙක්. අද බොහෝ දරුවන්ට පවා සැබෑ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා නැහැ. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතය අවුල් වෙලා. මා ඔබට කියන්නේ මේක දියුණු යුගයක් නිසා. ඔබ ධර්මයේ කල්යාණ මිත්‍රය කරගන්න. ධර්මයේ කල්යාණ මිත්‍රය විදියට ළඟින් තියාගත්තොත් එයාගේ මෙලොව ජීවිතේ කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඔබ තුල උත්සාහවත් වීම, උට්ටාන සම්පදාව, නූපන් කුසලයේ ඉපදවීමටත්, ආරක්ක සම්පදාව, ආරක්ෂා කළ යුත්තේ නූපන් කුසලයේ ඉපදුනාම උපන් කුසලයේ මියයන්ට නොදී ආරක්ෂා කර ගැනීමක්. මේ මොහොත අනිත්‍ය වී යන බව, අනාත්ම බව, අතහැර දැමිය යුතු බව, නොඇලිය යුතු බව, කලකිරිය යුතු බව, නිරුද්ධ වී යන ස්වභාවයට ආйти බව, මේ මෙබඳු තත්වයක් තේරුම් කරන සත්පුරුෂයෙක්ගේ ඇසුර ඔබට වහාම වමනා කරනවා. මේ විදියට දකින්නකොට වර්තමානයේ නිරුද්ධ වෙලා යනවනම්, අතීතේ ඉක්ම වෙලා ගියපු එකක් නම්, අනාගතේ නූපන් එකක් නම්, ඉක්ම ගියාන අතීතයක් හෝ නූපන් අනාගතයක් අනුව යන්නේ නැතුව වර්තමාන මොහොතට එකතු වෙනකොට වර්තමානයේ නොතැවරී වාසය කිරීමට තරම් ඔබ තුල ඥාන සම්ප්‍රයුක්තකමක් ඇතුළෙන්ම පැන නගිනවා නම්, එතන මතුවන සමජීවි කතාව කියන එක ඔබේ ජීවිතයට මහා පුදුමාකාර පිටුවහලක්, පුදුම තරම් උපකාරයක්. මේ උපකාරය ඔබ ඔබේ ජීවිතය තුළ දකින්න ඕන. පින්වත්නි, සියලු උපකාරයන් අභිභවනී කරලා ධර්මීය උපකාරයේ මත යෙදුනොත් ඔබට කිසිදු විපක්තිකර අවකාශයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ කියාවි නෑ, මම අත්දකින විපක්තිකර අවස්ථා ඕන තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට වදාලා සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය, ආජීව විපත්තිය කියලා අපිව අමාරු වැටෙන විපක්තිකර අවකාශයන් හතරක්. පින්වත්නි, දුර්වල සීලයක් පවතින තැනක, ඉන්ද්‍රිය අසංවරයක් පවතින තැනක අපි ඉන්නේ ලොකු අනතුරක. චිත්ත විපත්තිය කියලා මෙතන හඳුන්වන්නේ රාගයේ පදනම් කරගෙන චිත්තචෛතසික ප්‍රවාහයට අහුවෙලා නම්, ද්වේෂයේ පදනම් කරගෙන චිත්තචෛතසික ප්‍රවාහයෙන් නඩත්තු කරනවා නම්, මෝහයේ පදනම් කරගෙන චිත්තචෛතසික ප්‍රවාහයෙන් නඩත්තු කරනවා නම්, අපි ඉන්නේ පින්වත්නි විශාල චිත්ත විපත්තියක. ආජීව විපත්තිය තුළ අපි අමාරු වැටෙන්නේ හැම වෙලාවකම මම කියන ස්වභාවය මත පිහිටා මමත්වයේ මතින්ම ලෝකේ විමසනවා. එතකොට ලෝකේ ආජීවය, තමා තුළ ආජීවය පිරිසුදු වෙන්නේ නැහැ. හැම වෙලාවකම මාව පරිස්සම් කරන්න ඕන දෙයක් එයා ලෝකේ කරන්න ලෑස්ති. තමන්ව රැකගන්න එයා ඕනම දෙයක් කරනවා. තමන්ගේ කියන ගත්ත කම රැකගන්න එයා ඕන දෙයක් කරනවා. තමන්ට අයිති යැයි සම්මත කරගත්ත දේවල් පරිස්සම් කරගන්න එයා ඕන දෙයක් කරනවා. එතන පවතින්නේ ආජීව විපත්තියක්. දිට්ටි විපත්තිය කියලා කියන්නේ මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමින් ලෝකේ අහුලගත්තට පස්සේ එයා හැම වෙලාවකම තමා තුල හටගන්න රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරවලට, විඥානවලට සක්කාය දිට්ඨිය පදනම් කරගෙන ගැට හදාගෙන ඒවට අදාළවන ආකාරයට සිතුවිලි ප්‍රවාහයට රැවටිලා ඒවා ටික නඩත්තු කර කර ජරා මරණ දුකින් පීඩා විඳ විඳ බැටකකා එයාට යාගෙම කියලා ගමනක් තියෙනවා. නමුත් එයා යාවත් දන්නේ නැහැ. එයාට යාව අහිමි වෙලා කියලා. කර්මයේ විසින් නොයෙක් ආකාරයෙන් එයා පීඩාවට පත් වෙනකොට ඒ පීඩිත ජීවිතය ඇතුලේ එයා පීඩාවට ලක් නොවන අවකාශයක් හොය හොයා පීඩාවටම පාර හදාගෙන අන්ධෙක් වගේ ලෝකෙ හැසිරෙනවා. කිසිදු විපක්තිකර අවකාශයක් සම්මාදිට්ඨිය පදනම් කරගෙන බලනකොට දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට මුණ ගැහින්නේ. දැන් අපට කාලෙන් කාලට විපක්තිකර අවකාශයන් එනවා. දැන් පහුගිය කාලේ දිට්වා සුලිකුණාට ආවා. ඒ බඳු අවකාශයන් නිරතුරුවම අපේ ජීවිතවලට හම්බ වෙනවා. ඒවා පින්වත්නි ධර්මයක් තියෙන කෙනාට විපක්තිකර අවකාශයන්ම නෙමෙයි. මේ වචනේ ටිකක් හොඳින් මනසට ගන්න. විපක්තිය විපත්‍ය කියලා අපි හිතුවට සමහර විට ওই විපත්‍ය කියලා කියන්නේ නිදා සිටින ප්‍රඥාවන්තය අවදි කරවන දේව දූතෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඇතැම් විපත්තිකර අවකාශයන් නිසාම කෙනෙකුට ධර්මයට දොරවල් විවෘත වෙන්න පුළුවන්. ඒ නිසා විපත්තිකර අවකාශයන් වල ආසුභවාදී තත්වයන්ම දකින්නේ නැතුව විපත්තිකර අවකාශයන් ඔබේ ප්‍රඥාව අවදි කරන දේව දූතෙක් විදිහට දකින්ද. එතකොට ඔබට පුළුවන් බහුතරයක් දුක වෙනුවට සතුට හොයද්දී බොහෝ දෙනෙක් ඒ වැඩේ කරන්නේ. බහුතර පිරිසක් නිරතුරුව කරන්නේ දුක යටකරන්න සතුට හොයනවා. නමුත් හේව්වට ලැබිච්ච සතුටකුත් එයාට යාගේ ජීවිතය ඇතුලේ නැහැ. දුක වෙනුවට යා නිරන්තරයෙන් කරන්නේ සතුට හොයන එක. පින්වත්නි බහුතරයක් ඒක කළාට කමන්නේ. ලෝකේ ඥානවන්ත ප්‍රඥාගෝචර සුළුතරයක් ඉන්නවා. ඒ සුළුතරය අර බහුතරයක් කරන දෙයට වෙනස් ප්‍රතිවිරුද්ධ දෙයක් කරනවා. කුමක්ද? බහුතරයක් දුක වෙනුවට සතුට හොයද්දී සුළුතරයක් දුක නිවීමේ මඟ හොයනවා. මා ඔබට යෝජනා කරන්නේ ඒ සුළුතරයක් වූ දුක නිවීමේ මඟ හොයන සුන්දර ශ්‍රාවකෙක් වෙන්න. බහුතරයක් දුක පිළිබඳ අවබෝධයක් නැතුව දුකෙන් පීඩා විඳ විඳ මේ දුකට හොඳම විකල්පය සතුට හොයන කියලා හිතාගෙන දුක නිවීමේ මඟ වෙනුවට සතුට හඹාගෙන යද්දී සතුට හොයාගෙන ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකේ හඹාගෙන යද්දී පින්වත්නි සුළුතරයක් වූ පිරිසක් දුක නිවීමේ මඟ හොයද්දී ඒ එකම එක මඟ ආර්යෂ්ටාංගික මාර්ගය කියලා දකින්ද ඒ එකම එක මඟ බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියලා දකින්ද ලෝකය මත ඇසෙන් දකින රූප මත කනෙන් අහන ශබ්ද මත නාසයෙන් අත්දකින ගඳ සුවඳ මත දිවෙන් අත්දකින රස මත ලෝකේ විශ්වාසවන්ත කරගෙන ලෝකේ ගමනක් ගියට කමක් නැහැ. හැබැයි සුළුතරයක් වූ දුක නිවීමේ මඟ හොයන ශ්‍රාවකයන් හැටියට ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගන්න. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගත්තොත් ලෝකයා නොයේක් දේවල් දෙස නිදල්වාගෙන බලා සිටියට ඒ බලා සිටින ශ්‍රාවකයන් අතර ඔබ භාග්‍යවතුන් වහන්සේ දෙස බලාගෙන සිටින, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දෙස බලාගෙන සිටින දක්ෂ ශ්‍රාවකයන් හැටියට ඔබේ ජීවිතයේ ධර්මයේ ආත්පස ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතයේ ධර්මයෙන් ආත්පස ආලෝකමත් වුනොත් විඥානයේ කියන මායාකරුවාට ඔබ අල්ලන්න බෑ. සිතින් ලෝකේ මවාගෙන සිතින් මවාගත්ත ලෝකයට වහල් වෙලා සිතට වහල් වුණු වහලුන්සේ ජීවිතේ ගෙව්වට ධර්මයෙන් ආත්පස ආලෝකමත් වුනොත් එදාට මතුවෙනවා ස්වෛරී බවක් ස්වාධීනත්වයක්. ඒ ස්වාධීනත්වය ඒ ස්වාධීන මනෝභාවයට පින්වත්නි මතක තියාගන්න දෙවියෙකුටවත් අභියෝග කරන්න බෑ. මේ ලෝකේ කිසිවෙකුටවත් ඒ ස්වාධීනත්වයට අභියෝග කරන්න බෑ. ඔබටත් මා යෝජනා කරන්නේ මේ දේශනාව අවසානයේ පුළුවන් තරම් ස්වාධීන ශ්‍රාවකෙක් කැටියට, දිට්ටි සම්පන්න ශ්‍රාවකෙක් කැටියට, සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් කැටියට ජීවිතේ දකින, ජීවිතේ කියවන, ජීවිතේ විමසන කමක් ඔබ තුල තබා ගන්න. ඒ බඳු ජීවිතේ දකින, ජීවිතේ කියවන, ජීවිතේ විමසන ශ්‍රාවකයෙක් නම් ඔබ, ඔබ තුන් භවයෙන් ගැලවෙනවමයි. මේ භවයට අල්ලලා ඔබට ගැට ගහනද මාරයාට පොටක් ලණුවක් අහුවෙන්නේ. ඒ නිසාම ඔබට යෝජනා කරන්නේ ලෝකේ නොයේකුත් දෙනා නොයේක ආකාරයෙන් ඇසකනනාසේ දිවකය මනස තුලින් රැඳෙන්න හේතු හේව්වට ඔබ ගැලවීමටම හේතු සොයා බැලිය යුතුයි. ගැලවීමට හේතු සොයන කෙනා සීල සංවරයෙන්ද, ඉන්ද්‍රිය සංවරයෙන්ද, ඥාන සංවරයෙන්ද, කන්ති සංවරයෙන්ද? සංවර වීමමයි ශ්‍රේෂ්ඨ. සංවර වීම වනාහි බිම්බලාගෙන ඇවිදින එකවත්, අත්ඔල්ලන්නේ නැතුව ඇවිදින එකවත්, මේ මහ පොළොවට දැනින්න ඇති විදිහට පය තිනේකවත් නෙමෙයි පින්වත්නි. සීලේ පදනම් කරගෙන

0: මෛත්‍රියෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා.
1: පින්වත්නි, අද ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ අංක 46න් 6 රෝසවත්ත මහනුවර පදිංචි ආර්.ජී. පොඩිහාමිනේ මහත්මිය, දරුවන් දස දෙනා, බෑනාවරු, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් ප්‍රධාන පිනතුන් දායකත්වයේගෙන කටයුතු කරනවා. පොඩිහාමිනේ මාතාව බලාපොරොත්තු වෙනවා එතුමියගේ නමින් පරලෝක ප්‍රාප්ත තමන්ගේ ස්වාමි පුරුෂයාණන් වන ඇල්බර්ට් ජයසිංහ මහත්මාට, සුනිල් ජයසිංහ පුතණුවන්ට, මැගිලින් නෝනා මාතාවට, එච්.ජී. සිරිසේන මහත්මාට, එලිසා හාමි නැන්දනිය ඇතුළු එතුමියගේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්ට එතුමිය බලාපොරොත්තු වෙනවා. එවගේම පවුලේ සියලු දුවා දරුවන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමට, විදේශගතව සිටින සියලු දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට පොඩිහාමිනේ මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කරනවා. ආර්.ජී. පොඩිහාමිනේ මහත්මියගේ භවගාමී ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසලය හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම නොම්බර 123න් ඒ ගොළුවන්දොලවත්ත කොඩිකාරගොඩ නැගෙනහිර මොරවක පදිංචි දේවිකා ජයසිංහ මහත්මිය, රංජනී ජයසිංහ මහත්මිය ඇතුළු පින්නතුන් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන්ටද මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධේ, ධර්මාවබෝධේ පිණිස වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා 2021 වසරේ ජනවාරි මාසේ දෙවන දින පරලෝ සැපත් ජිනදාස ජයසිංහ පියතුමන්ටත්, 2011 වසරේ අගෝස්තු මාසේ 4 වන දින පරලෝක ප්‍රාප්ත කුසුමා දිසානායක මෑණියන්, 2011 මාර්තු මාසේ 4 වන දින පරලෝ සැපත් රේණුකා ජයසිංහ සොහොයුරිය, එවගේ මේ පවුලේ දෙපාර්ශව ගතව මියගිය සියලු ඥාතීන්ටද අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දේවිකා ජයසිංහ මහත්මිය, රංජනී ජයසිංහ මහත්මිය, ලහිරු විතානගේ, කල්පනී ලියනගේ, දිමන්ලී පිනිපා කියන දියණිය ඇතුළු ඒ මහත්ම මහත්මීන් පින්නතුන් දරුවන් සියලු දෙනාටම මේ උතුම් කුසල් හේතුපකාර වේවා. ජීවිතාවබෝධේ, ධර්මාවබෝධේ පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ පින්නතුන්ටත්, පින්නතුන්ගේ නමින් මියගිය ඥාතීන්ටත්, ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් මාර්ගඵල නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත්, ලක්වාසි ලෝකවාසි සියලු මහා සංගරුවනටත් විශේෂයෙන්ම මේ පින්තුන් ආශිර්වාද කොට තිබෙනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ নমස්කාරය වේවා.
2: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. නිතෙෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට

0: උපාසකත්වයේ සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆෙම් රේඩියෝවේ නිකිණි පුරපසලොස්සක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍යභූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණි පුරපසලොස්සක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මයේ සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසුවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0770 66 80 017 0770 66 80 017. වැඩි විස්තර සඳහා විමසන්න 0760 980 980 0760 980 980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සදහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0162 863 363 0162 863 363. ඒ වගේම 0766 163 872 0766 163 872 තමයි දුරකථන අංක.
1: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත පාරමිතාව

Nit FM, Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා

මැසි මතුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM, Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම් චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය

අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.